0: Money. පහයි විනාඩි තිස් හතයි. තව වෙලා තියෙනවනේ 57 වෙන්නේ. තව විනාඩි 20ක්ම තියෙනවා. මේ වෙලාවේ හැරගෙන ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පොකට් මනේ දිනන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මෙන්දර මේ වෙලාවට ඉස්කෝලේ යනවනේ.
1: ඔව්.
0: ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. හැබැයි අද විශේෂයෙන්ම අවදි වෙලා ඉන්නවා කියන්නේම පොකට් මනේ දිනන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. මිනුගි ගුඩ් මෝර්නින්. ඉස්කෝලේ 6 වසර නේද පුතා ඉන්නේ?
2: ආ.
0: මොකද පුතාගේ ඉස්කෝලේ?
2: සම්නිතිය ක්‍රයිස්ටින් කෝලේජ්.
0: හරි. දැන් අම්මයි තාත්තයි පුතයි නංගී තමයි ගෙදර ඉන්නේ නේද?
2: ආ.
0: හරි. මේ වෙලාවේ පොකට් මනි දිනන්නනේ ලෑස්තිලා ඉන්නේ. කවුද දැන් උදව් කරන්න ළඟ ඉන්නේ?
2: අම්මා. තාත්තා.
0: අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. කොහේයක් නේද? එහෙම තමයි. තනියම උත්තර දෙන්න ඕනේ නැහැ. එයාගේ උදව්වත් උපකාරයත් අරගෙන පොකට් මනි දිනන්න පුළුවන්.
1: එහෙනම් මිනුගි ලෑස්ති නේද ප්‍රශ්න හතරට උත්තර දෙන්න? හරි. තප්පර පහක් ඇතුළත ඔයා එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න ඕන. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මිනුගිට පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වන තදබද කලාපයකි දකුණු ආසියාව. උතුරින් හිමාල කඳු පන්තියත් දකුණින් ඉන්දියන් සාගරයත් එහි සීමාවන් වේ. දකුණු ආසියාව රටවල් 8කින් සමන්විතයි. මෙන මිනුගේ ප්‍රශ්නය. දකුණු ආසියානු රටවල් අතරට අයත් රට කුමක්ද? 1. චීනය 2. පාකිස්තානය.
2: පාකිස්තානය.
0: එතකොට චීනය කියන්නේ නැගෙනහිර ආසියාවට අයත් රටක් මිනුගේ.
1: රුපියල් 250ක් දිනා ගන්නා මිනුගේ පළවෙනි ප්‍රශ්නෙට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය පාඩමින් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නය. අතීතයේ විසූ ජනතාව විවිධ කාල වකවානුවලදී ලියන ලද ග්‍රන්ථ ඓතිහාසික ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර වේ. සාහිත්‍ය මූලාශ්‍ර දේශීය විදේශීය ලෙස කොටස් දෙකකි. එම මූලාශ්‍රවලට අනුව ලංකාවේදී මුල්ම දාගැබ ථූපාරාමයයි. මෙන්න ප්‍රශ්නය. ථූපාරාමය ඉදිකළ රජතුමා කවුද? 1. අභයගිරිය රජතුමා කවුද? 1. දේවානම්පියතිස්ස 2. ධාතුසේන.
1: මිනුගේ ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙනවා. දැන් ඔයාට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි තුන්වෙනි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. ශරීරයට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රධාන අංගය ශ්වසන පද්ධතියයි. නාසය, නාසග්‍රසනිකාව, ශ්වසනාලය ශ්වසන පද්ධතියට අයත් කොටස් වේ. නාසය හරහා ඇතුල්වන වාතයේ දුහුවිලි පෙරීම සහ වාතය උණුසුම් කිරීම මෙම පද්ධතිය මගින් සිදු කරන තවත් කාර්යයකි. මෙන්න ප්‍රශ්නය. ශ්වසන පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රිය මොකක්ද? 1. ආමාශය 2. පෙනහළු. දෙවෙනි උත්තරේද පළවෙනි උත්තරේද?
1: මේ වෙද්දි ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා මිනුගි. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
0: ඔන්න මිනුගි, බෝනස් ප්‍රශ්නය අපි අහන්නේ ඉතාලිය ගැන. ඉතාලිය දකුණු යුරෝපයේ පිහිටි කලා, ඉතිහාසය හා සංස්කෘතිය උරුම කරගත් රටක්. මිලියන 60කට අධික ජනගහනයක් ඉතාලියේ විසෙනවා. නිල භාෂාව වන්නේ ඉතාලි භාෂාවයි. මෙන්න ප්‍රශ්නය. ඉතාලියේ අගනුවර මොකක්ද? 1. ජර්මනිය 2. රෝමය.
2: රෝමය.
1: මිනුගි ප්‍රශ්න හතරකට උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනී රුපියල් 5000ක් දිනාගෙන තියෙන්නේ.
0: ඉතින් මිනුගි දැන් ගොඩක් සතුටින් ඉන්න වෙලාවනේ. ඉස්කෝලේ පටන් ගත්තාම ඉස්කෝලේ අලුවන්ටත් කියනවා නේද මේ ගැන?
2: ආ.
0: හරි. මනම් ඉතින් අපි ආයෙම දවසක් සම්බන්ධ වෙන්නු. තව ටික දවසක් ගිහිල්ලා පොකට් මනී දෙනන්න.
1: මේ විදිහට පොකට් මනී දෙනන්න අපිට මැසේජ් කරන්න කියලා අයිමත් මතක් කරන්නම්. 0714-151-151ට නමගම විස්තර ටික එවලා තියන්න. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ තමයි හොඳම අවස්ථාව.

0: හද ගැස්මට සියත. බලන්න මිනිහෙකුගේ ගැම්ම අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්.
1: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
0: තල්ලු කරන්නද?
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: හෙට උදේ 8ට
6: කොහොමද කොට කාලිකි? දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ?
7: මේ පොඩි වලියක්කින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණා සර්.
6: මොකක් අතේ කොයි හරියද කැපුණේ?
7: අත දෙකටම කැපුණා.
6: මොකද්ද?
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනිකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 45 11.
4: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා. මම නම් හිතන්නේ නැහැ සර්.
4: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: Giada Pocket Money.
1: පහයි විනාඩි 56යි. ඔන්න ඉන්නවා තවත් කෙනෙක්. මේ තමයි අපේ දෙවැනි ඡායාග්‍රාහිකාව කියලා අපි හිතාගෙන ඉන්නේ.
2: ඔව්.
1: අගකාරිය. Good morning. දේශානි නේද මේ?
3: ඔව් good morning.
1: Good morning. පිළියන්දල තමයි ගෙවල් තියෙන්නේ නේද? කැෂ් බෑවේ නේ. එතකොට පුතාට ඉස්කෝලේ මොකද්ද?
3: පිළියන්දල සෙන්ටර් කෝලේ.
1: හරි. ඉස්කෝලේ 8 වසරේ දැන් ඉගෙන ගන්නෙ. ඉස්කෝලේ වැඩිපුර මාස විෂය මොකද්ද? හරි. එහෙමනම් ඉතින් ඔන්න ලෑස්තියෙන් ඉන්නේ. ප්‍රශ්න 4යි රුපියල් 5000යි පොකට් මනි. අපි ඔයාට තප්පර 5ක කාලයක් දෙනවා හරි උත්තරේ තෝරන්න. ලෑස්තිද දේශානි අභියෝගේ බාර ගන්න?
3: ඔව්.
2: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි පුතා මේ ප්‍රශ්නේ ඔන්න හැදිලා තියෙන්නේ. කුස ජාතකය 550 ජාතක පොතේ 531 වෙනි ජාතකයයි. කුස කුමාරයා රූපෙන් අවලස්සන වුණත් ප්‍රඥාවෙන් හා වීරත්වෙන් පිරි රජෙක්. කුස ජාතකය බුදුන් වහන්සේගේ පෙර ආත්මයක කතාවක් රැගත් 550 ජාතක පොතේන කතාවක්. මෙන්න ප්‍රශ්නය. කුස ජාතකයේ පදනම් කරගෙන නිර්මාණය කර ඇති කාව්‍ය ග්‍රන්ථය වන්නේ 1. කෞසිලුමින 2. අමාවතු.
2: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා මේ වෙද්දි දේශානි ගැතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු එනන් දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය අපි හතලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අනුරාධපුර ඓතිහාසික රාජධානියෙන් පසු ලංකාවේ ප්‍රධාන රාජධානිය වූයේ පොළොන්නරුවයි. මේ යුගයේ දේශපාලන

0: පාලනය ආර්ථිකය හා සංස්කෘතිය යන අංශ ඉතා දියුණු වූ ස්වර්ණමය යුගයක්. ගල් විහාරය, පරාක්‍රම සමුද්‍රය සහ වටදාගය එම යුගයේ වැදගත් නිර්මාණයි. අපි අහන්නේ පොළොන්නරුව රාජධානිය පාලනය කරපු පළවෙනි රජතුමා කවුද? 1. පළමු විජයබාහු රජතුමා. 2. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා.
1: 2.
2: හරි උත්තරේ පළමුවන විජයබාහු රජතුමා. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පාඩම තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙට ඇවිත් තියෙන්නේ. ලෝඩ්ස් ක්‍රීඩාංගණය ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මහගෙදර විදිහට සලකනවා. ලොව පැරණිතම ක්‍රිකට් කෞතුකාගාරයක පිහිටා ඇත්තේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය තුළයි. ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා තරඟ නැරඹීමටත් ක්‍රීඩා තරඟ කිරීමටත් දැඩි කැමැත්තක් දක්වනවා. මෙන්න ප්‍රශ්නය. ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ එංගලන්තයේ කුමන නගරයේද? 1. බර්මින්ග්හැම්. 2. ලන්ඩන්.
2: දේශානේ ගැතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දේශානේ බෝනස් ප්‍රශ්න තෝරගන්න දැන් පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
0: එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසරය පිළිබඳ දැනුවත් භාවය වැඩි කරන්න පරිසර දිනය සමරනු ලබනවා. මෙම දිනේ අරමුණ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. ලෝක පරිසර දිනය මුලින්ම සමරනු ලැබුවේ 1973 වසරේදී. මෙන්න ප්‍රශ්නය. ලෝක පරිසර දිනය කවදාද? 1. මැයි 5. 2. ජූනි 5.
2: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. 500 බෝනස් ප්‍රශ්නෙදි ඔන්න 5 ගුණයක් වැඩි වෙලා රුපියල් 2500ක් මේ වෙද්දි දේශානි දිනාගෙන තියෙන්නේ.
0: බෝනස් ප්‍රශ්නෙට උත්තරේ හරි කියලා දැනනවා පොඩි හිනාවක් එහෙම ගියා නේද පුතා? සතුටුයිද? මොකද හිතෙන්නේ මේ වෙලාවේ?
1: සතුටුයි.
0: හරි, ස්කෝලේ ගිහිල්ලා එහෙනම් ඔන්න යාළුවන්ටත් පොකට් මනී ගැන කියමු හොඳේ?
2: ජය වේවා.
0: ඉතින් සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තමයි හැමදාම වගේ අපිත් එක්ක පොකට් මනී දෙන්න ඔන්න එකතු වෙන්නේ. ඉතින් මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% පොලියක් ගන්න පුළුවන් අවුරුදු 5ක කාලෙක ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත්. අදම කතා කරන 13.19ට අවුරුදු 5කට රුපියල් ලක්ෂයක් දෙකක් හොයිට වැඩි ගාණක් දාලා 15% පොලියක් ගන්න පුළුවන් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා. 13.19 කෝල් එකක් අරගෙන වැඩි විස්තර අහන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන්. වෙලාව මතක් කරන්න දැන් වෙලාව උදැසන 6:00 වෙනකම්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විභාග කොමසාරිස්කින් විශේෂ ප්‍රකාශයක්. නීතිඥ සංගමය දැඩි තීරණවලට සැරසෙයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට. වේලි කාලගුණය ඔක්තෝබර් දක්වා. ඇමරිකානු හමුදා සාමාජිකයින් පිරිසකගෙන් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4
2: පන්නේවගේ කමුකගේ ප්‍රේක් නෑවගේ පතිමුරේ සුන්ස්්‍රයින මචං අද විතරයි සිකුරාදා
3: සියතා දෙවයි.

0: දැන් වෙලා උදැසන 6:07.
1: හද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා 120 මදි කියලා කියන.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු. එළියේ ඉන්නවා. එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
4: ඒගොල්ල බය වෙලා තියෙන. ඒගොල්ල මරු ගියවන. එක දවසක්වත් අහිංසක මිනිස්සුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
6: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
5: එල්ලට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477 Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: திலக வர்தன டெக்ஸ்டைல்ஸ். செமட்டு அத்துதுன், கமனட்டு ஜவையதுன், ரட்டட்டு பனதுன், திஸ் வசருக்கு விசிஷ்டத்வே அபிமானய, பீப்பிள்ஸ் லீசிங், விஸ்வாசே பிரமுகயா.
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
5: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයි නවරා
4: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි
0: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Money. උදේ 6යි විනාඩි 21යි දැන් වෙලාව. වාශි අපි මතක් කරමු කොහොමද පොකට් මනී ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්නේ කියලා.
1: 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්නවා නම් අපිට නමගම විස්තර ටික එවලා තියන්න 0714151151 අපේ WhatsApp නම්බර් එකට මේ නම්බර් එකට මැසේජ් එකක් එවුවොත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. ප්‍රශ්න හතරක් අහලා රුපියල් 5000ක් පොකට් මනී දෙන්න.
0: සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හැමදාම වගේ අපිත් එක්ක ඉන්නවා. දැන් මේ දවස්වල සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් එහෙම ඔන්න ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි කරලා තියෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපිට ඉස්සරහදී ලොකුවට සල්ලි ඕන වෙනවනේ. ඉතින් දැම්ම ඉඳලා ඒ වෙනුවෙන් ඉතුරුමක් කරගෙන ගියොත් අනාගතේ පහසුයි. කෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, ඔය වගේ අපිට කොච්චර නම් හීන තියෙනවද? මේවට ප්ලෑන් කරන ගමන් පුංචි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. මොකද මේ ස්ථාවර තැන්පතු කියලා කියන්නේ මාෂි ලෝකේ රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමයක්. 13-19 කතා කරන්න මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක පොලියක් ගෙවනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. ඉතින් බලබල හිත හිත ඉන්න ඕනේ. අදම කතා කරලා විස්තර ටිකක් දැනගමු. 13-19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඉතින් අපි ලෑස්ති වෙන්නේ නිවුස් අහන්න මේ සිද්ධුවෙන් පස්සේ. නිවුස් වලින් පස්සේ අපි ලෑස්ති පමිස් පොකට් මනී සෙග්මන්ට් එකේ අද මොකද වෙන්නේ කියලා බලන්න.
1: ස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
2: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13-19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයින මචං
3: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
4: දැන් වෙලාව දැස්සන 6:29යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවී නොමැති බවට කොමසාරිස්ගෙන් සහතිකයක්. නීතිඥ සංගමය දැඩි තීරණවලට සැරසෙයි. වියලි කාලගුණය ඔක්තෝබර් දක්වා. පෙරදිනියට දුම්රිය ධාවනය තවත් මාස දෙකකින්. ඇමරිකානු හමුදා සමාජිකයින් පිරිසකගෙන් ට්‍රම්ප්ට අනතුරුවැකවීමක්.
0: දේශීය සියත. Local News on Theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011.7888.666
1: උසස් පෙළ විභාගයේ අද දිනට නියමිත කිසිදු විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය සඳහන් කළේ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති බවයි. ව්‍යාජ තොරතුරුවලින් කලපලයට පත් නොවී නියමිත පරිදි විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස්වරිය සියලු විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන ලැබුවා.
4: කිසිදු ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු ආකාරයෙන් සිදු නොවේ ඇති බවද අවධාරණය කරමි. ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත් නොවී නියමිත පරිදි විභාගයට මුහුණ දෙන ලෙස සියලු විභාග අපේක්ෂකයන්ට කාරුණිකව දන්වා සිටිමි.
1: දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පවතින ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරේ එල්නිනෝ තත්ත්වයද ක්‍රමෙන් වර්ධනය විය හැකි බවයි.
5: අතරම දැනට පවතින වියලි කාලම තත්ත්වය අවසන් කිරීම සඳහා වූ ප්‍රමාණවත් අපිට වර්ෂාපතනයක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන ඔක්තෝබර් මාසයේ සිට තමයි අගෝස්තු මාසයේ ඉදිරි සති කීපය සහ සැප්තැම්බර් මාසයේ අපිට ප්‍රමාණවත් වැසි අපේක්ෂා කිරීමේ හැකියාව නැහැ. දැනට පවතින තත්ත්වයන් එක ගත්තොත් ඔය කියන උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැනට එල්නිනෝ තත්ත්වය බොහෝ දුරට මධ්‍යස්ථ මට්ටමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතයි කියන එක අපිට ලබන සතියේ මේ තත්ත්වය
1: වවුනියාව මුලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අද උණුසුම ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද උණුසුම ඉහළයා හැකි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මේ අතර දිවයිනපුරා ප්‍රධාන ජලාශවල ජලධාරිතාව මේ වන විට දැක්වෙන්නේ 37.3% ලෙසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ජලාශවල ජලධාරිතාව 47.2%. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශවල ජලධාරිතාව 42.3% ලෙස දක්වනවා. වසර සියයක් පමණ පැරණි දුම්රිය එන්ජින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ භාවිත වන බව ලොකමොටිව් නිලධාරී සංගමය පවසනවා. එහිලෙකම් SRCM සේනානායක සඳහන් කළේ තාක්ෂණික ගැටලු රසක්ද දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින බවයි. නවක දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය සීමා කිරීමට ගෙන යන උත්සාහය වළක්වන ලෙස බලධාරීන් දැනුවත් කළ බවද සංගමය සඳහන් කළා. දුම්රිය රියදුරකු ලෙස රාජකාරී කිරීමට අවම වසර දෙකක පුහුණුවක් අවශ්‍ය බවයි ලොකමොටිව් නිලධාරී සංගමයේ ලේකම් SRCM සේනානායක සඳහන් කළේ.
6: ආභරණෙන් අපේ අවුරුදු 100කටත් වඩා පරණ දුම්රිය එන්ජිනුත් දැනට පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න වෙලා තියෙන එන්ජින් වර්ගත් වර්ගයක් නෙමෙයි. විවිධ රටවලින් ගෙනාපු විවිධ කාලවල ගෙනාපු එන්ජින් භාවිතා වෙන්නේ. දිනේ කරපුවාම ඒක විශාල පරාසයකට විහිදිලා තියෙනවා. ඒකින්ද මේක සම්පූර්ණ හොඳ අධ්‍යයනයක් ලබා දෙන්න වෙලා තියෙන මේ අලුත් සමාජිකයන්ගේ වගකීම සංගමයක් හැටියට අපිට තියෙන ඉඳ මොනවා හරි තීරණයක් ගන්න උනොත් ඒ තීරණ ගන්න පසුබට වෙන්නේ.
1: ලබන ඔක්තෝබර් මාසය වන විට පෙරාතනිය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ඉහළ දිස්ත්‍රික්කයේ බහර ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
0: Inside Story.
7: දිට්වා සුලිකුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගයට හානි සිදුණා. තවමත් රඹුක්කන දක්වා පමණයි දුම්රිය දහවණය සිදුවෙන්නේ. මහනුවර දක්වා දුම්රියක් දහවණය කරන්නේ කවදද?
6: අපිට disaster site 97ක් report වුණා. ඒකෙන් අන්තිම sites පහ තමයි කරගෙන යන්නේ. සේල් පාර කාදින විදිහ sites පහ දැන් කරන් යනවා. දැන් මේ විදිහ ඉතන 70% විතර work done එක ඉවරලා තියෙන්නේ. ඒතකොට ගොඩක් දුරට සැප්තැම්බර් මාසයේ අග වෙද්දී හෝ ඔක්තෝබර් වෙද්දී අපි තේරදිනේ කෝච්චි ගන්න තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව. නුවරට කෝච්චි ගන්න අපි යපා පාලම කළු පාලම දැන් CCB ආයතනයෙන් දැන්ට කරන් යනවා. කෝච්චි නම්බර වෙද්දී
7: ගම්පල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුත් මේ වන විට සිදුවෙනවද?
6: බලාපොරොත්තු වෙන්නේ ගම්පල නාර්සිය අතර කොටසත් අපි මේ අවුරුදු අග ලබන අවුරුදු මුර වෙද්දී නිම කරන්න. කොටගල කියන ප්‍රදේශයේ කොටගල අනිත් එක ග්‍රේට් වෙස්ටර්න් රදල්ල කියන ස්ථානයේ තමයි තියෙන්නේ. දෙකම දැනට මම දැන් මේ දෙකත් කරන් යන්නේ.
7: මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොපමණ මුදලක් වැය වෙනවද?
6: ඩිසයින් කරලා සම්පූර්ණ කන්ස්ට්‍රක්ෂන් එක කරන්න දැනට එස්ටිමේට් එක දලව කියන්න පුළුවන් අපි ඔලොව මිලියන 300ක්
7: මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට විදේශීය ඉංජිනේරු තාක්ෂණය ලබා ගන්නවද?
6: දැනට ඔක්කොම අපි කරන් යන්නේ දේශීය ඉංජිනේරු තාක්ෂණයත් එක්ක. Inside story.
1: විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නතර කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති රජීව් අමරසූරියා සඳහන් කළේ මෙම සංශෝධනය තුළ අවධානමක් පවතින බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වන බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: දැන් තියෙන්නේ ආණ්ඩුවට තීරණය කරන්න මේ ආපු ගමන තව ඉදිරියට යනවාද. ඒතර ඒ වෙලාවේ අපි අපේ නිසි නීතිමය ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙනවා. අපේ ප්‍රතිපත්තියෙන් අපි කියන ඉදිරිපත්තිය ප්‍රතිපත්තිය විරුද්ධ නම් අනිවාර්යෙන් අපි මේටත් වඩා තදින්ම ශක්තිමත්ව අපිට පුළුවන් සියලු දේ මේ නවත්තන්න අපි කරනවා. ප්‍රතිපත්තිය හිතනවා නම් මෙතන අවදානමක් තියෙනකොට ඒකම උත්තරේ මේක ඩොකට ඉන්න. මොකද අවදානම් ගන්න පුළුවන් තැන් අනිවාර්යෙන් තියෙන ප්‍රතිපත්තිය මත ගන්න. නමුත් අධිකරණේ ස්වාධීනත්වය කියන උතුම් සංකල්පය අවදානමක් එනවනම් ඒක නම් මම හිතන අපි සියලු දෙනාගේ ලොකුම ලොකු ප්‍රශ්න. ඒකයි මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
1: බිනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංගම්ද මෙවන විට විරෝධය පළ කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායකද දැනුවත් කරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වෙනසක් වෙනුවෙන් අවධානම් ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන්. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
9: දැන් මේ වෙනකොට මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට මේ ගැසට් එක ඉදිරිපත් කරයි, මේක ටේබල් කරයි. ටේබල් කරාගින් පස්සේ අපිට දවස් 14ක කාල සීමාවක් තියෙනවා ගෞරවනීය අධිකරණයට පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. ගෞරවනීය අධිකරණයට තියෙනවා දින 21කට ආසන්න කාලයක් මෙම නඩුව විභාග කරන්න. අපි දන්නේ නැහැ කී දෙනෙකුගේ බෙන්ච් එකක් එයිද කියලා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා විපක්ෂ නායකතුමා සහ අපේ සමගි ජනබලවේගයේ සහ විපක්ෂයේ සියලුම පක්ෂ ෆුල් බෙන්ච් එකක් නඩු විභාගය සඳහා ඉදිරිපත් කරන්න කියලා. ඒක පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෞරවනීය සියලුම විනිසුරුවරුන්ට තිබෙන ගෞරවයත්, ගෞරවනීය අධිකරණයට තියෙන ගෞරවයත් තුල තමයි ඒ ඉල්ලීම කරලා තියෙන්නේ.
1: ජනාධිපතිවරයා අසඳහන් කරන ආකාරයට අවධානමක්ගෙන මෙවැනි ප්‍රතිසංස්කරණ සිදු නොකළ යුතු බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ.
10: ජනතාවට කියනවා මේක ඉතාම භයානක ප්‍රතිසංස්කරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න යන නිසා මේ ප්‍රතිසංස්කරණය පරාජය කළ යුතුයි කියලා. ඔහු කියනවා නම් මම මේක කරන්නේ අවදානමක් කරන් කියලා. ඒතර එතන ඇඟවුමක් එනවා මේක පරිපාලනීය කාරණයක් හෝ යම්කිසි වෘත්තීමේ සාකච්ඡාවකින් එන එකක් නෙමේ. මේක ඔහුගේ දේශපාලන හිතීමක් මත එන එකක්. ඒකෙන්ම මේකේ අවදානම තීරණය. ඒ නිසා මේක අවදානමක් කරන් මේ වගේ දේවල් කරන්න බෑ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් සෙසු සියලු වෘත්තිකයින්ගේ විශ්‍රාම වයසද දීර්ඝ කළ යුතු බවයි.
11: අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වසර 67 දක්වා දීර්ඝ කරනවා නම් රාජ්‍යාංශයේ වෘත්තිකයන්ගේ, රාජ්‍යාංශයේ සමස්තේ, අර්ධ රාජ්‍යාංශයේ සමස්තේ, පෞද්ගලිකාංශයේ සමස්තේ විශ්‍රාම යන වයස් සීමාව වසර 67 දක්වා දීර්ඝ කරන්න. කාටවත් දෙවිදියකට සලකන්න ලෑස්ති වෙන්න එපා.
1: විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ජනතා අවශ්‍යතා ඉටු කිරීමක් බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
12: රජයට පවතිනවා මේ නඩු කටයුතු වේගවත් කළ ජනතාවට සහනයක් ලබා දෙන්නට. ඒක අපේ ජනවර්මෙත් සඳහන් වෙන එකක්. 2024 ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ දෙකේදීම අපි මේ රටේ ජනතාවට කිව්වා මේ ගොඩ ගැහිලා තියෙන නඩු ටික කඩිනමින් අවසන් කරලා ජනතාවට යම් සහනයක් සලසනවා කියන එක. මේ ක්ෂේත්‍රයේදී ප්‍රතිසංස්කරණ රාශියක් සිදු වෙනවා. ඒක එකක් පමණමයි මේ 400ක් පමණ සියලු විනිශ්චයකාරරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2න් වැඩි කරන එක.
1: සයිබ වංචාවලට සම්බන්ධ 735 දෙනෙකුට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ල පවසනවා. සයිබ අපරාධ සහ මූල්‍ය වංචා ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් 2024 වසරේදී සැකපිට අත්අඩංගුවටගත් විදේශිකයින් සංඛ්‍යාව 573ක්. පසුගිය වසරේදී සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් විදේශිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදුවීම් 27කදී විදේශිකයින් 1093 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගන්නා විදේශිකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.
13: මේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විශේෂයෙන් විදේශිකයන් සයිබර් ස්කෑම්ස් පරිගණක අපරාධ සම්බන්ධයෙන් ඔවුන් සම්බන්ධද, එහෙමනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණක අපරාධ විශේෂ විමර්ශන කොට්ටාශයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන් සයිබර් තාක්ෂණය හරහා කරන ලද වංචාකරුවන් 735 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරලා තියෙනවා. දැන් ආගමික විගාමික පනතේ මේ වන විට ඉන්නා වූ විදේශීය සැකකරුවන් ඩිපෝටේෂන් කිරීම සඳහාත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
1: ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකාවක සිටින හමුදා සාමාජිකයින් ඇමරිකානු රජයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඇමෙරිකා ඉරාන යුද්ධය හේතුවෙන් මුහුදේ දින 250ක් සිර වී ඇති USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ සාමාජිකයින් විසින්. සිය ගැටලු පිළිබඳ අවධානය යොමු නොකළහොත් ට්‍රම්ප් පරිපාලනයට දැඩි බලපෑම එල්ල කරන බවයි ඔවුන් සඳහන් කළේ. නෞකාවේ සිටින හමුදා සාමාජිකයින් මෙවන විට ආහාර අර්බුදය, ජල ගැටලුව මෙන්ම සනීපාරක්ෂක ගැටලුවලටද මුහුණ දී සිටින බව ප්‍රකාශ කළා. USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව මැද පෙරදිග බලාපිටත්ව ගොස් තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. යුද්ධ හේතුවෙන් නෞකාව මුහුදේ ස්ථානගත කරනු ලැබුවා. එම මෙහෙයුම අවසන් වීමට නියමිතව තිබුණේ මැයි මාසයේදී. ඇමෙරිකානු රජ විසින් මෙතෙක් නැවත පැමිණීමේ දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි හමුදා සාමාජිකයින් සඳහන් කළේ. නෞකාවේ හමුදා සාමාජිකයින් 5000ක් පමණ සිටින බව ඇමෙරිකානු සෙනෙට් සභික රිචඩ් බ්ලුමැන්ටල් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මතභේදයට තුඩු දී ඇති කුරෙල් දූපත් වෙත සිදු කළ සංචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි පවසනවා. ටකයිචි සඳහන් කළේ මෙම සංචාරය හේතුවෙන් ජපාන ජනතාව තුළ රුසියාව පිළිබඳ පැවති හැඟීම් තවදුරටත් නරකතට හැරී ඇති බවයි. ඉතිහාසයේ සහ ජාත්‍යන්තර නීතිය අනුව සලකා බැලූ විට එම දූපත් ජපානයට අයත් භූමියක් බවයි ජපාන අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ. පුටින් පළමු වරට කුරිල් දූපත් සමූහයේ ඉටරුප් දූපතට ගොස් ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා. ජපානයේ එම දූපත හඳුන්වන්නේ ඉටරොෆු ලෙසයි. කුරෙල් දූපත් සමූහයේ දකුණු දිග දූපත් හතරකට ජපානය සහ රුසියාව යන දෙරටම හිමිකම් කියන අතර එම දූපත් දැනට රුසියානු පාලනය යටතේ පවතිනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සෝවියට් සංගමය විසින් මෙම දූපත් අත්පත් කර ගැනුණේ එම දූපතෙහි විසූ ජපාන ජාතිකයින් 17,000කට ආසන්න පිරිසක් ඉවත් කරමින්. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය සහ රුසියාව අතර සාම ගිවිසුමකට පැමිණීමටද නොහැකිව ඇත්තේ මෙම භූමි අර්බුදය හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කුරිල් දූපත් රුසියාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් වන අතර පසුගිය වසර කිහිපය තුළ රුසියාව එම ප්‍රදේශයේ සිය හමුදා බලය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර පිටවී නොමැති බවට කොමසාරිස්ගෙන් සහතිකයක්. නීතිඥ සංගමය දැඩි තීරණවලට සැරසෙයි. වියලි කාලගුණය ඔක්තෝබර් දක්වා. පෙරාදෙනියට දුම්රිය ධාවනය තවත් මාස දෙකකින්. ඇමෙරිකානු හමුදා සාමාජිකයින් පිරිසකගෙන් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමඟ.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: මල්ලිගේ වොයිස් එකේ තියෙනවා කියන තේරෙන්නේ නැති මැජික් එක.
2: ලංකාවේ අපිට හිටපු මියුසික් ලෙජන්ඩ් කෙනෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි.
3: ඔහුගේ ජීවිත කතාවෙන් හැදුන එදාර මූවි එක ඩිරෙක්ට් කරන්නේ අරුණ ජයවර්ධන.
2: මූවි එක ගැන වැඩි විස්තර එයා අපිට මෙහෙම කිව්වා.
3: එදාරෑ කියන්නේ ලොකු ක්‍රූ එකක් හිටපු වැඩක් නේද?
4: අපිට දෙන්න ලොකුම තෝරා ගැනීම තමයි මිනිස්සුන්ට චරිත කෝද කරන්නේ කියන එක. එතනදී අපි ප්‍රශාන්ත තෝරගත්තා. ප්‍රධාන චරිත රඟපාන නළුවලියන් 56ක් විතර ඉන්නවා. ඒක නම් වෙන ඔක්කොම ගත්තොත් නළුවලියන් 1100ක් වගේ නියුත් චිත්‍රපට රඟපාන. මේක දෙවන චිත්‍රපටයක්.
2: ෆිල්ම් එකේ සින්දු කීයක් තියෙනවද?
4: සිංහල ගීත 26ක්, හින්දි ගීත 4ක්, අසුල ගීත 30ක් තියෙනවා. මේ ගීත 26ක මිත්‍ර මගස් මහත්මයා ගායනා කරපු ගීත. ඒ ගීත අපි සියල්ලම නැවත නව සංගීත සංයෝජනයකින් තමයි ඉදිරිපත් කරන්නේ. මාගල ඒ සියල්ල කරේ ප්‍රවීණම සංගීත අධ්‍යක්ෂක සුරේෂ් පාලියද.
5: සුලංගේ පාවි ඇවිත් යාවි.
3: රිලීසින් ඩේට් එකත් වෙනස් වුණා නේද?
4: මේ තියෙන ඉන්දුමත් එක්ක අපිට මේ ගණන් 2018 දිවෙන පුරා තියෙන චිත්‍ර මාසාලාත් විශේෂපටියන
5: මානිසාඹ නොපිරු පිරුම්
0: Talk of the town.
6: හද ගැස්මට සියත
7: සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
8: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
9: ගුවන් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න.
10: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 500කට වට්ස්ඇප් කරන්න.
8: සියත Between Lady Miss World Sri Lanka 2026.
10: Title sponsor.
11: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
12: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
14: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
2: මෙවර උසස් පෙළ හතරන ඔබට උසස් පෙළ අවසන් නොවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70455
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: සමහරු එන්නේ සද්ද අහලා.
8: තව සමහරු එන්නේ සුවඳට.
7: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
8: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
7: Motor Show,
8: Lifestyle Expo,
7: Construction Expo,
8: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
7: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
8: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
1: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: Siete de Vainapura. Siete Pocket Money.
1: මාෂි සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් දවස් පහක් අපි පොඩ්ඩන්ටයි අම්මලටයි පොකට් මනි දෙනවා. අද සිකුරාදා ඔන්න පොඩ්ඩන්ගේ පොකට් මනි දීලා ඉවරයි. දැන් අම්මලගේ චාන්ස් එක.
2: කඩවත රොමනි ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේ අපිත් එක්ක මමීස් පොකට් මනි දිනන්න. Good morning රොමනි.
3: Good morning.
1: රොමනි

0: තිබුණේ කඩවත නගරේ. ජනප්‍රවාදවල හැටියට රමණි කඩුල්ල තියෙන වත්ත කඩවත වුණාලු. මෙන්න ප්‍රශ්නය, කඩවත හරහා යන නුවර කොළඹ මාර්ගය හඳුන්වන්නේ 1A1 2A9.
1: රමණි හරි උතරේ වෙන්න ඕනි පළවෙනි උතරේ A1 මාර්ගය. එතකොට A9 කියන්නේ මහනුවර යාපනයේ මාර්ගය.
0: රමණි, අපේ රටේ ප්‍රධාන මාර්ග නම් කරලා තියෙන්නේ A අකුරෙන්. කොළඹ නුවර මාර්ගයේ සම්පූර්ණ දුර කිව්වොත් එහෙම කිලෝමීටර 115ක්.
1: රමණි, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: රමණි, සැලොන් එකක් කරන නිසා ටැටූස් ගැන දන්නව ඇති නේද? ටැටූ කල්චර් එකේ බුද්ධිය සහ ප්‍රඥාව, විස්ඩම් ඇන් ඉන්ටලිජන්සි වල සිම්බල් එක තමයි බූවල්ලා. ඔන්න දෙවැනි ප්‍රශ්නේ අපි අහන්නේ ඔක්ටපස් නැත්තම් බූවල්ලා ගැන. කොඳුවැට පෙලක් නැති වුණත් ඉතා බුද්ධිමත් මුහුදු ජීවියෙක් තමයි බූවල්ලා. මස් ආහාරයට ගන්න වැඩිපුර කැමැත්තක් තියෙන අනතුරක් ආවහම කළු දුමක් වගේ දෙයක් පිට කරලා හැංගෙන්න බූවල්ලා දක්ෂයි. මෙන්න ප්‍රශ්නය, බූවල්ලන්ගේ රුධිරය මොන පාටද? 1. දම් පාට, 2. නිල් පාට.
1: රමණි, දෙවැනි ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි යමු රමණි තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රමණිගේ සැලොන් එකට එන ගෑනු ළමයි හුඟක් කැමති ඇති කෙරටින් ට්‍රීට්මන්ට් එකක් එහෙම කරගන්න නේද? කෙරටින් කියන්නේ අපේ ඇඟ ඇතුළෙම ස්වභාවිකව හැදෙන ප්‍රෝටීන් වර්ගයක්. එතකොට කෙරටින් ට්‍රීට්මන්ට් එකකදී වෙන්නේ හිසකෙස් ස්වභාවිකවම සිනිදු කරන එක. ඒ වගේම කොණ්ඩේ අවුල් ගතියක් අයින් කරලා දිලිසෙන පෙනුමක් දෙන්නත් කෙරටින් ට්‍රීට්මන්ට් එකකට පුළුවන්. මෙන්න ප්‍රශ්නය, හිසකෙස් වලට අමතරව කෙරටින් අපේ සිරුරට අවශ්‍ය වෙන්නේ 1. මාංශපේශිවල වර්ධනයට, 2. සම සහ නියපොතුවල වර්ධනයට.
1: රමණි, තුන්වෙනි ප්‍රශ්නයටත් උත්තරේ තෝරලා අතේ තිබු පොකට් මනී ගාන දෙගුණයක් කරගෙන මේ වෙද්දි රුපියල් 500ක් දිනාගෙන තියෙන්නේ. රමණිට දැන් ඔන්න බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් රුපියල් 500 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. මේ තමයි රමණි බෝනස් ප්‍රශ්නය.
0: රමණි, දවසක අපි ආපහු හැරිලා බලනකොට අපේ ජීවිතේ සාර්ථකත්වයේ කනෙක්ටින් ඩොට්ස් වෙන්නේ අද අපි ආසාවෙන් ඉගෙන ගන්න දේවල්. ඔන්න බෝනස් ප්‍රශ්නේ. ඇමරිකාවේ රෙඩ් ග්‍රීන් යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් කරන්න යන පිරිමි ළමෙක් මාස 6ක් යනකොට උගන්නපු සබ්ජෙක්ට්ස් අමාරුයි කියලා ඩිග්‍රිය එක අතාරිනවා. හැබැයි එයාට අදාළ නැති සබ්ජෙක්ට්ස් වලට හොරෙන් ලෙක්චර්ස් ගිහිල්ලා කැලිග්‍රැෆි, එහෙම නැත්නම් ලස්සනට අකුරු ලියන කලාව ඉගෙන ගන්නවා. ඊට හරියටම අවුරුදු 10කට පස්සේ තමන්ගේ මුල්ම කම්පියුටර් එක හදනකොට ලෝකේ ලස්සනම ෆොන්ට්ස් හදන්න එයා ඒ දැනුම පාවිච්චි කරනවා. අන්න එහෙම එයා හදපු කම්පියුටර් එක තමයි Apple Macintosh. මෙන්න අපේ ප්‍රශ්නය, ලෝක ප්‍රසිද්ධ Apple බ්‍රෑන්ඩ් එක හදපු ඒ පිරිමි ළමයා කවුද? 1. Bill Gates, 2. Steve Jobs.
1: රමණි, බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරලා අතේ තිබු රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා.
2: ගොඩක් සතුටුයි. ඉස්කෝලේ ගිය කාලෙක පටිනවා. ඇත්තටම ගෙදරින් අක්කට ව්‍යාපාර කරගෙන ඉතරණායටත් ඇත්තටම ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්.
0: අනිත් දවසේ ප්‍රශ්න 4ටම උත්තර දීලා රුපියල් 5000ක්ම පොකට් මනි දිනමු රමණි.
3: සියතා පොකට් මනි.
0: මාෂි, මම මේ ළඟදී වෙඩින් එකකට ගියා. එතනදී මට අංකල් කෙනෙක්ව හම්බ වුණා. එයා හරි ලස්සනට ජීවත් වෙන කෙනෙක්. මං එයාගෙන් ඇහුවා, අංකල්ට වියදම මේ දවස්වල සැර ඇති නේද? අංකල් ලස්සන උත්තරයක් දුන්නා. අංකල් කිව්වා මට පෙන්ෂන් එකකුත් තියෙනවා, පෙන්ෂන් ප්ලෑන් එකකුත් තියෙනවා කියලා. පස්සේ මං අංකල්ගෙන් ටිකක් ලං වෙලා ඇහුවා, අංකල් පෙන්ෂන් එක ගැන නම් අහන්න දෙයක් නෑනේ. හැබැයි මොකද්ද අංකල්ගේ පෙන්ෂන් ප්ලෑන් එක? අංකල් කිව්වා එයා අවුරුදු ගාණක් තිස්සේ එකතු කරපු ෆික්ස් ඩිපොසිට් එක, එහෙම නැත්නම් ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොලිය එයාගේ පෙන්ෂන් එකටත් වඩා වැඩි කියලා. ඉතින් එයා මගෙන් අහනවා, ඔයාට සල්ලි කරදරයක් තියෙනවා නම් පුතා මට කතා කරන්න කියලා. හරි වටිනවා ඒක. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එක ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් මාෂි, අර අංකල් වගේ පෙන්ෂන් යන වයසට ආවහම සන්තෝෂෙන් ඉන්න පුළුවන්.
1: ඕනිෂාන්, මේක ජේෂ්ඨ පුරවැසියන්ට ලොකු අවස්ථාවක්.
0: ඒක තමයි මාෂි. දැන් අවුරුදු 5ක කාලෙකට ජේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක්

0: ආරම්භ කරන්න අවස්ථාව තියෙනවා. සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයක් යටතේ.
1: ඉතින් බල බල ඉන්නපා, අදම 13.19ට කතා කරලා සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
0: ලබන සඳුදා උදේ 5 කාලෙට ආයෙත් අපි එනවා පොකට් මනි අරගෙන.
1: නම්බර් එකක් මතක් කරන්න ඉක්මනට 0714151151ට එවලා තියන්න අපිට මැසේජ් එකක්. මම ආශි.
0: දවසම දිනන්න සියත මහන්න. මම නිශාන්.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: මුත්‍රා කරද්දි පෙන වගේ යනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: සමහර අවස්ථාවලදී මුත්‍රා පිට කරද්දී මුත්‍රාවල සුදු පැහැති පෙන වගේ ස්වභාවයක් තියෙන පුළුවන්. මෙවැනි තත්ත්වයක් දිගටම පවතිනවා නම් ඒ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. මේන් ප්‍රධාන තැනක් ගන්නවා මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම. දීවැඩිය රෝගයේදී එවාගිම අධිරුධිර පීඩනයේදී වකුගඩුවලට හානියක් සිදු වී තිබෙන විට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තාවකාලිකව ඔබ අධික ලෙස ව්‍යායාම කිරීමේදී උණ රෝගේ උත්සන්න වූ අවස්ථාවකදීත් මෙවැනි තත්ත්වයක් තාවකාලිකව ඔබට ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් දිගු කාලයක් තිස්සේ පැවතීමත් ඊට අමතරව මෙවැනි තත්ත්වයක් සමගම ඔබගේ මුහුණ සහ වලලුකර ප්‍රදේශයේ ඉදීමීමක් තිබෙනවා නම් ඔබගේ රුධිර පීඩනය වැඩි යගයක තිබෙනවා නම් ඒ වගේම ඔබගේ මුත්‍රා පිටවීමේ ප්‍රමාණය අඩුවක් තිබෙනවා නම් ඔබට අසාමාන්‍ය විදිහට මහන්සි ස්වභාවයක් දැනෙනවා නම් ඒ වගේම ඔබගේ බර අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
6: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
7: රන් පවුමකට ඉහළ අත්තිකාරමක්. අමතන්න 011 5 880 400. LOLC රන් සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: પરંપરા ગાના කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිසම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් alumexම තමයි.
10: alumex නම් warranty with guarantee.
11: ඇලුමිනියම් ඕන තරම් alumex නම් ඉස්තරම්.
12: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 5 887 666.
13: Colombo meda baseline parata italagin apartment ekak den obata prime residences within oba vetata genena kolama navayehi idivana prime colombo pasal rohal saha dainika avashyata siyalatama vinadi kipeyai rupiyal million 45 sita ihalata adambarein kolama jeevath wenna adoba katha karanna 0710 777 333.
14: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
15: මුළු පවුලටම මගේ ගානටම
14: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණේ.
16: නමස්තේ නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
17: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා
19: 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්
20: සිංහගිරි ඔගස් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
21: එන්න පියල්

0: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 01147750
1: 98.2 98.4 සියත

0: Saléo, Malo, Urullo Saléo. මාළුවේ කතාවක් කියන අසර තියෙනවා.
1: මාළුවේ කතාවක්? ආ, ඔකේ.
0: ඇත්තටම මේක මාළුවේ කතාවකටත් වඩා මේක කොකෙගේ කතාවක්. ළමොත් එකේ මාළුවෝත් ඉන්නවා. ඒක මේ කාය කතාවක් නෙවෙයි.
1: කොකෙගේ මාළුවේ කතාවක්.
0: නෑ, මේක කොකෙගේ කතාවක්.
1: කොකෙගේ කතාවක්.
0: මේ කොකා හිටියේ ඕන පදන් මාළු ඉන්න විලක.
1: හරි.
0: ඒක තමයි ඔගේ ටෙරිටරි එක. තනි කකුලෙන් ඉන්නවා. හොට මෙහෙට දාලා කෙටුවත් මාළු, මෙහෙට දාලා කෙටුවත් මාළු.
1: හරි.
0: මාළුවෙක් ගන්නවා. මාළුවෙක්. මාළුවෙක්.
1: හරි.
0: කටුව මේ පැත්තට දානවා.
1: හරි.
0: මේ පැත්තෙන් මාළුවෙක් ගන්නවා. ස්. කටුව මේ පැත්තට දානවා.
1: හරි.
0: කාටුන් එකක් වගේ. කාටුන් වල එහෙම කටුව එළියට දැම්මට කොකා එහෙම කටුව එළියට දාන්නේ.
1: කටුවත් එක්ක තමයි.
0: කටුවත් එක්ක කරන්නේ. නමුත්
1: නමුත්
0: මේ කතාවට අපිට ලේසි නිසා අපිම ගමු.
1: හරි.
0: නිකන් හොටේ ගැහුවත් මාළුවෙක් අහු වෙනවා කොකාට. හෙළ වෙන්නවත් ඕනේ නෑ මෙයා.
1: හරි.
0: ආන් ජොබ්. හෙළ වෙන්නවත් ඕනේ නෑ. හොටේ ගහන ගහන තැන මාළු අහු වෙනවා. බලන්න ඕනෙත් නෑ. නිකන් මෙහෙම ටක් ගාලා ගියොත් මාළුවෙක් පැටලලා ඇවිල්ලා හොටේට. හිතන්නකෝ. ඒ විලේ තියෙන සස්ත්‍රීක භාවය. අනික මූ විතරයි ඉන්නේ වෙන කොක්කු මේකට එන්නේ.
1: හරි.
0: ඒ නිසා මූට තව ඕන තරම් මහ විශාල විලක් ඕන පදං කාලයක් මූට මේක මාළු කකා ඉන්න පුළුවන්. දවසක් කොයි විදියටම දවස ගෙවෙන වෙලාවේ
1: හරි
0: මූ දකිනවා මේ කොකා දකිනවා මේකගේ ඉස්සරහෙන් රත්තරම් පාට රතු පාට මිශ්‍ර වෙච්ච අමුතු මාළුවෙක් මෙහෙම උඩින් පැනලා යනවා. කන්න ගත්ත මාළුවව මේක ආපහු විලට දානවා.
1: හරි.
0: මට ඌව කන්න ඕනේ.
1: යස්.
0: ලෝභ සිතුවිල්ල පහළ වෙනවා. ලෝභ සිතුවිල්ල.
1: හරි.
0: ඒ මාළුව පැනපු දිහාට කොකා පනිනවා. හොට ගහලා බලනවා. නෑ, වෙන මාළුවෙක් අහුවෙන්නේ. ආයි දකින්නවා පනිනවා. කොකා පනිනවා. කොකත් ඒ පස්සෙන් පැන පැන.
1: හරි.
0: දවස් ගාණක් කිසිම මාළුවෙක් කන්නේ නැතුව අර රතු පාට රත්තරම් පාට අමුතු පෙනුම තියෙන මාළුවව කොයි වෙලාවේ හරි අල්ලගෙන කනවා කියන හැඟීමෙන්ම ඌ යන යන තැන බල බල පස්සෙන්ම යනවම වෙන කිසිම මාළුවෙක් කන අදහසක්වත් මේ කොකාට නෑ. ඌගේ එකම බලාපොරොත්තුව රතු පාට රත්තරම් පාට දිග මාළුවා.
1: ජාතිය මොකද මාළුවා?
0: පරව්.
1: එතන මවා ගන්න ලේසිනිය.
0: කොකාට කන්න දහන්නේ? වාට කන්න දහන්නේ?
1: චිත්ත රූප වලට මං අහන්නේ.
0: රතු පාට රත්තරම් පාට කලවම් වෙච්ච.
1: හරි.
0: දිලිහෙන දිග මාළුවෙක්.
1: ඕකේ.
0: චිත්ත රූප වලට මදිද?
1: ඇති ඇති.
0: ඈ? ඉතරෝපෝල්ට ඇඳලා දෙන්න වෙයි.
1: ඊට පස්සේ
0: දවසක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා. කොකා කෙට්ටු වෙලා වෙන මාළුවෙක් කන්න හිත දෙන්නෙම නෑ. අරුත් හිටපු ගමන් මතු වෙනවා, පනිනවා, යනවා. ඌට තේරෙනවා විලටම ඉන්නේ මේන් එකයි වෙන්න ඇති. ඒකයි මේකව අල්ලන්න අමාරු. හැබැයි මූ කැරකෙන්නෙත් කොකා වටේමයි. මොන කරුමයක්ද මන්දා. කොකත් අද අහුවෙයි, හෙට අහුවෙයි, දැන් අහුවෙයි, තවටිහකින් අහුවෙයි. ඌවම තමයි කන්නේ. මට මේ අනිත් මාළු කාලා වැඩක් නෑ කියන තැනට කොකා ඇවිල්ලා නොකා නොබී හේ බාලා. කොකා කෙට්ටු වෙලා අත පය හිරි වැටලා දරදඬු වෙලා අරුවම කන්න බලාගෙන ඉන්නවා. හැබැයි එක දවසක් මේ කොකා දකිනවා අනපේක්ෂිත වෙලාවක උගේ මූණ ඉස්සරහෙන් පැනලා යන මේ රතු පාට රත්තරම් පාට දිලිහෙන දිග මාළු වගේ දේදුණු පාට වර්ණ විහිදෙනවා. කොකාට ඌව කණේක අමතක වෙලා
1: හරි
0: ඌ කෙරෙහි ආසාවක් ඇති වෙනවා. කොකාට ඌව කණේක අමතක වෙලා ඌ කෙරෙහි ලෙංගතුකමක් ඇති වෙනවා.
1: හා, ඕකේ.
0: කොකාට ඌව කණේක අමතක වෙලා
2: උතක යාළුවෙන හැඟීමක් ඇති. කොකා ඌගේ පස්සෙන් එළවන එක නවත්තලා ඌ උඩ පනින පනින සැරයක් ගන්න. ඌගේ ශරීරයෙන් වේදෙන දේදුණු පාට වර්ණ එන්ජොයි කරන්න පටන්
1: ගන්නවා.
2: මාළුවත් වෙනදා නැති සාමකාමී භාවයක් පෙන්නුම් කරනවා. දැන් කොකාගේ ළඟින්මයි මාළුවා කැරගෙන. කොකාටත් මාළුවා අල්ලලා කටේ දාගන්න කිසිම උනන්දුවක් නැහැ.
1: ඕකේ.
2: කොකා සැනහිලා. මාළුවා ලස්සනයි. පුදුම ලස්සන මාළුවෙක්. මේ විලම ලස්සන කරන්නෙමු. මම්මුගේ පස්සෙන් කොච්චර නම් එළවද? බැරි වෙලා හරි මම්මුව කාලා ඉවර කරා නම් අද මේ ලස්සන මේ විලට නැහනේ. කොකා කල්පනා කරනවා. මාළු ඇවිල්ලා කොකාගේ කකුලේ හැපෙනවා.
1: හරි.
2: හොටේ හැපෙනවා.
1: හරි.
2: කොකා කට අරන් ඉන්න වෙලාවේ මාළු ඇවිල්ලා කට ඇතුළට පැනලා කටේ ටිකක් වෙලා ඉඳලා ආපහු වතුරට පැනලා කොකා වටේ පීනන. ඔහොම දවස් ගාණක් යනවා. මේ සෙල්ලම දිගටම යනවා.
1: ඕකේ.
2: කොකා තපස් රකින්න මාළුව කන්නේ. හැබැයි දවසක් කොකාට හිතෙනවා එක්ක මම්මුව කනවා කියලා. කට ඇතුළට පැනලා රෙස්ට් කර කර ඉන්න වෙලාවේ මූ මාළුවව කනවා.
1: What is this?
2: තප්පර 10ක් යන්නේ. කොකාට තේරෙනවා මුළු ඇඟම දැවිල්ල ගන්නවා. කොකාට තේරෙනවා ඇස් දෙක එළියට පනිනවා. කකුල් ලිදිමෙනවා.
1: පිහාටු
2: හැලෙනවා. ඌ මේ විලේ හිටපු විසම විස මාළුවා කියලා ඌට පණිවිඩයක් දෙන්න කිසිම මාළුවෙක් කවදාවත් උනන්දු වෙලා හිටියේ
1: නැහැ. Oh my god.
2: කොකා මැරිලා වැටෙනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
1: කොකෙක් ගැන සින්දුවක් කියවා බත්තුරෙක් ගැන එකක්.
2: කොකෙක්ගේ කතාවකට බත්තුරෙක්ගේ සින්දුවක් තිබුණේ නේද?
1: හෙව්වා හෙව්වා මොනවා? හැබැයි මේක කියන්නේ තමයි යාළුකම පාවල දෙනවා ඒ වගේ සීන් එකකුත් තියෙනවා.
2: ඔව්. බත්තුරෝ. මම ලැජ්ජාව දුන්නේ.

0: අප්ඩේට් කරපු නැති වත්සප්ද තියන්නේ. එක අප්ඩේට් කරගන්න විශේෂයෙන්ම ඔබට තියෙන iOS වර්ගේ ෆෝන් යන්නන්නේ.
1: Yes.
0: Android මේ අනික.
1: අනික ෆෝන්
0: වගේ හා තියෙන ෆෝන් යන්නම්. මොකද new zero click WhatsApp කියලා පොඩි ඒක ඇත්තටම වෛරස් එක නෙමෙයි සයිබර් ඇටැක් එකක් වගේ තමයි සලකන්න තියෙන්නේ. අපිට තාමත් වෛරස් කියලාමනේ කියවෙන්නේ. ඇත්තටම දැන් සයිබර් ලෝකයේ වෛරස් සලකන්නේ නිකන් මේන පොඩි ළමයි ගන්න.
1: හරි.
0: වෛරස් කියන ඉස්සර මෝ ට්‍රෝජන් ගාව මිනිස්සු ගෑයෙනවා ඉස්සර. ඊට වඩා මාර ඒවා තියෙනවා දැන් WhatsApp වලනේ මේ මුළු IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මාර දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේ ලංකාවේ මේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉන්න ආයතන ගොඩක් මිනිසුන්ව දැනුවත් කරා. මේක ඔබ කිසිම දෙයක් ක්ලික් කරන්න ඕනේ නැහැ, කිසිම විශ්වාස නැති ලින්ක් එකකට යන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවා නේ බ්‍රෝකන් ඉමේජ් එකක් හරි බ්‍රෝකන් ෆයිල් එකක් හරි ඔබේ WhatsApp එකට එවලා ඒකෙන්ම ඇක්සස් අරගෙන මේ හැරි මහා කිච වැඩක් කරන්නේ.
1: ඔව් ඒක ඇත්ත.
0: ඒ WhatsApp මේක අරගෙන මේ ඔබේ කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන යාළුවන්ට මේ සල්ලි ඉල්ලලා පණිවිඩයක් කවුද බං එහෙම දෙන්නේ?
1: WhatsApp
0: මගනේ අනේක නෙමෙයි. මේ WhatsApp මැසේජ් එකක් දැකලා ඉන්ටෝ කියලා තල්ලිලා අන්න උන්ර ගහන්න ඕනේ ඔක්කොම මෙච්චර.
1: අනිත් එක මේගොල්ලෝ
0: මම කතා කළා. අපි ආලෝ එහෙම ඉල්ලුවාම අපි කතා කරලා සාමාන්‍ය එක්ක අපි දැක්කේ නෑ වගේ ඉන්නවා. නැත්තම් අපි කතා කරලා අහනවා මොකද්ද මචං වෙලා තියෙන අවුල කියලා. එමනේ යන්නේ.
1: ඔව් ඒකනේ.
0: මේ වගේ වටත් අහුවෙනවා නම් ඒ කියන්නේ මේ රටේ තියන්න වටින් නෑ කියලා දැන් මම නම් හිතනවා.
1: හැබැයි අපේ රටේ නම් ඒ වගේ જાති අය නෑ නේ. එහෙම සල්ලි
0: නෑ. මේ WhatsApp එකක් කියවපු පළියට සල්ලි දෙන මිනිස් මට හොයලා දෙන්න. ඈ?
1: එහෙම කොහෙද?
0: මේ new zero click ඕනේ නෑ. මම දාන්න මැසේජ් එහෙම එහෙම සල්ලි දෙන මිනිස්සු ඉන්නවා. නිකන් දැනගන්න කිව්ව මම දැක්කම ගොඩාක් මිනිස්සු මේ අනේ මගේ එක හැක් වෙලා මේ බලාගෙන මම සල්ලි ඉල්ලුවේ නෑ කියලා මම ඉතින් උන්ට දැම්ම ඉල්ලුවක් දෙන්නේ නෑනේ බං දෙන්න කොහේ තියෙන සල්ලිද කියලා.
1: ඇත්ත ඇත්ත.
0: නේද?
1: ඒකනේ.
0: ඉතින් එහෙම WhatsApp message එකකින් සල්ලි ඉල්ලුවාම දෙන්න තරම් මං දන්නේ ඒ මොනෝ.
1: අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ඉල්ලන ක්‍රමයකුත් තියෙනවා. අනේ
0: අනේ කෑල්ල දැන් අනේ කෑල්ල ගහගන්න බෑනේ මේකේ.
1: මේකේ බෑ.
0: ඕ බෑ බෑ. අනේ මචං අපි දන්නවා සල්ලි ඉල්ලන්නේ. අපි දන්නවා WhatsApp එකකින් ඉල්ලුවොත් ඒ තනේ මචං කියලා ඒත් ඉතින් කතා කරලා අහනවා දෙන මිනිහා කතා කරලා අහනවා.
1: Yes definitely.
0: يعني හිතන්නකෝ එහෙම મેસેජ් එකක් ආවා. ඔයාට දෙන්න හිතුණා.
1: හරි.
0: ඔයා සාමාන්‍යයෙන් ඔයා කරන පළවෙනි වැඩේ තමයි
1: එයාට කෝල් එකක් ගන්න එක.
0: කෝල් එකක් ගන්න එක සල්ලි දාන්න කලින්. ඔක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්.
1: එතකොට එයා දොව්
0: කිව්වා. ඒ වටත් අහුවෙනවා නම් හැතර මේ සයිබර් ආරක්ෂාවේ වැඩක් නැහැ. සයිබර් ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි අපිට මේ මොලේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේ අහුවෙනවා කියලා උදේම මේවට අහුවෙන්න පුළුවන්. මේ වැඩේ මොකුත් කියන්න බෑ මට ඒ අස්සර 2.5ක් මතක්
1: කරනවා.
0: මිලියන 2.5.
1: ඕනේ.
0: ඩොලර් මිලියන 2.5ක් මතක් කරන්නේ කමන්නේ. අහුවෙන්න. නෑ. අහුවෙන්න
1: පුළුවන්. ඒ නිසා මේව වෙන පරිස්සම් වෙන්න.
0: නේද?
1: ඔව් ඔව් එච්චර වෙච්චේ
0: කියන්නේ. ආන්ඩු පිටින් අහුවෙනවා. ඉතින් අපි මොනවද නේ? තාතකට WhatsApp එකට අහුවෙනවා කියන්නේ. හරි.
1: ඉතින් මේ හැම එකම අපි අප්ඩේට් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් එක. ඒකක් තියෙනවනේ නේ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒවත් පොඩ්ඩක් දැනගන්න. ඒතකොට ෆෝන් එකේ පර්ෆෝමන්ස් උත් වැඩි වෙනවා හොඳයි. අපිට ෆෝන්ස් ගැන කතා කරද්දී අපේ
0: තාමත් අපේ අයට මේ ලංකාවේ මේ සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන්
1: yes
0: විවිධ ප්‍රොඩක්ට්ස් තියෙනවා. පහුගිය කාලේ ගොඩ නම් අපිත් එක්ක ස්පොන්සර් කරා. දැන් නම් ස්පොන්සර් කරන්නේ නැහැ. ස්පොන්සර්ෂිප් එකක් නැහැ. නමුත් ස්පොන්සර්ෂිප් එකක් තිබුණද නැද්ද කියන එකට වඩා මං හිතන්නේ අදාළයි. ඔබේ මේ සයිබර් ආරක්ෂාව කියන එක පිළිබඳව මම දන්නවා අපි කාටවත් එහෙම සම්පූර්ණ අවබෝධයක්
1: නැහැ.
0: IT ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙන වේගෙම්ම සයිබර් සිකියුරිටි සම්බන්ධව ප්‍රශ්නත් ඉස්සරහට යනවා.
1: වැඩි වෙනවා.
0: දැන් AI තාක්ෂණය තියෙන නිසා වෙනදට වඩා සොෆ්ට්වෙයාර් වල තියෙන පොඩි පොඩි දුර්වලතා හඳුනගන්න එක හැකර්ස්ලට ලේසිත් වෙලා තියෙනවා.
1: හරි.
0: ඉස්සර මුළු සොෆ්ට්වෙයාර් එකම අරගෙන බලන්න ඕනේ මේක රින් ගන්න කොහේ හරි පොඩි තැනක් තියෙනවද කියලා. හරියට මේ දොරවල් 1000ක් තියෙන බිල්ඩිමක එක දොරක් කර එක ජනේලයක් කර ලොක් කරන්න අමතක වෙනවා.
1: හරි.
0: ඕක හොයාගන්න ඕනේ.
1: හරි.
0: ඔතනින් තමයි රින් ගන්නෙ. ඔතනින් රින්ගල තමයි ගහන ගේමක් ගහන්නේ. ඉස්සර මැනුවලි දඟලලා පොඩි පොඩි ටූල්ස් හදාගෙන කරපු එක දැන් AI ටූල් එකක් හදාගෙන සටපට ගාලා කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
1: ඕකේ.
0: ඒ නිසා තමයි සයිබර් ඇටැක්ස් ලෝකෙ පුරා වැඩි. හොඳ මිනිස්සු කණ්ඩායමයි නරක මිනිස්සු කණ්ඩායමයි දෙකක් ඉන්නවා. නරක මිනිස්සු AI පාවිච්චි කරලා සයිබර් ඇටැක්ස් ක්‍රියේට් කරනවා. ඒවට මුහුණ දෙන්න පුළුවන් ටූල්ස් හොඳ කණ්ඩායම ක්‍රියේට් කරනවා. මේ කණ්ඩායමෙන් සැරෙන් සැරේට කට්ටියක් උඩට එනවා, කට්ටියක් පහළට යනවා.
1: හරි.
0: මේක ඕල්ටර්නේටිව්. හැමදාම හැකර්ලා උඩ ඉන්නෙත් නැහැ. හැමදාම සයිබර් සිකියුරිටි බලන අය උඩ ඉන්නෙත් නැහැ. හැම උඩ පහළ යනවා. ඉතින් නරක වෙලාවට ඕක මැද්දට අහුවෙන අපි තමයි ඇඹරිලා යන්නේ.
1: හරි.
0: ඒක තමයි වෙන්නේ. හරිද? එතකොට සයිබර් සිකියුරිටි සිස්ටම් එකක් ඔබේ ෆෝන් එකට, ලැප්ටොප් එකට, ඩෙස්ක්ටොප් එකට දාගන්න. නිකන් එන ලොකු කමක් අවශ්‍ය නැහැ මේකට. අපිට එහෙම ඇටැක් කරන්න බෑ. ඔගොල්ලෝ ඇටැක් කරලාද කියලා බාග විට දන්නෙත් නැතුව
1: ඇති.
0: ඇත්තම කියනවනම්.
1: දැන් මේ වෙනකොට අනේ ඇටැක් වෙවි ඉන්නවද දන්නේ?
0: ඔව්. සමහරවිට ඔබ ඇටැක් කරලා ඔබට ඔබෙන් ගන්න දෙයක් නැතුව ඇති. ඒ හින්දා ඔබට මේක දැනෙන්නේ නැතුව ඇති.
1: Yes.
0: නේද? ගේමක් ගහලා ඔබෙන් අදින්න සල්ලියක් නැතුව ඇති. නිකන් මේ රුපියල් 500ට 1000ට නම් ඇඹරෙන්නේ නැහැ ඔය කට්ටිය. මේ ඔය හැකර්ලා මේ 1000යි 2000යි කෑලි හොයන්නේ නැහැ. 1000යි 2000යි කෑලි හොයනක පාඩුයි ඒගොල්ලන්ට. කෙලින්ම 2.5 මිලියන් වලින් වගේ තමයි අදින්නේ. එක ඩොලර් නම් ආසයි.
1: Yes.
0: එහෙම මේ ගේම යන්නේ. ඒ නිසා සයිබර් සිකියුරිටි සිස්ටම් එකක් ලොකුකම පැත්තක තියලා අපිට හැම එකටම ලොකුකම තියෙනවානේ. ලොකුකම පැත්තද කියලා ෆෝන් එකට දාගන්න සැනසීමයි. ලැප්ටොප් එකට දාගන්න සැනසීමයි. මගේ ෆෝන් එකට දාගෙන තියෙන්නේ. මගේ ලැප්ටොප් එකට දාගෙන තියෙන්නේ. මොකද මට බෑ මේ වැඩ ASCII සයිබර් සිකියුරිටි ගැන බලන්න. ඒක මම දන්න සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි.
1: හරි.
0: වෙන්න පුළුවන් ආදීනව විතරයි දන්නේ. මම හැම එකම මම දන්නවා මම කරගන්න පුළුවන්. අයියෝ ඌවත් වැඩද මල්ලි ඌවත් වැඩද ඒ ක්‍රමයට මම යන්නේ නැහැ. අවදානම ඒක ගන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න.
1: හරි.
0: අපි කතා කරොත් එමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් හිතන්නනේ. අපි හිතනකෝ ව්‍යාපාර කම්පියුටරයක් වගේ තමයි.
1: කොයි වෙලාවෙ
0: ගොඩ නැගිල්ල ගෙදර අරෝ මේවා ඒවා නිකන් කම්පියුටරයක් වගේ හිතන්නකෝ. අපි දන්නේ නැහැ ඒකට වෙන්න පුළුවන් කරදරේ මොකද්ද කියලා. කොච්චර අපි මොලේ තියනවද අපිට ගෑස් එක වහන්න අමතක වෙච්ච මිනිස්සු ඉන්නවා. කොච්චර මොලේ තිබුණත් දොර ලොක් කරන්න රැට අමතක වෙච්ච මිනිස්සු ඉන්නවා. හොරපයින්නෝ. ගෑස් එක දාපා එහෙමම මේවා වෙලා දන්නේම නැහැ. සාමාන්‍යයෙන් ගෙදර ඇතුලේ ගෑස් පිරුණොත් ගිනි කූරක් ගහන්න ඕනේ නැහැ ගෙදර ගිනි ගන්න. ඒ වගේ ගෙදර ඇතුලේ ගෑස් පිරලා තියෙන වෙලාවක ගෙදර ලයිට් ස්විච් එකක් දාන ස්පාර්ක් එක ඇත ගේපත්තු වෙන්න. බිල්ඩිම ගිනි ගන්න.
1: Yes.
0: මිනිස්සු හිතලා කරගන්න ඒවා නෙමෙයි. අනතුරු කියන ඒවා වෙන්නෙම ඉතාමත් ඉහළම අනපේක්ෂිත අවස්ථාවේ කියලා කියනවා. අනතුරු කියන ඒවා වෙන්නෙම අනපේක්ෂිතම අවස්ථාව. ඒක අනතුරු කියන්නේ.
1: ඔව් ඒකනේ.
0: පිනිපිනි වෙනනම් මොනවාරි මැච්චක් ගහගන්න පුළුවන්. වෙන්නෙම අර වගේ ලූප් හෝල්ස් තියෙන තැන්වල. ඉතින් ඔබේ ව්‍යාපාරේ ගිනි ගනීද, ගම් අතුරට අහුවේද, ත්‍රස්තවාදී ක්‍රියාවද, කලහකාරී මේකකින් මොනවා හරි ඩැමේජ් එකක් වෙයිද, මගදි හොරු කඩයිද, යවපු බඩු ටික මගදි උස්සයිද? දැන් අර යුරෝප් කන්ට්‍රීස් වල තියෙන ලෙඩේ බලන්නකෝ. ලොකු ට්‍රක්ස් යවනවා කෑම දාලා මගදි මංකොල්ල කනවා. මාර ප්‍රශ්නයක් ඒ මිනිස්සුන්ට. චොක්ලට්, ටොෆි, පැණි රස කෑම, චිප්ස් ඒවා තමයි මංකොල්ල කන්නේ. මොකද වෙන වෙන බඩු උස්සනට වඩා හෙන ලේසියිලු හොරුන්ට ඒවා උස්සලා විකුණන එක. මොකද බ්ලැක් මාකට් එකේ දෙක පහට ඕන එකෙක් මේ චිප්ස් පැකට් එකක් තියෙනවා කඩේ 10යි අපි ගාව 5යි කොහම ගන්නවා කාලා විසිකල්ලා යන එක.
1: Yes.
0: ඔය මේ යුරෝපෙට පවා තියෙන ප්‍රශ්න. අපි මොනවද?
1: අපි කවුද?
0: අපි ස්වභාවික විපත් වලින් ඕන තරම් පරිප්පු කරන මිනිස්සු. යාන්තම් මේ වැස්සෙක් මේක් වුණා නේද?
1: ෂේප් වුණා යාන්තම් අම්මෝ.
0: වෙලාවට ඈ වැස්ස පොඩ්ඩක් ෂේප් වුණා. නැත්තම් අපි තවත් රවුමකට ලෑස්ති වෙලා හිටියේ.
1: ඒක හරි.
0: එහෙනම් දිට්ටා පළවෙනි සංවත්සරේ සමරන්න තිබ්බා අපිට එහෙනම්. මොකක් කරේ වෙලා දැන් සබා ධර්මයේ අතතන අම්මෝ මේ මිනිසුන්ට ඇති නේද මේ කියලා. යෝගී පාරත් උනේ ඇති නේ බං ඔය මචං ඔන්න ටැප් එක වහලා වහින්න එපා මචං මේ මිනිස්සු පව මචං මේ උන පරිප්පුවද්ද මේ කියලා. මොකක් හරි වුණා.
1: අපිට පොඩි chance එකක් හරි දුන්නා.
0: මේ chance එකක් දුන්නේ.
1: Yes.
0: ඒ chance එක granted ගන්න එපා. Business එකක්ද තියෙන්නේ? හොරහතුරු බිස්නස් එකට කොයිලා හරි පණින්න පුළුවන්. අලුත් හොරහතුරු ඕනේ නැහැ. අපි දන්නේ බිස්නස් එක ඇතුළේම හොරහතුරු ඉන්න පුළුවන්. සමහරලාට කම්පැනිස් ඇතුළේ වෙච්ච ලොකුම හොරකම් වලට අනුබල දෙලා තියෙන්නේ කවුද පුතා?
1: ඇතුළේම කෙනෙක්.
0: ඇතුළේම මේ ළඟම හිටපු එක. ඒ වගේ වෙලාවට ඔබට මොකද්ද තියෙන ආරක්ෂාව? මූල්‍ය පාඩුව හරි, ද්‍රව්‍යමය පාඩුව හරි, මානසික පාඩුව හරි.
1: ඕනේ.
0: කවුද කොහොමද කම්පන්සේට් කරන්නේ? කෙලින්ම මානසිකව ඩවුන්. ඒ නිසා ඒ chance එක ඔබ ගන්න එපා. ඔබේ ව්‍යාපාරයට ඔබේ ගෙදරට ඔබේ ගොඩනැගිල්ලට යදාල ජෙනරල් ඉන්ෂුරන්ස් කියන කාල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දෙන්න අපි කව නම්බර එකක් අපිට දෙන්න පුළුවන්. ඒක කතා කරන්න ඉන්ෂුරන්ස් වලින් පැනලා දුවන්න එපා. ඉන්ෂුරන්ස් අඳ ගහලා අරගෙන අවදානම කියන කෑල්ල බාර දෙන්න. අර සයිබර් සිකියුරිටි වලට අපි සිස්ටම් එකක් දාගන්නවා වගේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් අපි සිස්ටම් එකක් ඉම්ප්ලිමෙන්ට් කරගන්නවා වගේ අපේ ලැප්ටොප් එකේ ස්මාර්ට් ෆෝන් එකේ ඩෙස්ක්ටොප් එකේ ඔබේ ව්‍යාපාරයට ඔබේ ගෙදරට ගෙදරටත් ඕනේ. ගිනි රක්ෂණය, සොර සතුරු බිය, ගම් වතුර ඔහොම ඔහොමම තියෙනවා.
1: තියනානේ නේ.
0: ඒ වගේ කවස් ගොඩක් තියෙනවා. මම ඔබේ සැකය දුරු කරන්නම්. මේවට මේ ලොකු ගණන් වියදම් වෙන්නේ නැහැ කියන එක විශ්වාස කරන්නකෝ. ජීවිත එකවතාවකට. ඔබට හිතෙන්නම ලක්ෂ ගණන් වලින් එහෙම එහෙම ඒගොල්ලෝ දන්නවා එහෙම ලක්ෂ ගණන් වල ආවරණයේ වටිනාකම මිලියන ගණක් වෙන්න පුළුවන්. වාර්කේ ලක්ෂ ගණක් වෙන්නේ නැහැ කියලා. ඔබ හිතන්නේම මේ මිලියන ගාණක් මේක දැම්ම හොඳම ලක්ෂ 10ක් 15ක් මාසෙකට ගවන්න වෙයි කියලා. එහෙම එකක් නැනේ.
1: දැන් නැති නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න.
0: නැතු.
1: දැනගන්න කෝල් කරන්නකො මේ නම්බර් එකට 011 2 357 357ට. දැන් වෙලාව 7:38.
2: හද ගැස්මට සියත. C turbo engine king balagan win a bike X55 obe riya padavime addakima navamanayakata ragena yanna David Peeris Automobiles vishwasen adama batramulla high park kona kurunagala ratnapura ho mathara pradarshana gar weta pemina test drive ekak win karawa ganna amathanna 011 4700 678.
3: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
4: shop ekak haru kaduwat dam prashnayak ne
5: ගංගාතරට සිරිසිරුමෙට දැන් මම බය නෑ.
4: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
5: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කර
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700IC.
5: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
6: මට උන වගේ සේන.
5: ලින්ක් පස් පංගුව බමු.
6: සෑහෙන වෙලාවක් යයිනේ.
5: මොන? ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: අයියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: මොකෝ විතරයි? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතිම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතිම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
13: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
12: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
16: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

හොඳම පොල්තෙල් හොයන ඔබටයි අපි මතක් කරන්නේ කොකෝ ෆ්‍රයි මාකට් එකේ තියෙනවා සේන මිල්ස් තමයි කොකෝ ෆ්‍රයි අපිට හඳුන්වලා දෙන්නේ රයිට් ඊට පස්සේ LOLC ෆයිනෑන්ස් එක අපි කතා කරමු ඒගොල්ලන්ගේ ෆැක්ටරි සර්විස් එක ගැන ලංකා ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් එක ගැනත් කතා කරන්න ඕනි ඔනර් ෆෝන්ස් ගැනත් මතක් කරන්න ඕනි ඔනර් ෆෝන්ස් වල අලුත්ම ෆෝන්ස් රේන්ජ් එකක් දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා සහ සිංගකෙන් ඔබට ගන්න පුළුවන් ගෙවන්න ගන්න පුළුවන් ඊට පස්සේ බික් බොනාන්සා ක්‍රියාත්මකයි බික් වලින් ඕගලන්ට සතියකට ස්කූට් එකක් ජයග්‍රහණය කරන්න පුළුවන් දවස ගානේ මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩේ කෙරෙන ස්වභාවය සහ ඔබ කරන්න ඕනේ දේවල් ටික තව පොඩි වෙලාවකින් කියන්නම් පැල්වත්ත බටය ගැනත් කතා කරන්න ඕනේ මාකට් එකේ අඩුම ප්‍රයිස් එකට ඔබට ගන්න තියෙන බට එක තමයි පැල්වත්ත ඒත් එක්කම අපි මේ දවස්වල ටික වැඩියෙන් කතා කරනවා ලින්ක් නැචරල් පස්පංගුව ගැන දවසක් කර දවසක් වගේ බොන්න පුළුවන් නම් මරු මමත් ස්ටාර්ට් කරන්න ඉන්නේ නැත්නම් මට කුයින් හරි කරකිලා මොකක් හරි සම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇති වෙනානේ බජාජ් පල්සර් N160 එක එහෙම නැත්නම් N160 ප්ලස් එක ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා යන්න ඕනි ඩේවිඩ් පීරිස් එකට නැත්නම් DPMC නියෝජිතේ කම්බ වෙන්න

ලස් නෙමෙයිනේ ඒක N160 ප්‍රීමියම් හරිද? එකක් N160 එක අනිත් එක N160 ප්‍රීමියම් එක. බජාජ් ඒගොල්ලන්ගේ ස්පෝටි බයික් එක ඔන්න හඳුන්වලා දීලා තියෙනවා. පික්මි හරහා පික්මි ෆ්ලෑෂ් දාලා පොඩි පොඩි දේවල් යවන්න පුළුවන්. ලොකු ලොකු දේවල් යවනවා නම් ට්‍රක් එකක් දාගන්න අමතක කරන්න එපා. පික්මි ඇප් එකෙන්ම ඒවල ටික ඔක්කොම කරගන්න පුළුවන්.

රයිට් කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් අද මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ස්පෙෂල් ඩිස්කවුන්ට් මොනවාද, වීකෙන්ඩ්ස්වල තියෙන ප්‍රොමෝෂන් මොනවාද කියලා අපි කතා කරමු. ප්‍රයිම් ගෲප් එකේ ද කොලම්බෝ වලට ඒගොල්ලෝ එනවානේ. ද ප්‍රයිම් කොලම්බෝ, හරිද? කොලම්බෝ වලට එන ආසයි නම්, අපාර්ට්මන්ට් එකක් කොලම්බෝ වලින් ගන්න ආසයි නම්, ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න ලොකු වැඩක් මේ දවස්වල වෙනවා.

0: අලුතින් ගයක් හදන කෙනෙක් නම් ඕගලන්ට ගොඩාක් හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා දැන් මාකට් එකේ. ඉතින් ඒ අලුත් දේවල් පාවිච්චි කරලා ගෙවල් දොරවල් ලස්සනට හදන්න සුපර්මෙට් කියලා කියන්නේ තන ඒ වගේ වහලට, බිත්තිවලට, ගේට්ුවට ඕගලන්ට සුපිරිම ප්‍රොඩක්ට්ස් හඳුන්වලා දෙන කට්ටිය සුපර්මෙට්. ඉතින් සින්ක් ඇලුමිනියම් වලින් වැඩේ කරගන්න ඕනේ නම් සුපර්මෙට් වලට කතා කරන්න කියලා මතක් කරනවා. සහ NLB අද අපි කතා කරමුකෝ ඒගොල්ලන්ගේ මෙගා පවර් ලොටරි එක ගැන නේද? එතකම බජාජ් ත්‍රිවිල් එක, වීගෝ ත්‍රිවිල් එක ගන්නකොට මේ දවස්වල ලක්ෂයේ වාසිය ඔබට හම්බ වෙනවා මේ අගෝස්තු මාසේ පුරාවට. හොඳ නිින්දක් අවශ්‍යයි නම් යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වැලන්ටිනෝ ඉටලි තමයි හොඳම මැට්‍රස් එක මාකට් එකේ තියෙන. ඔබ ගැන හොයලා බලලා ඔබටම නිින්ද හදලා දෙන මැට්‍රස් එක තමයි වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන අද දෙන්න කතා කරා හැම අතින්ම අංක 1.
1: හද ගැස්මට සියත
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
0: රයිට්, 7යි විනාඩි 56යි වෙලාව. අපි අද දවසෙත් කතා කරන්න ලෑස්ති ඇලුමෙක්ස් ගැන. මොකද ඇලුමෙක්ස් වල ඒගොල්ලන්ගේ තියෙනවානේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. එතනට ගිහිල්ලා ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම ප්‍රොඩක්ට් එකක් ගැනම ඔබට විස්තර දැනගන්න පුළුවන්. මේ දවස්වල ඔඩියෝ එකක් ගන්නවා නම්, ඔඩියෝ සිස්ටම් එකක් ගන්නවා නම් ඔගලන්ට අබාන්සකට යන්න පුළුවන්. එතන තියෙනවා සුපිරි ඕඩියෝ සිස්ටම්ස්. සහ මේක ගාන පැත්තෙන් තමයි ලොකුම වාසිය ඔබට දීලා තියෙන්නේ. රුබෙල් 2000 ගාන ඉඳන් ගන්න පුළුවන් බ්ලූටූත් ස්පීකර් තියෙනවා, පෝටබල් ඒවා. ඉතින් එතන ඉඳන්ම ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ගෙවන්න ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම ආරංචිය අබාන්ස් වෙතින් ඔබට කියන්න තියෙන. අපි හච් 15 ගැනත් අද දවසේ කතා කරනවා, බයික් X55 SUV එක ගැනත් කතා කරනවා, ඇලුමෙක්ස් ගැනත් කතා කරනවා. 7යි විනාඩි 51යි දැන්.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
8: මොබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-76-78-4.
9: Big big dinumai bonanza bonanza
10: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankia 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින්. ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: මතකද සිංගල් බිග් බොනන්සා
14: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
13: මේ අවුදතාවා
14: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: කිරිපත්කඩ රන් කෙරළ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නව

0: එකකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
1: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම.
2: අනුවතයි. දශම දෙකෙන් අනුවතයි. දශම හතරෙන්.
3: සියත සිකුරාදා.
2: සියත දෙවිණ පුරා.

0: CFM.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ගුඩ් මෝනිං ආශ්චර්යා, සතිය ඉවර වෙන්න යන්නේ. සිකුරාද දවසේ පත්තර ටික අරගෙන ආවා. ටිකක් වෙලාව ගිහිල්ලා තියෙනවා. අපි ඉක්මනට බලමු අපි ගාව ඉන්න අනුග්‍රාහක බවතුන් කවුද කියලා. අද දවසෙත් ස්විස්ටෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධය, ඊට පස්සේ මොන හරි ඉදිකිරීම් වැඩකට අපි කියන්නේ ෆිනිෂින් ප්‍රඩක්ට්ස් හොයන කට්ටිය, ඒ ගැන දැනුවත් කට්ටිය. ඉතින් ෆිස්ටෙක් දන්නවා, ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ඕනම ෆිනිෂින් නිෂ්පාදනයක් ඉදිකිරීමක අවසාන අධියරේ අවශ්‍ය වෙන නිෂ්පාදන ෆිස්ටෙක් සන්නාමයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ෆිස්ටෙක් සන්නාමයෙන් ගන්න නිෂ්පාදන වල ක්වලිටි එක ගැන, විශ්වාසය ගැන, කල් පැවැත්ම ගැන අමුතුවෙන් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ෆිස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෝ ගැන. ෆිස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ පැකට් එකේ ලොකු ගණන් ගහලා මිනිස්සුන්ට ලොකු ඩිස්කවුන්ට් දෙනවා වගේ පෙන්නලා මිනිස්සුන්ව අන්දලා බිස්නස් කරන බිස්නස්මන් කෙනෙක් නෙවෙයි. එයා හරි මිලට ක්වලිටි බඩු විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. අන්න ඒ නිසා ෆිස්ටෙක් සන්නාමයෙන් ඉදිරිපත් වෙන්නේ නැති, අපි හිතමු වෙනත් සාමාන්‍ය ඉදිකිරීම නිෂ්පාදනයක්, ඉදිකිරීම අමුද්‍රව්‍යයක් කියලා. එහෙම දෙයක් වුණත් ඔයා ගන්න යනකොට ඔයාට පැහැදිලිවම විශ්වාසය තියන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ෆිස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. අන්න ඒකයි අපි කියන්නේ ෆිස්ටෙක් ගන්න ඕන හොඳම තීරණය කියලා. CDB රන් සහනය අදත් අපි මතක් කරනවා රත්තරන් අයදින ඉස්තරම් තැනින්. ඔබට ඔබේ රන් ගනුදෙනුවලදී ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලායි තියෙන්නේ. මේක හුඟ දෙනෙකුට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙන දිනුම් මැදීමක්. මේකට ඇතුළත් වෙන්න අදම ඔබට පුළුවන් CDB ශාඛාවකට ගොඩ වෙලා බලන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 0111 7388 388ට. මම ගන්නවා ආශ්චර්ය ඉස්සෙල්ලාම අරුණ පත්තරේ. අද මේ අද පත්තරවල ප්‍රවෘත්ති ගොඩක්, මේ එක ප්‍රධාන ප්‍රවෘත්තියක් වටා තමයි කැරකෙන්නේ. අපි බලමු අරුණ පත්තරේ. ව්‍යවස්ථා වෙනසට UN කනස්සල්ල, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියකගෙන් ලිපියක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්

0: ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් ස්ටත වයිට් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සිය කනගාටුව පළ කර ඇත. ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවට ඇය සිය ලිපියෙන් අනතුරු අඟවා තිබේ. යෝජිත සංශෝධනය එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 14(1) වගන්තියටත් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලටත් පටහැනි වීමේ අවධානමක් පවතින බව ඇය සිය ලිපියේ සඳහන් කර ඇත. ඉතින් ජාත්‍යන්තරයෙන් විවිධ සංවිධාන වලින් මේ සම්බන්ධයෙන් විරෝධය, කනස්සල්ල, කනගාටුව, අකමැත්ත මීට කලිනුත් පළ වෙලා තිබුණා. හැබැයි ඔය අතරේ අවදානම් නම් කරන්න එපා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා අරුණ තවත් පුවතකින් වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පෙරේදා පැවති විශේෂ සාකච්ඡාවේදී අදාළ සංශෝධනය අවදානමක් බවත්, එම අවදානම ගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී එය අවදානමක් යැයි හිතනවා නම් ඒකට උත්තරය මේක නොකර ඉන්න යැයි තමා ජනාධිපතිවරයාට කෙලින්ම ප්‍රකාශ කළ බව රජීව් අමරසූරිය පැවසුවා කියලා මේ ආටිකල් එකේ තියෙනවා. ජනාධිපතිවරයා කියනවා ඒ පැත්තෙන් හොඳයි කියලා. අපි කියනවා අපේ පැත්තෙන් හොඳයි කියලා. අපි විතරක් නෙවෙයි, මහානායක හාමුදුරුවෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි හුඟක් බලවත් ආයතන මේක කරන්න එපා කියලා කියනවා. ඊට අමතරව නීතිඥ සංගම්, විදේශ රටවල පිහිටි නීතිඥ සංගම්, අධිකරණ විනිසුරුවරුන්ගේ සංගම්, විදේශ විනිසුරු සංගම් වලින් පවා කියන්නේ මේක කරන්න එපා කියලා. මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න අවශ්‍යයි කියලා කියන්නේ ආණ්ඩුව විතරයි කියලා නීතිඥ සංගමේ සභාපතිවරයා කියනවා. ඒකම අරුණ තවත් පුවතක් වාර්තා කරනවා. මට යන්න වෙයි කිව්වා, මම යන්න ලෑස්ති කියලා මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක්. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. එමෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිසි වරප්‍රසාදයක් හෝ කණ්ඩායමකට අනිසි බලපෑමක් යැයි තමන් විශ්වාස නොකරන බවත් ජනාධිපතිවරයා කීවේය. අධිකරණ ක්ෂේත්‍රයේ ඇතිකරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකි වුවද, එවැනි කිසිවක් ඇති බව විශ්වාස කරන බවද ජනාධිපතිවරයා කීවේ කියලා ඉතින් එතුමාගේ ස්ථාවරය පිළිබඳව කරපු පැහැදිලි කිරීම ගැන දීර්ඝ ආටිකල් එකක් ලියවිලා තියෙනවා. ඉතින් බැලුවාම කොහොම හරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියාට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මොකුත්ම වෙලා නැහැ. අපි අහගෙන ජනාධිපතිතුමා කියලා තිබුණා එතුමා විවෘත මනසකින් මේ සාකච්ඡාවට ආවා කියලා. හැබැයි එතුමා විවෘත මනසකින් සාකච්ඡාවට එනකොට ඒ ගත්ත තීරණය ගැසට් කරලා එහෙම ඉවරයි. එතකොට ඒක කොහොමටත් මම දන්නේ නැහැ විවෘත භාවය මොකද්ද කියලා. ඒක නැවත සලකා බලන තැනක නෙවෙයි ඉතින් ගැසට් කළාට පස්සේනේ සාකච්ඡාව දීලා තිබුණේ. සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිතුමාත්, සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශ බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ජනාධිපතිවරයා සාකච්ඡාවට කලින් හිටිය ස්ථාවරයෙම ඉන්නවා. නීතිඥ සංගමේ සභාපතිවරයා සාකච්ඡාවට කලින් හිටිය ස්ථාවරයෙම ඉන්නවා. ඒ ගමන් ඒ සභහරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලාත් කියනවා. මම දන්නේ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා. ලංකාදීප පත්‍රයට මම එනවා. විනිසුරු විශ්‍රාම වයස ගැන තමයි ලංකාදීප පුවත්පතෙත් ප්‍රධාන සිරස්තලය. 22 සංශෝධනය 18 මැති සභේට දිගටම සටන් කරනවා විපක්ෂය කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා සටන් කරනවා කියලා. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත ලබන 18 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය. මෙම පනත් කැටුම් පත අධිකරණ ක්ෂේත්‍රයේ අඩුපාඩු නිවැරදි කර කාර්යක්ෂම තැනක් බවට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙලේ එක් සාධනීය පියවරක් බව අමාත්‍යවරයා සඳහන් කළා කියලා තියෙනවා. එතකොට 18 වෙනිදා ඒ සංශෝධනය මැති සභේට එනවා. ඉතින් මැති සභෙන් අනිවාර්යයෙන් මේක සම්මත වෙයි, මැති සභෙන් අනුමැතිය හම්බෙයි. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවේ අත උස්සන්න ගෙනාපු සෑහෙන සෙනගක් ඉන්නවා. එතකොට ඕනම පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වෙයි. ඊට පස්සේ තමයි ඉතින් මේකේ ඊට කලින් අධිකරණයේ ඉස්සරහට කවුද යන්නේ කියන එක උඩ තමයි මම හිතන්නේ මේ වැඩේ තියෙන්නේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු පාර්ශවවරසක් දැඩි ලෙස විරෝධය පළ කර ඇත. දැන් සාමාන්‍යයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක පළවෙනි වර කියවනවා. ඊට පස්සේ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වෙනි ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක් කරන්න දින 14ක කාල සීමාවක් හම්බෙනවා. ඒ අනුව පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕනේ. ඉතින් පනත් කැටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිම පෙත්සම් ප්‍රමාණයක් යොමු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන දැනටමත් තීරණය කරලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔක තමයි ඒ 22 සංශෝධනය පිළිබඳ තත්ත්වය. මං එනවා දින මින පුවත්පතට. මේ වසරේ ජලබිල වැඩි කරන්නේ නැහැ ජල සම්පාදන ඇමති. ජලගාස්තුව වැඩිවීමක් මෙම වසරේදී කිසිසේත්ම සිදු නොවන බව නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජලගාස්තු සම්බන්ධ සමාලෝචනයක් කිරීමට නියුතව තිබෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, ජලගාස්තු වැඩි කිරීම, පහත දැමීම හෝ දැනට අය කරන මිල ගණන් වෙනස් නොකර පවත්වාගෙන යාම සම්බන්ධව තීරණය කරන්නේ එම අවස්ථාවේදී බවත් ඇමතිවරයා පැවසුවා කියලා තියෙනවා. ඉතින් එහෙම කිව්වට ඉතින් ෂුවර් නෑ මේ අර ඔහොමාර එක පාරක් තෙල් වැඩි කරන්නේ නැහැ කියලා කට උස්සන්න හම්බුනේ නැහනේ මේ තෙල් වැඩි කරනකොට. ඉතින් ඒ හින්දා මේ ඔන්න කියලා තියනවා ජල ගාස්තු වෙනස් වෙන්නේ නැහැ කියලා. ඉතින් අනේ මන් දන්නේ වෙනස් වෙන්නත් පුළුවන්. මේ කට්ටිය එහෙම තමයි. මේ මේ කියන එක නෙවෙයි මේ කරන්නේ. එහෙම අවස්ථා අපි දැක්කා. ඊළඟට මං එනවා දිවයින පුවත්පතට. රටපැන්න පාතාලයන් 93ක් ගෙන්වයි දැනටම ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කරලා. වසර දෙකක් තුල සැකකරුවන් 38ක්, නමගිය අපරාධකරුවන් 35ක් කුදලන්න ආවා. නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 3878ක් වටිනා දේපල අක්‍රිය කළා පොලිසිය කියයි. කංජිපානි අල්ලන මැලේසියානු මෙහෙයුම අසාර්ථක නැහැ. ඒස්පී ඕලුගල එහෙම කිව්වා කියලා කියනවා. විවිධ අපරාධ සිදු කර රටින් පලා ගොස් විදෙස් රටවල සැඟවී සිටින 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිසිය ඊයේ අනාවරණය කළේය. ඒ අනුව ඔවුන් මෙහි ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක F.U. වුඩ්ල මහතා ඊයේ කොළඹදී පැවති රටම එකට මාධ්‍ය හමුවේදී පැවසුවා කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔව තමයි අද දවසේ වාර්තා වෙලා තියෙන ප්‍රවෘත්ති. යන්න කලින් මං ලංකාදීප පුවත්පතේ මෙන්න මේ කාටුන් එක උපුටා ගන්න කැමති. පන්කජ රුවින්දගේ සරදම් කාටුනේ වෙනස් කරලා තනතුර අහිමි වුණොත් යන්න ලෑස්ති කියලා ජනාධිපතිතුමා කියනවා. මේ 22 සංශෝධනය සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රකාශය තමයි මේ කාටුන් එකට හේතු වෙලා තියෙන්නේ, ඉලක්ක වෙලා තියෙන්නේ. වෙනස් කරලා තනතුර අහිමි වුණොත් යන්න ලෑස්ති කියලා ජනාධිපතිතුමා කියනවා. එතකොට අනිත් කෙනා කියනවා අවුලන්නේ නැහැ, ටෙම්පරි කට්ටිය ඉන්නවා කියලා. කිව්වත් වගේ ජනාධිපතිතුමා යන්න ලෑස්ති කියලා ටක්ගල ටෙම්පරි ආදින්න බලාගෙන ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. කෝට් මදිනවද දන්නේ නැහැ. දැන් බලමු ඉතින් මොකද වෙන්න යන්නේ කියලා නේද? එහෙනම් ලබන සතිය හම්බෙමු.
1: සුබ
0: සතියන්තයක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: 98.2 98.4 පාන් නෑවාගේ කමුකොකේ ප්‍රේක් නෑවාගේ පතිමුරේ සුන් ස්පයින මචං අද විතරයි සිකුරාදා
2: සියතා දෙවයින පුරා
1: වෙලාව උදේ 8:00 වෙනාඩි 9:00යි.

0: थिएटर टॉप स्टोरी
1: नीति विरोधी लेस देपल इपयु कांतावा कतरंगुवट නීති විරෝධී අයුරින් උපයා ගන්නා ලද මුදලින් දෙපළ සහ වත්කම් මිලිතීගත් කාන්තාවක් නීති විරෝධී වත්කම් විමර්ශන කොටාසය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ඇය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්. ඇයට අයත් වත්කම් අතරට ජාල ප්‍රදේශයේ ලක්ෂ 14ක් වටින අයිටමක් බැංකු ගිණුම් 6ක තැන්පත් කර ඇති ලක්ෂ 59ක මුදල් සහ කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225ක් වටින කඩකාමර 3ක් ඇතුළත්. එම සියලු දේපල ඇය විසින් උපයාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමින් ලබාගත් මුදලෙන් බව අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එම දේපල මෙවන විට මේකම සහ කොළඹ මහාධිකරණ විසින් අත්හිටුවා තිබෙනවා. දැන් විදෙස් පුවතක්. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ප්‍රහාර එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් නෞකා දෙකකටයි. සිදුවෙන් කිසිවකටත් හානි සිදුව නොමැති බවත් මෙවන විට තත්ත්වය පාලනය කර ඇති බවත් එක්සත් අරාබි එමිරාජය සඳහන් කළා. කිසිදු කණ්ඩායමක් මෙතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 666

0: දවස්වලදී මිතාම බරපතල විදිහට කතා වෙන එක තමයි මේ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම. ඒක ගැන මේ ටෝක් දෙන්න තරම් මට මම ඒ සඳහා විශාල ප්‍රඥෙක් නෙමෙයි.
1: හරි.
0: නමුත් දැන් ජනාධිපතිවරයා මේ පිළිබඳ කතාව මේ මොකද්ද යාගේ කතාවේ තිබිච්ච හරය හැටියට ගොඩක් අය ගහලා තිබුණේ. තනතුර පරදෝට තියලා හරි මේ වැඩේ මම කරනවා. රිස්ක් එක මම ගන්නවා. චාන්ස් එක මම ගන්නවා. ඒක ගැනත් මට කියන්න දෙයක් නැහැ. සමහර තීරණ එහෙම ගන්න ඕනේව තියෙනවා.
1: ඔව් අනිවාර්යෙන්.
0: දැන් ඔය ඉස්සර ඉඳලම තර්ක කරපු කාරණාවක් තියෙනවා. පාටිස් දෙකක්, පක්ෂ දෙකක් තියෙනවා. එක පක්ෂයක කට්ටියට කියනවා කන්සිකුවෙන්ෂලිසම්. නෑ මාරු වචනේ.
1: හරි.
0: අපි කන්සිකුවෙන්සස් කියලා කියන්නේ කන්සිකුවෙන්සස්. ප්‍රතිපලය. ප්‍රතිපලය. consequences විපාක නේද? ඒකට කියන consequentialism. ඒක ටීම් එකක්. තව ටීම් එකක් තියෙනවා deontological. මතක තියාගන්න ඕනේ. එහෙමෝ තියෙනවා කියලා දැනන් හිටියම ඇති. සමහර ඒවා තියෙන මේ ටෙලිෆෝන් නම්බර් එකක් මතක තියාගන්න නැති අපිට මේව මතක තියාගන්න ලාවක් නැහැ. මේ මතක තියාගන්න මහන්සි වෙන්න එපා. ඒ මොනවද වචන වර්ගයක් තියෙනවා. මේ තර්කය ඇවිල්ලා
1: හරි.
0: අරමුණ යහපත් වුණත් මාර්ගයේ වැරදුනොත් ක්‍රියාවලියේ සුජාතභාවය නැති වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තමයි දැන් එහෙම එකඟතාවයකට එන්න පුළුවන්ද කියලා ලෝකෙ හිතනවා. දැන් අපේ තාත්තලමල ඉස්සරගෙන මූව මකල හරි හදනවා කියලා දිනනවා.
1: yes අහලා තියෙනවා
0: නේද? මූව කෝවේ දාලා මකල හරි හදනවා කියලා. හදන්න නේ යන්නේ. ඒතර කෝවේ දාලා මැකුවට කමන්න නැද්ද කියලා ගැල්ලකුත් තියෙනවා.
1: තියෙනවා. yes
0: අඬු කඩලා ආම්බාම් කරනවද අවබෝධ කරවල හික්මවනවද කියන එක පිළිබඳව මේ consequentialism කට්ටියයි deontological කට්ටියයි අදටත් තර්ක කරනවා.
1: හා හා.
0: ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලයේ යහපත් නම් එල්ලලා ගැහුවත් කමක් නැද්ද?
1: හ්ම්.
0: නැත්තම් අවසාන ප්‍රතිඵලයේ කොච්චර යහපත් වුණත් එල්ලලා ගහන එක වැරදි නේද?
1: හ්ම්.
0: අන්න. ඔයා මොකද හිතන්නේ? මේක අපිට පුද්ගලිකව තර්ක කරන්න පුළුවන් තැනක්.
1: ඒ කියන්නේ පොඩි කාලේ නම් හිතන්නේ අර එහෙම මේ කරන එක හොඳ නැහැ. එහෙම කළා මක්කලා මේ හදන්න හොඳ නැහැ කියලා. හැබැයි ලොකු වෙලා අම්මලා තාත්තලා වෙලා දරුවෝ ගැන බලනකොට හිතනවා ඇති එහෙම තමයි කරන්න වෙන්නේ කියලා නේ.
0: අනේ මිස් මොනවා කියනද මට තේරෙන්නේ නැහැ. මිස් මොකද ඔය
1: කියන්නේ? මම කියන්නේ දෙකම හොඳයි කියලා හිතනවා වෙලාව. පොඩි කාලේ
0: වයින්ෝ එලියට එකක්වත් මේ දෙකෙන් මොකක්ද හොඳ කියලා අහන දෙකම හොඳයි කියලා දෙනවා. මොන පාත්තේද මේ? එකක් මොකක් කරේ එක පැත්තකට ගන්න.
1: මම කියන්නේ පොඩි කාලේ අපිට හිතෙනවා එහෙම කරන්න කොහමද අපි වහදරන
0: මට හිතිලා තියෙන ඕන තරම් අරමුණ යහපත් නම් අවසාන ප්‍රතිඵලය හොඳයි නම් කෝවේ දාලා මැකුවත් කමන්නෑ කියන තැන තමයි මම ඉන්නේ.
1: හරි.
0: හැබැයි තව කවුරුර ඉන්න පුළුවන් අරමුණ කොච්චර අවසාන ප්‍රතිඵලය යහපත් එකක් වුණත් ප්‍රොසෙස් එක ක්‍රියාවලිය අවුලක් තියෙනවා නම් ඒකේ සුජාතභාවය නැති වෙනවා. මොකද ඔයාව කෝවේ දාලා මකන්න ගියාම ඔයාට වේදනයි වට රිදෙනවා ඔයා වැටෙනවා ඒක සාධාරණයිද කියලා.
1: හා
0: එහෙම පිරිසක් ඉන්නවා. මගේ එක හරි ඔයාගේ එක වැරදි කියලා මට කියන්න බෑ. ඔයාටත් බෑ ඔයාගේ එක හරි මගේ එක වැරදි කියලා කියන්න. මොකද මේ තර්කය අදටත් ලෝකේ තියෙන එකක්. ඔන්න ඕක තමයි මට ඕක ගැන කියන්න තියෙන්නේ. ඉතින් තම තම නැන පමණින් මේක විමසලා බලලා එහෙම හොඳයිද මෙහෙම හොඳයිද. ඉතින් ඉතාම එක්කෝ ඉතාම නිර්භීත ප්‍රකාශයක්.
1: හරි.
0: එහෙම නැත්නම් ඉතාම අවදානම් සහගත ප්‍රකාශයක් තමයි ජනාධිපතිවරයා කියලා
1: දෙන්නේ.
0: ඔය කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිද වැරදිද කියන එක අනාගතයේ විසින් තීරණය කරනු ලැබුණු ඇති. ඒක ගැන තර්ක කරන්න බෑ. මොකද ලෝකේ මේ තර්කයට තාම හරියමං උත්තරයක් දීලා
1: නැති නිසා.
0: ඇත්ත කතාව. ඇත්ත කතාව.
1: දෙපැත්තම කට්ටිය
0: chance එකක් ගන්නවා. ඉට්ටියෙන් හරි මැටියෙන් හරි ප්‍රතිඵලයට ලං වෙන්න. එහෙම නැත්තම් ප්‍රතිඵලය කොච්චර හොඳ වුණත් දැහැමෙන් සෙමෙන් මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. කොයි එක හරියනවද කියලා ඉතින් කියන්න බෑ. කරලම තමයි සමහර ඒවා බලන්න වෙන්නේ. සමහරට ප්‍රතිඵල ඉතාම සුබදායි වෙන්න පුළුවන්.
1: හරි.
0: ප්‍රතිඵල ඉතාම බලපතල වෙන්නත් පුළුවන්. ඒක ඉතින්
1: ක්‍රම දෙකෙන්ම
0: ගිහිල්ලා කරන අය ඉගෙන. මම දැක්ක මේ නීතිඥ සංගමේ රජීව් කියලා කියන්නේ අපේ ඉස්කෝලේ හිටපු අපේ පන්තිවල හිටපු
1: ක්ලාස්මේට්
0: තරුණ අපේ බැච්මේට්.
1: ආලයිට්.
0: ඉතින් එහෙම කෙනෙක් ඉතින් මේ මම ඊපෙර දණ කතා කරලා නෑ.
1: හ්ම්.
0: ඒත් මන් දැක මොන පත්‍රයක මන් දැක දාලා තියෙනවා මේ ජනාධිපති සමග කරපු සාකච්ඡාව සුබයි කියලා. එහෙනම් ඉතින් මොකක් කරේ නැතුව ඇයි නේද?
1: ඔව් නේ මොකක් කරේ ඇතිනේ.
0: ඒක ගැන ඉතින් අපෝ අය මායි මේ මොනවා කතා කරන්නේද? මෙන්න මේ වගේ පොඩි අර
1: කෑල්ලක්
0: තමයි අපි කතා කරන්නේ. මොකද මේ තර්කය ගහලා හැම ගහලා හරි හදනවද නැත්නම් අවවාද දීල ඔළුව අතගාල හදාගෙන යන්න බලනවද? කොයි එකද හරියන්නේ? ප්‍රතිඵලය හොඳ නම් මොනවා කරහම් මොකද, නැත්නම් ප්‍රතිඵලය කොච්චර හොඳ වුණත් කරන දේ වැදගත්, යන ක්‍රියාවලිය වැදගත් කියන ඔය දෙකෙන් කොයි එකද හරි කියන එක අවසාන වශයෙන් පුද්ගලික නිගමනයක් මිසක් ඒක පොදුවේ මෙන්න මේක තමයි හරි කියලා කියන්න පුළුවන් මංගල්‍යයක් නෙවෙයි කියලා මතක තියන්න බලන්න. මගේ දැනුම සමහරලාට මටම බය හිතෙනවා. මම මගේ දැනුමට මේ බය වෙලා ඉන්නේ. මගේ දැනුමට
1: දැන් අපේ අම්මලා පොඩි කාලේ ගහලා බැනලා මේව කරා. මගේ ප්‍රතිඵලය හොඳයිද කියලා මම මේ බලන්න. හොඳයිනේ ප්‍රතිඵලය.
0: හොඳයි හොඳයි හොඳයි. කරම අපිට ගහලා බැනලා නිකන් මැකුවට අපි පස්සේ හිතලා හැදුනා මිසක් එහෙම ගහලා බැනලා ඒ හැදුනාද අපි සිරාවුණ?
1: ඒ
0: වෙලාවේ බයට ඇකිලිලා හිටියා මිසක එතන කිසි අවබෝධයක් තිබ්බේ නැහැ. හැබැයි නේ
1: තේරුම් ගිහිල්ලම තමයි අපි හරි පාස්ට්
0: එකට. අපි තේරුම් ගත්ත නෑ. ඉතින් එහෙම තමයි ඒක කරන්න තිබ්බේ කියලා. ඉතින්
1: හරි.
0: තව සමහරක් මිනිස්සු ඉන්නවා එහෙම බලහත්කාරයෙන් ආම්බාම් කරලා අඬපඩු කඩලා හික්මෙව්වට ලැබෙන පොඩි චාන්ස් එකෙන් ආපහු අර පරණ පිස්සු විකාර තත්ත්වෙටම යනවා.
1: ඊටත් වඩා වැඩියෙන් යනවා.
0: ඊටත් වඩා වැඩියෙන් අරවට පළිගන්නත් එක්ක ගේම ගහන අවස්ථා අපි
1: දැකලා
0: තියෙනවා. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. අන්න ඔය ප්‍රශ්නේ.
1: දැන් අපි ඕගලන්ට කියලා දෙනවා හොඳම පොල් තෙල් ගැන. අපිට පුළුවන් කියලා දෙන්න. නේ? අපිට ඒක
0: අපිට අරන් දෙන්න නම් බෑ.
1: අරන් දෙන්න කොහොමද?
0: අපි කියන කොකෝ ෆ්‍රයි හොඳයි කියලා.
1: හරි.
0: අරන් දෙන්න බෑ. අරන් දෙන්න කොහොමද?
1: ඉතින් අපි මේ කාරණා, ඒ කියන්නේ හොඳම පොල් තෙල් එකක් තෝරගන්න විදි, RBD කරලා තියෙන පොල් තෙල් එකක් ගන්න ඕනි කියන කතාව අපි දැන් ඔබට කියලා දෙනවා. ඉස්සර අපිට ඒ දැනුම තිබ්බේ නැහැ. දැන් ඕන දැනුවත්. දැන් අපිට ඒක හොඳ අවබෝධයකින් අපිට ගන්න පුළුවන්කම තියෙනවා.
0: මුළු ලෝකෙම විමුක්ති මාර්ගයට ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැනුම.
1: Yes.
0: හැබැයි ලෝකෙ එතනට එන්නේ අවබෝධයෙන්.
1: හරි.
0: හැබැයි ඉතින් අවබෝධයට කලින් එන්නේ දැනුම තමයි.
1: තමයි.
0: දැනුම කියන්නේ අවබෝධය නෙවෙයි.
1: හරි.
0: දැන් මම දන්නවා ධර්ම කරුණු ත්‍රිපිටකයේ කටපාඩම් කරලා කියන්න පුළුවන්. කටපාඩමින් දේශනා කරන ගිහියොත් ඉන්නවා, ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. ටිකක් වෙලා කතා කරපුවාම තේරෙනවා ඒගොල්ලෝ සෝවාන් වෙන එක ගැනවත් හරි අදහසක නෙමෙයි කතා කරන්නේ කියලා තේරෙනවා. ඒ කියන්නේ දැනුම තියෙනවා,
1: අවබෝධය නැහැ.
0: ප්‍රත්‍යක්ෂ අවබෝධය නැහැ.
1: Yes.
0: ඒක තමයි වෙලා තියෙන්නේ.
1: හරි.
0: ඉතින් ඒක එහෙමද නැද්ද කියලා තේරුම් ගන්න අපිටත් ඒක නැහැනේ.
1: ඒකනේ අපිට පුළුවන් දැනුම දෙන්න ඕගලන්ට මේ සම්බන්ධයෙන්, මේ කොකෝ ෆ්‍රයි සම්බන්ධයෙන් දැනුම දෙන්න අපිට පුළුවන්.
0: මිනිස්සු තාම තර්ක කරනවා ගෙදර හිඳින පොල් තෙල් හොඳයි, ඔය ඔක එක ඔය බහුජාතික සමාගම් දෙන ටෝක් කරම්ම නම් කියලා. මම ඇත්තටම ඉස්සර නම් ඒවත් එක තර්ක කරනවා.
1: හරි.
0: ඉතින් මම දැන් තර්ක කරන්නේ නැහැ. මට තේරුම් ගන්න පුළුවන් මිදුලි දාලා කොප්පරා වේලනකොට වෙන්න පුළුවන් දේවල්.
1: ඒක නම් ඇත්ත.
0: සත්තු ජරා කරනවා, දූවිල්ල වැටෙනවා, තව සත්තු ඇවිල්ලා එක එක දේවල් කරනවා.
1: මේක කනවා ඇවිල්ලා.
0: කවුද දැන් රෑ වෙනකම් මේ වේලන තැනද පුටුවක් තියන් මිනිස්සු බලන්නේ නැහැ
1: නේ? Yes.
0: Right. ඉතින් ඒවා කොහොමත් අර ගබඩා කිරීමේ පොඩි පොඩි දුර්වලතා අපේ ගෙවල් වල. ඉතින් එහෙම ගබඩා කිරීමේ මාර පහසුකම් නෙමෙයි තියෙන්නේ. ඔය කොහේ හරි මොකක් හරි එකක දාලා ඔය අයිනකට කරලා තියෙන එකනේ. ඒක තමයි අපේ ගබඩා කිරීම.
1: Yes.
0: ඉතින් මේ සමහර එක එක ශුද්‍ර ජීවි ක්‍රියාකාරකම් කරුවලේදි වෙනවා.
1: හරි.
0: එළිය තියෙන වෙලාවට වෙනවා. කොහොම වුණත් ශුද්‍ර ජීවීන් කියන උන් ඇහැට පේන්නේ නැහැ. බැලුවාම කොප්පරා කෑල්ල අම්මේ සුදට නියමටම තියෙනවා. නමුත් ශුද්‍ර ජීවි ප්‍රතිඵලයක් මේක ඇතුලේ තියෙනවා. ඇෆලටොක්සින් කියන්නේත් ඒවයි.
1: හරි.
0: ඔය සමහර ශුද්‍ර ජීවීන්ගේ අතුරු ප්‍රතිඵලයක් උන්ගේ විෂද්‍රව්‍ය එකතු වෙන එක ක්‍රමයක් තමයි ඇෆලටොක්සින්. ඇෆලටොක්සින් කියන එකත් ඔයා කියන්නේ හරි ක්‍රමවේද පාවිච්චි කරලා 100%ක් අයින් කරන්න පුළුවන් කියලා එකක් නෑලු. නෑලු.
1: හා හා.
0: එක්තරා අගයකට වඩා පල්ලෙහාට ගේන්න ඕනලු ඒ ඇෆලටොක්සින් ප්‍රතිශතය.
1: හරි.
0: එතකොට ඒක මිනිස් පරිභෝජනය සඳහා සුදුසුයි කියලා කියන්නේ. දැන් මේ RBD කරන එකෙන් කරන්නේ ඒ ප්‍රතිඵල අපේක්ෂිතේවටත් වඩා පුළුවන් තරම් උඩට ගන්න එක. ඇෆලටොක්සින් තියෙන පුළුවන් සීට මෙච්චරයි කියලා හිතමුකෝ. ඊටත් වඩා අඩු කරන RBD ක්‍රමයට පුළුවන්.
1: එතකොට
0: කොහොමත් මිනිස් පරිභෝජනයට සුදුසුයි. දැන් අපිට තේරෙනවා ඇයි RBD කරපු තෙල් විතරක්, පොල් තෙල් විතරක් පිට රටවලින් අරගන්නේ කියලා.
1: Yes.
0: අපිට RBD නොකරපු පොල් තෙල් කිසිසේත්ම වෙන රටකට යවන්න බෑ. එහෙම පොල් තෙල් කවුරුවත් වෙන රටවල් වලින් ගන්නෙත් නැහැ.
1: පැහැදිලිද දැන් කතාව? ඉතින් අපිට තියෙනවා කොකෝ ෆ්‍රයි.
0: අපිට තියෙනවා ඕක ටක්කෙටම කරපු කිමිකල් පාවිච්චි කරන්නේ නැතුව යාන්ත්‍රිකව මේක හරිම ක්‍රමයට කරපු සේන මිල්ස් අපිට හඳුන්වලා දෙන කොකෝ ෆ්‍රයි මාකට් එකේ තියෙනවා. මාකට් එකේ තියෙනවා. ඒක ගන්නවද නොගන්නවද කියන එක ඩිසයිඩ් කරන්නේ ඔබනේ. අරන් දෙන්න බෑ.
1: ආ ඒක හරි.
0: කියලා තියෙනවා. හොඳ පොල් තෙල් එකක් ගන්න ඕනේ. පොල් තෙල් වල ගුණාංග මෙහෙම තියෙන්න ඕනේ කියලා. ඒක අවබෝධ වෙච්ච මනුස්සයා කොකෝ ෆ්‍රයි ගනි. අනිත් මිනිස්සු බූලියෙන් අරන් යයි. ඉතින් අපි මොකද කරන්නේ?
1: මොකද කරන්න බෑනේ ඉතින්.
0: අපි ගිහිල්ලා කඩවලට තියෙන බූලි හොරගම් කරන්නද නැහැ?
1: ගහලා බැනලා හදන්න බෑනේ.
0: හ්ම්. යස්. ඔන්නෝගයි ප්‍රශ්නේ.
1: එතකොට ඔබ දන්නවද බිග් රේස් එකක් අරගෙන ගිහිල්ලා අර කියන විදියට SMS එක දැම්මට පස්සේ සතිය ගානේ ඔබට ස්කූටර්ස් හම්බෙනවා කියලා. දවස ගානේ ඔබට ෆෝන්ස් හම්බෙනවා කියලා. ඉතින් සමහර කට්ටිය මේක තාම දන්නේ නැත්නම් අපි නැවත නැවතත් මතක් කරනවා. බිග් රේස් ඔබ පාවිච්චි කරනවා. බිග් රේස් වල ಜಾති තුනක් ගැන අපි කතා කරනවා. බිග් 3 එක, බිග් ඊසි 2 එක, බිග් ට්වීන් 1 එක, ඒ වගේම බිග් ට්වීන් ලේඩි එක, සෝරි. ඊට පස්සේ බිග් ලයිටර්ස් අපි පාවිච්චි කරනවා. ඉතින් මේව වල තියෙනවා S කෝඩ් එකක්. ඒක අඳුනගන්න ලොකු පරීක්ෂණයක්.
0: අපි ඉතින් බිග් අඳුනගත්තේ පෑන් වලින්.
1: ආ මම
0: මට මතකයි ඉස්සෙල්ල බික් කියන නමින් පෑනක් තිබුණා. මට මතක නිල් පාට ඉරි ඉරි දිග පෑනක් අය මට එහෙම පොඩි මතකයක් තියෙනවා.
1: ඔව් ඔකේ ඔකේ.
0: එහෙමත් තිබුණා. ඒ වුණාට ඉතින් මිනිස්සුන්ට සමීපම එක තමයි රේසර්.
1: රේසර් එක.
0: බික් රේසර් එක.
1: හරි.
0: තාම මතකයි සුදු පාට මිට තියෙන කහ පාට ක්ලිප් එක ගහලා බ්ලේඩ් වහලා තියෙන තාත්තගේ රේසරේ.
1: හරි.
0: ඒක අපි හැමෝටම මතක තියෙන රේසරයක්.
1: ඊට
0: පස්සේ ඒ රේසර්ස් අලුත් වුණා. ඒවට රේසර්ස් දෙක ආවා, බ්ලේඩ් දෙක ආවා, බ්ලේඩ් තුන ආවා. එමෙම කාලෙත් එක දියුණුණා. මේක මේ ප්‍රංශයේ නිෂ්පාදනයක්. අපිට නිකම් මේ ලංකාව එකක් වගේ බඩේ බට්ටික වගේ තේරුණා. අදටත් බික් රේසර් එකේ හෙඩ් එක හදන්නේ ප්‍රංශේ. ඒක මෙහි හදන එක නෙමෙයි, මිට විතරයි මෙහි ගහන්නේ.
1: හරි, ඔකේ.
0: ඒවා ඔක්කොම දැනුමට කාරණාව මේකයි. ඔය දෙකේම ස්කෝඩ් වෙනවා, ලයිටර් එකෙත් වෙනවා. රේසර් එකක් තියෙනවා. එස් කෝඩ් එක මෙන්න මේ විදිහට ඔබට SMS කරලා එස් කෝඩ් එක තියෙන කොටස ඔබ ගාව පරිස්සමින් තියාගන්න. මොකද ටැග් ක්ලේම් කරන වෙලාවට, ටැග් ගන්න වෙලාවට, ස්කූටර් එක ගන්න වෙලාවට එක පෙන්වන්න
1: ඕනේ.
0: ස්මාර්ට් ෆෝන් එක ඔබට දෙන වෙලාවට එක පෙන්වන්න ඕනේ. ඒක මම පර්චස් කරපු එකක්, මම සල්ලි දීලා ගත්ත එකක් කියලා. දැන් කඩේ තියෙන ඒවා එස් කෝඩ් ගහලා ගෙනල්ලා සෙල්ලම් දාලා වැඩක් නැහැ කියලායි මේ කියන්නේ. නෑ කොහොම හරි අඬලා ෂේප් කරගන්නවා කියලා හිතන්න එපා. එහෙම අඬලා ෂේප් කරගන්න බෑ. මේක නිතර කියන්න කිව්වා. එස් කෝඩ් එක ෆිසිකලි පෙන්වන්න ඕනේ ටැග් එක ක්ලේම් කරන්න නම්.
1: ඔකේ. එවන්න ඕනේ SMS එක මෙන්න මේ විදිහට. බික් හිස්තනක් එස් කෝඩ් එකේ නම්බර් එක දැම්මා, හිස්තනක් තිබා ID නම්බර් එක දැම්මා 2343ට SMS එක දැම්මා.
0: TLC ෆයිනෑන්ස් වල අපි ෆැක්ටරිං සර්විස් එක ගැන අදත් කතා කරන්නේ.
1: යා.
0: දැන් බලන්න මේ ෆැක්ටරිං සර්විස් එක ගැන පොඩි අදහසක් ඇති. නයිට විකුණන්න බය වෙන්න එපා. මම දන්නවා නයිට විකුණාම අපිට සල්ලි එන්නේ ටිකක් කල් ගිහිල්ලා. තුන් හතර ගමනක් ඕඩර්ස් හතරක් පහක් නයිට දුන්නාම ඔබට පොඩි ටයිට්නස් එකක් එනවා කෑෂ් වල. මොකද ඊළඟ ඕඩර් එකක් කරන්න අමුද්‍රව්‍ය වලට ඉන්වෙස්ට් කරන්න කෑෂ් ඕනේ. ඔබ අමුද්‍රව්‍ය ටික අරගන්නත් සමහර වෙලාවට නයිට වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේක ණය පැටව ගහනවා, ණය ණය ණය ණය හැමතැනම.
1: ඔව්නේ.
0: ඊට වඩා හොඳයි කියලා මම හිතනවා මේ ඔබ ණයට වික්ක ඔබේ බඩු ටික. දැන් සල්ලි ඇවිල්ලා නැහැ. සල්ලි එන්නේ තව මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්. ඒ ගනුදෙනුවට අදාළ දීකීවිලි ටික අරගෙන LLC ෆයිනෑන්ස් එකට කියලා පෙන්වුවාම ඔබට එන්න තියෙන සල්ලි වලින් 80% ඒ වෙලාවේ LLC ෆයිනෑන්ස් එක ඔබට රිලීස් කරනවා.
1: Yes.
0: නිකං කිල දික් කරපු ගමන් දෙනව නෙමෙයි. ඒගොල්ලොත් බලනවා ඔබ කාටද වික්කේ කියලා. එන්න ගම් හොරෙකුට නම් ඔබ විකුණලා තියෙන ඒගොල්ලෝ එක් කරන්නේ නැහැ. නමුත් නමක් ගමක් තියෙන රෙපියුටේෂන් එක හොඳ කම්පැනික් එක්ක නම් ඔබ ගනුදෙනුව කරලා තියෙන ඒගොල්ලෝ බය නැහැ. ඔබට ඒ ලැබෙන්න තියෙන සල්ලි වලින් 80% ඒගොල්ලෝ ගානේ දෙන්න.
1: හරි.
0: ඒතොර බලන්න මේ සල්ලි දෙන්න තියෙන මිනිස්සුන්ගෙන් සල්ලි ටික එකතු කරන්නෙත් එතනින් පස්සේ LLC ෆයිනෑන්ස් එක. ඔබ ඒකන කරදර වෙන්න එපා.
1: ඕකේ.
0: ඒ වගේ කී මේගොල්ලෝ ගන්නවා.
1: හරි.
0: අදාළ කාලෙදී සල්ලි ටික එකතු කරගන්න. අනිත් එක ඔබ ගනුදෙනු කරන මිනිස්සු ගනුදෙනු කරන සුදුසු මිනිස්සුද කියන එක පිළිබඳව ඔබට තත්ත්ව වාර්තාවකුත් දෙනවා. ඊළඟ පාර ඔබට දෙවෙනි බිස්නස් එකේ ඉඳලා අතපොච්ච ගන්න තුව වැඩ කරන්න පුළුවන්. එතකොට සල්ලි ගෙවනුන් කවුද, පොල්ල තියෙන සෙට් එක කවුද කියන එක ඔබට පොඩි කාලෙකින් අවබෝධ වෙනවා. ඒක තේරුම් ගන්න LLC ෆයිනෑන්ස් එක බිස්නස් කරන මිනිස්සුන්ට උදව් කරනවා.
1: හරි, ඔකේ.
0: එතකොට තව මොනවද? මේ ඔක්කොම ගනුදෙනු ටික ඔබට අන්තර්ජාලය හරහා පරීක්ෂා කරන්න පුළුවන්. ඔබ හැම වෙලාවෙම LLC ෆයිනෑන්ස් එකට ගිහිල්ලා දොර ගාව වාත වෙන්න ඕනේ නැහැ. කාවරි හම්බෙන්න ඔන්ලයින් මේ ටික චෙක් කරගන්න පුළුවන්. ප්‍රොසෙස් එක දැන් කොහොමද යන්නේ කියලා.
1: හරි, ඔකේ.
0: සල්ලි ටිකත් එකතු කරගෙන ඉතුරු 120 ඔබට ආපහු ගෙවන්න තියෙන්නේ. ඉතින් මොකද 80% ඔබට දැන් දීලා 120ක් තියෙනවා. ඒ 20ෙන් පොඩි ගාණක් ඒගොල්ලන්ගේ සර්විස් ෆී එක හැටියට තියාගෙන 120 ඉතුරු සල්ලි ටිකත් ඔබට හරි කාලෙදී ආපහු දෙන්න LLC ෆයිනෑන්ස් එක වැඩ කරනවා. ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව රෝල කරකවගෙන බිස්නස් කරන්න පුළුවන් සිස්ටම් එක තමයි LLC ෆයිනෑන්ස් එකේ ෆැක්ටරිං සර්විස් එක කියලා කියන්නේ.
1: හරි.
0: ටඩා!
1: එතකොට අරවින්ද අපි හැමදාම මේ නිවේදන කලාව උඩින් තියන් අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි හැමතිස්සෙම ප්ලෑන් කරනවා නේද?
0: මන්න ප්ලෑන් කරන්නේ. මම චෝ එකට දාට ඔඩට ඔන්ටි කියලා ඇත්ති කරගෙන නම් සමන්න මේ ඔය උත්තරේව කරන්න යන්නේ නැහනේ මන්න.
1: අපි ප්ලෑන් කරමු පොඩි එක.
0: අනේ ඕනේ නැති.
1: ඉතින් ඒ වගේ තමයි.
0: උරුවත් කරන නිවේදන කලාවක් අපි උත්තර දෙන්න.
1: ඒ වගේම දැන් අපි ගත්තොත් ටයිල් ක්ෂේත්‍රයේ ගත්තොත් ඒගොල්ලෝ තිකන ලංකා ටයිල්ස් උත් හැමතිස්සෙම කල්පනා කරනවා ඊළඟ ස්ටෙප් එක මොකද්ද? දැන් අපි මෙහෙම ටයිල් හැදුවා, අපි අරම ටයිල් හැදුවා, දැන් මේක කරා. දැන් ඊළඟ මොකද්ද? තාක්ෂණය එකතු කරගෙන අපිට ඊළඟ පිම්ම මොකද්ද පනින්න තියෙන. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ පැනපු සුපිරිම පිම්මක් තමයි රූෆ් ටොප් ටයිල් එක. කූල් රූෆ් ටොප් ටයිල් එක.
0: මොන කූල් කූල් දැන් පටන් ගත්තද? ආ පෙරහැර පටන් අර උත්සවය ගන්න යන්න. ආ ගන්න.
1: cool rooftop tile එක. ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඉතින් මේක තාක්ෂණය පුරවපු tile එකක් කියලා කියන්න ඕනේ.
0: තාක්ෂණය නෙමෙයි.
1: තාක්ෂණය පුරවල තියෙන.
0: නෙක්ලේ ඒව මෙව තියෙන.
1: හරි හරි. ඉතින් ලස්සන කරන්න ඕනේ.
0: තාක්ෂණය පුරවන්න බෑනේ ඔය tile එක.
1: මම නිවේදනයත් අප්ඩේට් කරන්න යන්නේ දැන්.
0: ඔහොම අප්ඩේට් කරනට වඩා හොඳයි මේ තියෙන එක.
1: මම ඔයගලට පැහැදිලි කරන්න නම් තාක්ෂණය පුරවල කියලා කියන්නේ.
0: තාක්ෂණය පුරවල නෑ මම දැක්කන tile එක හදන විදිය.
1: ඒක
0: විශේෂ ක්ලේ එකකින් හදන්නේ.
1: හරි.
0: ඒකට මික්ස් කරන දේවල් වෙනස්.
1: යා.
0: තාක්ෂණේ නෑ. එක එක මේ ඛනිජ දාලා ඛනිජ මිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ.
1: නවතින්න අරවින්ද.
0: මොකද නවතින්න?
1: මේක තාක්ෂණේ මිශ්‍ර කළා කියලා කියන්නේ.
0: තාක්ෂණේ මිශ්‍ර කළා නෑ තේරෙන්නේ නැද්ද කියන්නේ?
1: හරි හරි. මේකට අර අවුව, සැර අවුව, එතකොට රස්නේ මේක පරාවර්තනය කරනවා මේ ටයිල් එක. මේක උරාගන්නේ නෑ මේ ටයිල් එක. ඒකයි අපි කියන්නේ ඔය හොඳට එලියට විවෘත කළ තියෙන තැන්වලට cool rooftop tile එක දාන්න කියලා විශේෂයෙන්ම rooftop වලට.
0: මම හිතනවා මේක rooftop එකට විතර නෙමෙයි.
1: හරි.
0: සමහර අය මම දැකලා තියෙනවා ගේ වටේ මේ නිකන් verandas වගේ දාලා තියෙනවා
1: නේද? corridors තියෙනවා.
0: corridors තියෙනවා. අවුවට expose වෙලා තියෙන ඒවා. ඒවට දවස පුරාම අවුව වැටෙනවා. දවස පුරාම අවුව වැටෙනවා. සමහර මිනිස්සු හදලා තියෙනවානේ දැන් ඒගොල්ලෝ ගේ හදලා තියෙන විදියට දවසෙම අවුව වැටෙනවා ගේ. සමහර තැන් වලට ගෙදර.
1: ආ ආ.
0: ඉර පායන තැන ඉඳලා ඉර බහින කම්ම අවුව වැටෙන විදියට ගෙවල් හදපු මිනිස්සු
1: ඉන්නේ.
0: හ්ම් හ්ම්. ඒකේ කතරට හොඳකුත් තියෙනවා. දිගටම අවුව වැටෙනකොට තන රස් නිසා පොඩි නරකකුත්
1: තියෙනවා. යස්.
0: එහෙමකත් තියෙනවා.
1: හරි ඔකේ.
0: ඉතින් කොහොමනම් බිම රත් වෙනවා නම් ඇවිද ගන්න බැරි ගන්නට. ඕන් තරම් මට අවුවලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ මේ අර කොරිඩෝ වල ඇවිදින්න බෑ.
1: හ්ම්
0: හ්ම්. ආ ඒව ගිනි පා ඊට ලේසි ගිනි පාගන.
1: ඔව් අතත.
0: මේ ටයිල් එක දවස පුරාම ගිනි අවුවේ තියලා කකුල තිබ්බහැගෙන ගිහලා ටයිල් එකට. ඒකේ අදහස තමයි වෙන සාමාන්‍ය ටයිල් වලගේ මේ ටයිල් එක උෂ්ණත්වය කියන එක අවශෝෂණය කරන්නේ
1: නැහැ. හරි.
0: හීට් එක ඇබ්සෝබ් කරන්නේ
1: නැහැ.
0: ඒක ටෙක්නොලොජි එකෙන් වෙලා තියෙන්නේ මිකට ලැබෙන උෂ්ණත්වය ආපහු යවනු.
1: හරි.
0: ආපහු අරවලා යවනු.
1: පරාවර්තනය කරනවා.
0: එතකොට ටයිල් එක රත් වෙන්නේ. ඒක තමයි ටෙක්නොලොජි එක. ඒක කොහොමද කරේ ඒවා ඒ පඬිතකම් වැඩක් නැහැ. ටයිල් එක එහෙමයි කියලා මතක තියාගන්න. ඉන්ඩෙක්ස් එකක් තියෙනවා ඔක ගණන් හදන්න.
1: හරි.
0: ඒ කියන ඒක ඉන්ඩෙක්ස් එක 82 වත් වෙන්න ඕනේ
1: කියලා. හ්ම්
0: හ්ම්. මේගොල්ලෝ ඉන්ඩෙක්ස් එක 96 වෙනකන් වැඩි කරගෙන
1: තියෙනවා.
0: ස්ටෑන්ඩඩ් එක පහු කරන් ගිහිල්ලා දිනවා.
1: ලංකා වැඩි.
0: ලංකා ටයිල් එක විතරයි ඔය ටයිල් එක තියෙන්නේ. ඒක සියවසේ විශිෂ්ටතම නිර්මාණය වෙන්න පුළුවන් ඈ.
2: හද ගැස්මට සියත. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles
3: Hadisiyata ehe mehe tiyanne parattaram
4: Anpawmakata ihala apikarma amathana 011 5 880 400 LOLC Ransavi Ranmaya Sewawa Walissamata tiyana rattaran Hadisiyata tiyana tana

0: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
1: අතිවිශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011147750
2: අමතන්න. හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157 515 අමතන්න.
0: සිංගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candyatu ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
4: හද ගැස්මට සියත.
5: ගේමුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් වතුරට සුළුසුළුමෙට දැම්මම බය නෑ.
6: අකුණු කැහුවත් ගිනි ගත්තත් no problem.
7: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් 40 වසරක
1: ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
5: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩෙලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න. pick me flash book කරන්න.
8: leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න. 011200200.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනඩිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwadena Rhino Premier Roofing Sheet Petvistra Sandha 13.96
13: Assetline Finance within Best Bike එකට Best Deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Assetline Finance අදමෙන්න අදමාරන් යන්න අමතන 011147700
14: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
15: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා.
15: සීතා!
16: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
18: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
20: 98.2 98.4 සියතා

0: විස් ඔයාව සනසන්න ඔයාට ලස්සන දෙයක් දෙන්න මේ මං වැඩ කරා මං වැඩ කරා මට ඕනේ ඉතින්
1: මියුසික් නම් ඇඟේ නෑ නේද මියුසික්
0: මියුසික්
1: අයියෝ අයියෝ
0: කවුද මල්ලි මේ
1: වරිගන අපි මුළු ගෙදරම මියුසික් වලින් පුරවන්න යන්නේ
0: ආ
1: ඊ අපේ ෆැමිලි එකම අපි ගියා බැලුවා ගිහින්
0: ඊ ෆැමිලි එකම කොහෙවත් ගියේ නෑ ඊයේ මෙතන ඇවිල්ලා වට බ්‍රීෆ් එක හම්බුණා මම හිටපො නැති ඉන්නේ ලූලා නැති වලට කණයා පඬිතයා වෙලා තියෙන අවස්ථාව මේ ඇවිල්ලා
1: තියෙනවා අරවින්ද
0: මේ හොඳ ස්පීකරයක් ගත්තා කිව්වට ඔයාර සංගීති පුළුවන් වෙන්නේ නැහැ කියලා මතක තියාගෙන මෝ කියන්නේ කියන්නේ කියන්නේ කියන්නේ
1: කියන්නේ
0: මට කරදර කරන්න එපා
1: මට කරදර කරන්න එපා
0: එහෙනම් හොඳ ස්පීකර් එකක් ගත්ත පලියට අබාන්සිකෙන් තමුන්නාන්සෙට සංගීති පුළුවන් වෙන්නේ නැහැ කියලා මතක තියාගෙන එන්ඩෝස්මන්ට් එක ගෙනියන්න
1: හරි හිතනවා මම විශාරද කෙනෙක් වුණාද කියලා මොකද ඒකේ මයික් එකක් තියනානේ හරිද දැන් මං කියන අර ඒගොල්ලගේ පාටි බොක්ස් එක තියෙන
0: මයික් එකක් ගත්තාම විශාරද කෙනෙක් වෙන්නේ
1: දැන් මගේ
0: වැඩේ අවුරුදු ගාණක් මේක කරා කියලා. වාට නිවේදනය පුළුවන් වෙන්න ඕනේ. ඒකත් දැනේ.
1: නිවේදනය එක්ස්පර්ට් වුණානේ. ඒක උතුරලා ගිහිල්ලා තියෙන්නේ දැන්. يعني උඩටම ආවා උතුරලා ගියා දැන් ආයි හිස්. දැන් ආයි ටික ටික යනවා. එහෙමයි. ඕන දෙයක් තියෙනවා.
0: අවුරුද්දට කිරි උතුරනවා වගේ. ඔයාගේ මුට්ටිය පැලිලා කිරි ටික පල්ලේ ගිහිල්ලා තියෙනවා.
1: සෝ අපි දැන් හෙට ඉඳන් අපේ ගෙදර තනි කරම පාටි පාටි පාටි පාටි පාටි බිකෝස් අපි ගත්ත පාටි බොක්ස් එකක්. ඉතින් මම දකින ඔය කේක් එකන ගන්නවා මේව ලොකු ලොකු ගණන් දීලා අරගෙන තියෙනවා. හැබැයි ඔයාට කියන්න අරවින්ද මම අබාන්ස් ඔඩියෝ වෙතිනේ මේ මගේ සිස්ටම් එක ගත්තේ. ගාන තමයි වැදගත්. ගාන
0: සල්ලි දීලාද ගත්තේ අඬලාද ගත්තේ?
1: සල්ලි දීලා ගත්තේ.
0: කියන්න කියන්න කියන්න කියන්න. ඒ මොනේ ඇක්ෂන් එක මට හරියන්නේ
1: නැහැ. මං ගෙව්වේ
0: සල්ලි දීලා ගත්තද අඬලා අඬලා ගත්තද?
1: නෑ නෑ මම සල් සම්පූර්ණයෙන් තාම ගෙවලා නෑ.
0: TikTok එකක් කරලා දෙන්නම් මට කොහොම හරි කරලා. නෑ
1: නෑ
0: TikTok එකක් කරලා මේක මේක කරලා මම දෙන්නම් මට.
1: ආ හිතනවා දර්වින්ද මට 1500 ගානේ මාසෙකට ගෙවාගෙන යන්න බෑ කියලා ආ හිතනවා.
0: බෑ නේ නෑ.
1: නෑ පුළුවන් 1500ක් මාසෙකට ගෙවලා ඔබ දන්නවද ඔබට පාටි බොක්ස් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ Bluetooth තියනානේ මොකද ඒකට කියන්නේ? පෝටබල් බ්ලූටූත් ස්පීකර් එක තියෙන එතන ඉඳලා පාටි බොක්ස් එකට යනකම්
0: මම මචනක්වත් කියන්නේ නැහැ මම මොකෝත් කියන්න ඕනේ නැහැ මේ මේ මේ ඇති ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින්
1: එතන තියෙනවා පෝටබල් අර මේ මේ ස්පීකර් එක මේ චූටන් එකේ ඉඳන් තියෙනවා මේ අල්ලේ සයිස්
0: අල්ලේ සයිස්
1: අල්ලේ සයිස් එකේ ඉඳන් තියෙනවා ආ තා විශේෂ දැන් මතක් කරන්න ඕනේ දැන් අපි ගන්නවා
0: ලෝකේ අල්ලේ නමලා හා
1: පාටි බොක්ස් එකක් ගත්තා තරවින්ද ඒකේ මයික් එක එනවා ඊට අමතරව ඒකේ රේඩියෝ එකක් තහන්න පුළුවන් විදිහට තමයි පාටි බොක්ස් එක හදලා තියෙන්නේ. අපේ පැත්තට ටිකක් හොඳයි නේ. ඔයගලන්ට 100 තහන්න.
0: ඒක බැරිද ෆ්‍රීකවන්සි එක ලොක් කරන්න 100 විතරක් ඇහෙන විදිහට. එහෙම ඇහුවේ නැද්ද? එහෙම අහන්න කල්පනාත් උනන බැරිය.
1: ඒක නේ මම වැඩි අහන්න කියන ඇත්ත කරේ ආත්මార్థකාමී කියලා හිතනානේ.
0: මොන ආත්මార్థකාමී?
1: මං ඒක අහන්න මට ආවා මං ඇහුවේ නැහැ.
0: ඒකෙන් ලෝකෙම නම්බර් 1 channel එක නෑ. හැමෝම නම්බර් 1 නේ.
1: හැමෝම නම්බර් 1.
0: බලන්නකෝ හැමෝම දැන් නම්බර් 1 නම්බර් 1. අපි දන්නේ නැහැ දැන් නම්බර් 1. අපි දන්නේ අපේ නම්බර් 2 කියලා දාන්න. කවුරුත් දන්නේ නැහැ නම්බර් 2 කියලා.
1: ඔව් එතකොට හැමෝම නම්බර් 1 වුණාට පස්සේ ඉතින් අපි නී ළඟට
0: ඉන්නේ. ඔව් ඊළඟට අපි නම්බර් 2.
1: මේ විශේෂම දේ තමයි අපි මේ අබාන්ස් මේ මේ ඔඩියෝ සිස්ටම් ගැන කතා කරන්නේ. මේකේ ගාන ගැන තමයි අපි ફોકસ කරන්න ඕනේ. මොකද මෙච්චර අඩු ගානේ ඉඳලා අපිට ගන්න පුළුවන් 2799 ඉඳලා
0: අපිට ගාන නෙමෙයි අපිට ස්පීකර් එක ගැන කියන්නකෝ. ගාන නම් මොකක් කර කරගන්න බැරි.
1: ස්පීකර් එක හොඳ හොඳ සවුන්ඩ්ස්
0: දෙනවා ස්පීකර් එක. අයියෝ. සීම දෙයක් දන්නේ නැහැ නේද? ෆීචර්ස් ගැන කතා කරන්න ඕනේ. මේ ගානම නිකන් 1500 1500 නේද ස්පීකර් එක ගැන කියන්නේ. මොනවද මේ කියන්නේ?
1: මොකද්ද?
0: සංගීතයක් අපි ඔක්කන්නේ. 1500 මොන හරි කරගන්න බැරිය. 1500 ගණන් නේද මේ නටන.
1: නෑ
0: ඒක ලේවයි. මම ස්පීකර් එක සවුන්ඩ් එක කොහොමද මිඩ් සයිස් බේස් එක ඔක්කොම
1: එනවා. ඇත්තටම මට මේවා කරන්න බැරි වුණා තාම. ඒක මම ගෙදර ගිහිලා තිබ්බා විතරයි පැකේජින් පිට. දැන් මම ඒක ඔක්කොම අන්බොක්ස් කරලා සවුන්ඩ්ස් අහලා ඔයගලන්ට ක්වොලිටි එක කොයි වගේද කියලා කියන හැබැයි මම දන්නවා අබාන් ස්පීකර් එකක් නිසා මේක ක්වොලිටි කියන එක ඒකද අපි කවුරුත් දන්න කාරණාවක් නේ අරවින්ද
0: මේ කවුරුත් දන්නකව ඔයා දන්නේ
1: මෙච්චර කල් මිනිසුන්ට තිබ්බා
0: thank you දන්නේ නැහැ කියලා කිව්ව
1: මන්නකෝ යා මාව මේව කරනවා
0: ඉත thank you දන්නේ නැහැ මේ අහලා බලන්න ඕන කියලා
1: මොකද්ද ඒක කියන්නේ
0: දිස්ත මුණුසිංහ කියලා කියන්නේ
1: එහෙමයි ළමයෝ අපි අපිට ස්පීකර් එක
0: ළමයෝ
1: අහන්නකෝ අන්නේ මට කියන්න මං කියන්නේ මං කියන්නේ මට ඉඩ දෙන්න නැත්තම් මම
0: 1500 ගණන්මයි කියන්නේ 1500 නේ ස්පීකර් එක වඳයි යා මේක
1: දැන් අපි ආසයි
0: පාට පාට පාට ඒවා තියෙන පාට
1: පාට ඒවා තියෙන ඔක්කොම තියෙනවා ಜಾති ගොඩක් තියෙනවා මාදිලි රසක් කියලා මෙතන තියෙන්නේ දැන් අපි අපි ආසයි ස්පීකර් එකක් ගන්න ඕන මං අපේ හැංගි
0: මාදිලි කීයක් විතර තියෙනවද මිසේ අබාන් ස්පීකර්ස් වල
1: ඒ මිනිස්සුවත් මට කිව්වේ නෑ.
0: අහලා දැනගන්න.
1: ඒගොල්ලෝ ලිස්ට් එකේ වන්නම් කියලා අපට කිව්සලා ඉන්න. මම පැන පැන ප්‍රශ්න අහන්න කියලා ඒක ඔක්කොම එවන්නම් මිස් ඔක්කොම එවන්නම්. එහෙම කියලා කිව්වා. පොඩක් ඉන්න.
0: පැන පැන අහන්නත් ප්‍රශ්න දැනගන්න බෑ. ප්‍රශ්න මොකක්ද අහන්න ඕනේ කියලා.
1: මිනිස්සු ආසයි ස්පීකර්ස් ගන්න. දැක්කම ආසයි. ආ අපිටත් ගන්න ඕනේ හොඳ පාටි බොක්ස් එකක් ගන්න ඕනේ කියලා හිතේ තියෙනවා. හැබැයි සමහර කලාට ගණන් ගිහිලා බැලුවම ගණන් නැහැ.
0: ලයිට් එක ලයිට් එක ලයිට් තියෙනවා. LED LED LED තියෙනවා. තියෙනවා. Buttons
1: තියෙනවා.
0: මේ LCD screen.
1: පොඩි දේවල් නෑනේ ඒවා තියෙනවනේ ඉතින් කොහමද? පාටි බොක්ස් එකක් දැකලා නැද්ද?
0: ඔයා දැකලත් නැහැ. ඒකනේ
1: අහන්න. නාගල කියලා බල්ලේ අබන්සකට කියලා පාටි බොක්ස් එක.
0: අයියෝ කිසි දෙයක් මේව කරගෙන නැහැනේ. වංගෙඩිය වගේ ඉඳලා ඇවිල්ලානේ.
1: මේ අනේ ඔගොල්ලෝ ගන්නනේ. ඔගොල්ලෝ ගන්න. මෙච්චර කල් කල් දදා හිටියා නම් අනේ අපි තව කාලයක් ගිහලා පාටි බොක්ස් එකක් ගන්නවා කියලා හිත හිත හිටියා නම් මේ තමයි අවස්ථාව. මාසෙකට රුපියල් 1500ක් ගානේ ගෙවලා.
0: මම කිසිම දෙයක් දන්නේ
1: නැහැ. මේ කියන්නේ මොනවද එහෙනම්? අමාව මේව කරන්න මට ඊ වචනේ එන්නේ නැහනේ.
0: මොකද කියන්නේ?
1: disturb නෙමෙයි
0: disco
1: disco
0: distribution
1: එතකොට
0: distinction
1: නෑ
0: distinctly disco out disco ඒක
1: මට එන එක මාර වචන
0: disqualify
1: නෑ නෑ නෑ එක කමන්න
0: disco
1: right එහෙනම් යන්න අබාන්ස් එකට
0: දැන් දැනගෙන එනවනම්
1: ඔව්
0: මුල සිට මුල මැද අග
1: yes yes
0: මුල මැද අග
1: yes
0: හරිද
1: හරි
0: මුල මැද අග
1: තමයි මම මේ දැනගෙන
0: මුලකුත් නැහැ මැදකුත් නැහැ අගකුත් නැහැ කියපිට

0: මට කතා කරන්න කියලා ඔය දැක්කනේ මම පරාදීය මීටිමන්ට යන්න තිබුණනේ අප්ප මේ අබන් සෝඩියෝ මීටිමන්ට
1: අයියා මම ලස්සල කිව්වේ
0: දැන් ඔන ෆෝන් එක ගැනද අපි කතා කරන්නේ නැත්නම් ලැප්ටොප් ගැනද කතා කරන්නේ කියන්නේ
1: අපි අද ලැප්ටොප් ගැන කතා කරමුද
0: කතා කරන්න
1: හරි ලැප්ටොප්ස් ඒක ගැන කතා කරන්න කලින් අපි
0: කලින් කතා කරන්නේ මේ කතාවලින් නෝ
1: ඕකේ දැන් ලැප්ටොප් එකක් ගනිද්දී අපි පොඩ්ඩක් බලන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා මොකද මාකට් එකේ ඕ ගොඩක් තැන්වල ලැප්ටොප්ස් තියෙනවා හැබැයි ජෙනුයින් ලැප්ටොප් එකක්ද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ අරවින්ද එහෙම නැත්නම් අපි අහුවෙන්න පුළුවන් ඕකේ මමත් so many times එහෙම අහුවලා තියෙනවා ලැප්ටොප්ස් වලට
0: මොකද
1: so many times ලැප්ටොප්ස් දැන් අපේ ගෙදර 15ක් විතර තියෙනවා ජෙනුයින් නෙමෙයි අරගෙන වැඩකට නැති
0: ලැප්ටොප් එකේ top ලැට් අරගෙන
1: ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඊළඟට ඔබ තීරණය කරන්න ඔබේ අවශ්‍යතාවයට අනුව ගැලපෙන ලැප්ටොප් එක. මොකද ඔබ අද ගත්තොත් ලැප්ටොප් එකක් තියෙන ලොකුම උඩම හැම ෆීචර් එකම තියෙන උඩම තියෙන ලැප්ටොප් එක ගත්ත කියලා හිතන්නකෝ. හෙට තව එකක් මාකට් එකට එනවා. ඒකෙම තව අප්ග්‍රේඩ් කරපු වර්ෂන් එකක් මාකට් එකට එනවා. ඒ නිසා ඔබට උඩම තියෙන එක ගන්නවා කියන එක ඒක පොඩක් පැත්තකින් තියලා ඔබේ අවශ්‍යතාවය මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන මට මේ වැඩ ටික තියෙන්නේ මේකට මේ ලැප්ටොප් එක හරි. අන්න එහෙම ලැප්ටොප් ගත්තොත් ඒක ඔබේ බජට් එකටත් වාසි. මේ ඔක්කොම කරුණු කාරණා අපිට කියලා දෙන්නේ සිංගයකට යන්න මාසයකට රුපියල්
0: සාමාන්‍ය මිස් දැන් මට තියෙන්නේ මට ඉන්ටර්නෙට් යන්න ඕනේ.
1: යා.
0: මට AI tools දෙක තුනක් තියෙනවා නිකන්.
1: ඔකේ.
0: ඒක මම කරන්න ඕනේ.
1: මොකක්ද මේවා?
0: සාමාන්‍යට
1: use කරන්න ඕනේ.
0: නිකම් මේ චූටි චූටි වචන වලින් ඉන්නපස් සිංහල තේරෙනව නේද කියන එක? ඈ AI tool එකේ මොනා කරන්නේ? AI tool එකෙන් ගයක් හදන්න ඕනද මට?
1: හරි හරි.
0: සොක්ක් මිස් ඊට වඩා sensible වෙන්න ඕන තැනකදී.
1: What else?
0: හරි. අම්මාස් audio ගැන අහගෙන ආවා මෙලෝ සංසාරයක් නැහැ speaker ගැන වචනයක් ගන්න 1.5 කියන මෙතන හිටියේ.
1: What else?
0: මට මොන වගේ ලැප්ටොප් එකක් හරියද ඒ වගේ ડોකියුමන්ටේෂන් වැඩ කරගන්න මම i3 එකක්ද i5 එකක්ද i7
1: එකක්ද
0: මගේ කොච්චර විතර RAM එකක් මම තිබුණොත් හොඳයිද මිස්
1: i3 එකක් ගන්න RAM එක මෙච්චරක් විතර ඇති
0: ඒ කියන්නේ
1: මෙච්චරක් විතර
0: RAM එක කොච්චරද මෙච්චරක් විතර නෙමෙයි කියන්නේ
1: මෙච්චරක් විතර RAM එකක් ඇති
0: ඔයාලා මිස් කියන්න ඕනේ එක 8GB ද එක 16GB ද 32GB ද 64GB ද
1: නෙමෙයි
0: මම දන්නේ
1: හරි මම මේ
0: වඩ මෙමි. ඔයා ටෝක් දෙන්නේ සිගරට් වගේ අහගෙන කියනවා වගේ.
1: ඉතින් ආ එක ගිහිල්ලා කතා කරන්න සිංහ එකේ නියෝජිතයත් එක්ක කතා කරලා එයාත් එක්ක විස්තර කතා කරගෙන මට මෙහෙම අවශ්‍යතා ටිකක් තියෙන්නේ මට මම මෙහෙම කරනවා AI මෙහෙම කරනවා අර්ම කරනවා ඔයා එහෙමනේ කතා
0: කරන්නේ.
1: එහෙම කියලා කිව්වම ඒගොල්ලෝ කියයි. අරවින්ද ආට ඒස් එකක්. ඔර ඒස් එකක් ගන්න මෙහෙම එකක් ගන්න කියලා ආට කියයි. ඕකේ. එච්චර
0: ඒක දන්නෙත් නෑ ඉතින් ඔන්නෝගෙන වැඩි
1: මාසයකට රුපියල් 20000 ගානේ කියලා ලැප්ටොප් එක ගෙදර අරගෙන යන්න පුළුවන් හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා මොකද ඔබ ගන්න සිංග එකෙන් නිසා රයිට්
0: පස්පංගෝ බොනවද වටර ටිකක් කනවද පස්පංගෝ බොනවා අද මං උදේ පස්පංගෝ බීලා මට ඊයේ හරි අමාරු වුණා ඇඟට බොහොම වේදනයි සත්‍ය බොහොම කටුක වුණා මට අමාරු වුණා
1: නමුත් ඒ සත්‍යයට මූණ දෙන්න වෙනවා කටුක සත්‍යයට ඔබට මූණ දෙන්න වෙනවා අරවින්ද
0: සත්‍ය බොහොම කටුකයි.
1: හරි.
0: නමුත් ඒ සත්‍යෙට මම මොන දුන්නා.
1: සුබ රාත්‍රියක්. ඒ ළමයා එකත් කියනවා.
0: ඔයාට ඇත්තටම ජෝක්ද අපි මේ ප්‍රෝග්‍රෑම් එක?
1: ඔව්නේ.
0: ප්‍රෝග්‍රෑම් එක ජෝක්
1: නෑ. නෑ නෑ නෙත්. ඇත්තට ලෙඩක් හැදුනම තමයි තේරෙන්නේ ඔය සම්ප්‍රතිශාව උන
0: මොකද මේ? මොකද අනේ 21යි කියන්නේ? සෙම්ප මොකද
1: සෙම්ප්‍රතිශා
0: සෙම්ප්‍රතිශා ඒ
1: හරි අමාරුයි හදනවා
0: තව උන්නේ අනේ දිවිනේ මොකක් මොනාරි කියලා කෝ පටලවන්න ඕනේ මේ යෝදි
1: හරි
0: එච්චරයි දැන් ඉවරයි
1: දවානි බිව්වා කිව්වේ කතා
0: කරා මං කතා කරන්න මිස්
1: හරි
0: ගොඩක් අයන පස්පංගෝ කියලායි මේ බෙහෙත් જાති අටක නම් කියන්නේ කියලා ඒක තමයි මේක ලින්ක් නැචරල් විශේෂිත පස්පංගෝනේ
1: යස්
0: මේක විශේෂයි අපි දන්නවා පස්පංගුවේ තියෙන කොත්තමල්ලේ පත්පාඩකම් කටුවැල් බටු ඉඟුරු වෙනුවෙල් අපි ඒව දන්නවා. නමුත් ඒ බෙහෙත් වඩිය කාර්යක්ෂමතාවය තව වැඩි කරන්න උත්ප්‍රේරක විදියට ගම්මිරිස් සෙලබඩු විෂ්ණු ක්‍රාන්ති සහනය වේගවත්
1: අනිවාර්යෙන්
0: අනිත් එක තාමත් සමහර අය හිතනවා අර ලොකු කෑලි තැම්බුවාම ඉතින් ඒකේ ඖෂධ ගුණය ඉතින් මේ ගාලා එහෙම ඕ කෙනෙකුට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. විද්‍යාත්මකව බලනකොට මේ සත්‍ය තාම කටුකයි.
1: හරි, ඔකේ.
0: සර්ෆස් ඒරියා එක වැඩි කරනකොට කාර්යක්ෂමතාවය වැඩි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ලොකු කෑලි වලට වඩා හොඳින් වැඩ කරනවා පොඩි කෑලි.
1: හරි.
0: පොඩි කෑලි වලට වඩා හොඳින් වැඩ කරනවා ඊටත් වඩා පොඩි කෑලි. ඒවටත් වඩා හොඳින් වැඩ කරනවා මේක පවුඩර් කළම ගන්න පුළුවන් නම් මොකද හැම වෝටර් මොලකියුල් එකක් එක්කම වැඩ කරන්නේ

0: පස්පංගුව ඩොට්ට එකක් තියෙන ඇයි පවුඩ කරලන තියෙන විනාඩි 25ක් 30ක් යනකොට ආයෙ මුකුත් නෑ. සම්පූර්ණම ඖෂධයේ ගුණය වතුර ටිකට අහලා තියෙන්නේ. අපි කියනවානේ වතුර ටිකට මේ ගුණය අහලා තියෙන්නේ. අහලා තියෙන ඒ වගේ සිංහල වචන භාවිතය
1: එහෙම තියෙනවා. අහලා තියෙන්නේ.
0: නිකම්
1: අහලා තියෙන්නේ.
0: ඔය ඔයත් අහලා තියෙනවද?
1: ඔව්.
0: මේකටත් අහලා තියෙනවා. ඊවසේ මේක පෙරල බොන්න තියෙනවා.
1: ආ නයිස්.
0: පූර්ණ ඖෂධ ගුණය අවිල තියෙනවා. සුවිශේෂී පස්පංගුව කියලා මේකට කියන්නේ ඖෂධ
1: 8ක්
0: තියෙන නිසා. නැතුව පහදන්න නැති කම නිසා නෙමෙයි. විහිළුත් කළා අපිට. පහක් තියෙනවා කියලා 8ක් කිනෝ. අයියෝ අයියෝ කියලා. මං කොහේ එතකොට කියන්නේ මේ සුවිශේෂී පස්පංගුව. මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලායි තියෙන්නේ. එහෙම කරන්න ඕනේ. ආයුර්වේදයේ වටිනාකමක් තියෙන එකක් මාකට් එකට ගේනකොට. අවුරුදු 20කට වැඩි කාලයක් නෑ අවුරුදු 20කට ආසන්න කාලයක් ලින්ක් පස්පංගුව මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන තිනවා. තාමත් ඉතින් අර කැලි පස්පංගුව අරන් ගිහිල්ලා තම්බන ඇත් ඉන්නවා. එයා එකෙන් කොටසක් කන්වර්ට් වෙලා තියෙනවා මේ පවුඩරයකට. ලින්ක් නැචරල් සුවිශේෂී පස්පංගුවට එකපාරක් ට්‍රයි කරලා බලන්න. මේ ඔබට එකක් තමයි ලේසිය, අනිත් එක තමයි ෆාස්ට් රිකවරි.
1: හරි, ඕකේ.
0: අපිට කැලිද පවුඩර් එකද වැඩක් නැහැ නේ. තග්ගාල සනීප වෙන්න නෙවෝනේ.
1: ඒකනේ.
0: තග්ගාල සනීප වෙන විදිය තමයි අපි මේ කියන්නේ. ඒ ස්වභාවික ඖෂධ.
1: ඕකේ. බලමු අද මගේ බ්‍රෙක්ෆාස්ට් එකේ මොනවද තියෙන්නේ. ඕ නෝ!
0: අද
1: තියෙන්නේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකට දාලා පැල්වත්ත බටර්. වව්! නියමයි.
0: අලබතල කකායිට පොන්ට වෙච්චද?
1: අලබතල හොඳයි. අලබතල හොඳයි. බතල බලන්න කොහෙද රටවල වෙන රටවල කොච්චර කනවද බතල?
0: ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් අද ගන්න.
1: ඉතින්
0: නිකම් පාන් කන්නෙත් නෑ දැන්. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්.
1: අපි බලමු.
0: මම දවස් දෙක තුනක් කිව්වනේ ෂෝ එකේ. පාඩම් කරලා කරලා ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් මොන පාටද කියලා දන්නේ නැහැ.
1: හරි, පාන් පාටයි. හරිද? දැන් මම බලන්න යන්නේ මේකට දාලා තියෙන අම්මි මොන පැල්වත්ත බටර් එකද කියලා.
0: ආ, ඉස්සෙල්ලාම මම කියලා දෙන්නම්. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක්. අර දිග කූරක් වගේ තියෙන පාන් ගෙඩියක්.
1: හරි.
0: හොඳ ෆ්‍රෙෂ් පාන් ගෙඩියක් තෝරගන්න ක්‍රමය කොමක්ද කියලා.
1: හොලෝල බලලාද?
0: මිස් දන්නේ තියවල අත ගහන්න නැතුව දන්නේ තේ අහගන්න.
1: ඉස්සෙල්ලා
0: තේරුණා.
1: මොකද්ද ඒක තෝරන්නේ?
0: ඔන්න ඔහම කතා කරද්දි මට දැන් මේ කියන්න හිතෙන්නේ.
1: හරි, කොහමද තෝරගන්නේ?
0: පාන් ගෙඩි අරගෙන කන ගාවට තියලා හිමීට මිරිකල බලන්න. හිමීට මිරිකන් අද්දකෙම්ම.
1: හරි.
0: චර චර චර චර ආදී වශයෙන් සද්දයක් එනවනම් බය නැතුව පාන් ගෙඩිය ගන්න.
1: මිරික මිරික එතකොට හරිනේ.
0: චර චර චර චරස් ගන්න. චර චර සද්දයක් එන්නේ නැනිකන් එබෙනවනම් ජරජරස් කාල එබෙන්නේ නැත්නම් ඒක ෆ්‍රෙෂ් නෑ. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක ජරබරස් සද්ද එන්න ඕනේ මිරිකනකොට. කවුරුත් එපා කියන්නේ. කොලේ පිටින්මනේ මිරිකන්නේ.
1: ඔව්, එතකොට කොහොමත් එනවනේ ජරබරස් සද්ද.
0: කොලෙන් එලියට අරන් කාලා බල්ල මිරිකලා එතකොට අරන් එන්නේ නැව කොහොමද?
1: කොලේ සද්ද හරිය එනවනේ.
0: මං නම් එහෙම තමයි ගන්නෙ. එහෙම තමයි දෙයක් ගන්නෙ.
1: යස් යස්.
0: බණ්ඩක කඩලා ගන්නෙ ඔයගොල්ලෝ. පොල් හොලවලා ගන්නෙ. මොකද කඩෙන් ගන්නෙ? ඒ හොලවන්නපා පොල්ලරද? හරිද?
1: ඒයි
0: පොල් හොලවන්න එපා, බණ්ඩක්ක කරන්න එපා. එහෙම කවුරුත් කියන්නේ
1: නැහැ. කියන්නේ නැහැ. හරි, එහෙම ගන්න ෆ්‍රෙන්ච් පාන් එක ඔගලන්ට පුළුවන් ලස්සනට ස්ලයිසස් වලට කපන්න. ඒ කියන්නේ සයිඩ් එකට කපන්න. කෙලින් අතර මෙහෙම කපන්න එපා, පාන් කපනවා වගේ. පැත්තට මෙහෙම සයිඩ් එකකට මෙහෙම කට් කරලා.
0: සා සා සයිඩ්.
1: ඊට පස්සේ මේක අපි ගානවා
0: පැල්වත්ත. ගා ගා ගන්න.
1: ගාලික් බටර් එක.
0: බාබා බටර් ගා ගා ගා ගන්න.
1: පොඩක් ටෝස්ට් කරගන්න. අවන් එකට දාගන්න. පොඩි වෙලාවක් තියලා අරගන්න. ඒකේ අර ගොඩක් ගල් වෙනකම් බිස්කට් වෙනකම් ටෝස්ට් කරන්න යන්න එපා. එතකොට ටිකක් ඒක අමාරුයි කන්න. ඊට වඩා ෂෝක් එක හරි ප්‍රමාණයක් තියෙන එක ඔබට දැනෙයි. ඒක ඔබට තේරෙනවා. ඒ ප්‍රමාණයට ගානට බේක් කරලා ගන්න. රසමනසයි. හරි, එහෙනම් පැල්වත්ත බටර් වල ඔබ දන්නව නේද පැකේජින් අලුත් වෙලා වෙනස් වෙලා තියෙනවා කියලා. ඒක ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකට ඇවිල්ලා තියෙනවා. ඒකේ গোল্ড ෆොයිල් පැක් එකක තමයි ඔතලා එන්නේ. සහ ඒකේ තියෙනවා බෝ එකක්. අපිට ඈත තියා වුණත් ඒ බෝ
0: එකෙන් අකින් ප්‍රින්ට් කරපු බෝ එකක්.
1: යස්, ප්‍රින්ට් කරපු බෝ එකක්.
0: නැත්තම් බේබි රිබන් එකකින් දාප එකක් නෙවෙයි. හරි.
1: හසක. ඊට පස්සේ කොළ අනේ මර බෑ.
0: නිල් පාට බෝ එක සෝල්ටඩ්. කහින්න හොඳයි මෙතන වැඩ බණ කරන්න හොඳයි.
1: රතු පාට බෝ එක.
0: ආ රතු පාට බෝ එක බෙල්ලේ දාගන්න.
1: Unsalted දම් පාට එක තියෙනවා.
0: ඒක බෙල්ලේ දාගන්න තියෙන එක තමයි.
1: ඒක ගාලේ.
0: ඒක ගාලේ.
1: මෝ හැමදාම වැඩ කර කර ඉන්නේ මෙහෙම ගියොත්.
0: කඩපියාරි සිද්දත් දානවා. අත්තාරිත කරගන්න තුන.
2: හද ගැස්මට සියත. සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතු වන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
3: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන 0115 880 400 LOLC රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: කොහොමද තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
6: brand new unit registered do not free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි three will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC අමතන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය
7: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences within ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන prime colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: සිංගිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංගිරි ගිර ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
14: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන්න සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් අරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11
15: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
2: සියත දිවයින පුරා

0: थिएटर टॉप स्टोरी।
1: GSP Plus පිළිබඳ යුරෝපා සංගමයේ සමග සාකච්ඡා. GSP Plus සහනය තවදුරටත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ යුරෝපා සංගමයේ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසීට කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. යුරෝපා සංගමයේ විසින් 2028 වසරේ සිට GSP Plus කොන්දේසී සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව 2027 වසරේදී GSP Plus සහනය සඳහා යළි ආයතුම් කළ යුතුයි. ශ්‍රී ලංකාව මේ දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා නව ක්‍රමවේද ආරම්භ නොකිරීම හේතුවෙන් GSP Plus සහනය අහිමි වනු ඇති බව ආර්ථික විශේෂඥයින් සඳහන් කළා. දැන් විදෙස් පොතක්. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි සිය එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබමින් අනතුරු අඟපා සිටියේ ඇමරිකාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි. ඔහු මෙම අනතුරු අඟවීම සිදු කළේ හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම ඇමරිකානු පාලනය යටතේ පවතින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව මීට පෙරද බුද්ධි තොරතුරු මත වැරදි තීරණ ගෙන ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර ඉරානයට එරෙහිව මීට පෙර කිසිදා නොදුටු ආර්ථික පියවර ගන්නා බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා. ඔහු සඳහන් කළේ ඉරානය ආර්ථික වශයෙන් හුදකලා කිරීම තවදුරටත් දැඩි කරන බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
2: Loki, Connie, Kohi, Ho, Friday, Wanna, Listen,
3: See you tomorrow. 98.4

0: But another thing,
1: hari
0: bike X55 SUV එකක්.
1: Yes.
0: මම දන්නේ වාට නිකන් පිටපාරෙන් ගෙන්නන්න පුළුවන් කමක් තියනවද කියලා නිකන් කම්පැනි එකෙන් නැතුව.
1: හා.
0: ඇයි අපි කම්පැනි එකෙන්ම ගන්න කියන්නේ? මේක අපිට අලුත් අත්දැකීමක් මේ වාහනේ.
1: Yes.
0: අපි විශේෂයෙන්ම ලෝක රටවල 80කට වාහන අදටත් යවන ජනප්‍රියම වාහන නිෂ්පාදකෙක් වන බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පනියෙන් තමයි මේ වාහනේ ගෙන්නන්නේ. ලංකාවේ මේක බාර අරන් තියෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්.
1: හරි.
0: ඇයි අපි ඒජන්ට්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. අපි ඒජන්ට්ගෙන් ගන්නෙ
1: after sales service.
0: හැමෝටම ඕක නිකන් වචනයක් හැටියට කියන්න පුළුවන්. after sales service එකට අමතරව තව එකක් තමයි හැම වෙලාවෙම ඒජන්ට් නිෂ්පාදකයාත් එක්ක තියෙන සම්බන්ධය. කියලා අපි කියනවා නිෂ්පාදකයාගේ පිටු බලය. බීජින් ඔටෝමෝටිව් කම්පැනි එකේ සම්පූර්ණ බලය දීලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කම්පැනිට.
1: ඕකේ.
0: එතනම ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ. ඕන වෙලාවක අපි ඒජන්ට් එක්ක වැඩ කරනවා කියන්නේ වාහන නිෂ්පාදකයාත් එක්ක වැඩ කරනවා වගේම තමයි. ඒ නිසා පුළුවන් වුණත් බයික් X55 SUV එක පිටින් ගෙන්නන්නේ නැහැ මිනිස්සු. පිටින් ගෙන්නන්න දෙයක් නැහැ. දීලා තියෙන ප්‍රයිස් එක බලන්නකෝ.
1: ඕ ඒකනේ.
0: මේක ප්‍රයිස් කරලා තියෙන්නේ මෙච්චර වටින වාහනයක් හිතන්න මම ගෙන්නුවා නම් ওই වාහනේ අඩුමතරමේ මිලියන 25කටවත් ඉක්උරන්න බලනවා.
1: මම ගෙන්නුවා නම්
0: කිසිම දුකක් නැතුව මිලියන 25යි කියලා කියන්න පුළුවන් පෙනුමක් තියෙන ෆීචර්ස් තියෙන ඔප්ෂන්ස් තියෙන වාහනයක්. නමුත් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තීරණය කළා තිනෝ මිනිස්සෙකුට කොච්චර හොඳ වුණත් වාහනේ වැඩක් නැහැ නේ මිනිහට ඒක ගන්න බැරි නම් ඒක ගන්න පුළුවන් ප්‍රයිස් පොසිෂන් එක තියලා තියන්න.
1: හරි.
0: ඉතින් මිලියන 15කට අඩුවෙන් පර්මිට් එකක් තියෙන මිනිහෙකුට ගන්නත් පුළුවන්.
1: හරි.
0: මිලියන 16කට අඩුවෙන් පර්මිට් එකක් නැති මිනිහෙකුට ගන්නත් පුළුවන්. මොකක්ද ප්‍රශ්නේ? දිවයින පුරා සේවා සහාය තියෙනවනම් ඕන තරම් අමතර කොටස් මේ වෙනකොටත් තියෙනවනම් සියලුම කර්මාන්ත ශාලාවල මේ වාහනේ මුල මැදක හොඳට දන්න ඇනේ මුරිච්චේ ඉඳලා සියලුම දේවල් ගැන බඩේ බට්ටික වගේ දන්න පුහුණු කාර්මික ශිල්පීනුත් ඉන්නවනම් වෘත්තීමේ නඩත්තු පාසුකම් ඒ කියන්නේ හැම එකටම කටුවයි මිටි ආරගෙන පොළු පාරවල් ගහන නෙමෙයි මුළු මැෂිමම ගලවන්න ඕන කරන ටූල්ස් ටිකත් මෙයාම කර්මාන්ත ශාලාවකම මේ වෙනකොට තියෙනවා.
1: ඒවා
0: අදහෙට රිපයා කරන්න වෙන්නේ නැති බව ඇත්ත. නමුත් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක ලෑස්ති වෙලා ඉන්නවා ඒ වගේ ඕනම බලාපොරොත්තු නොවන තත්ත්වයකට උඩත් මුහුණ දෙන්න. තාක්ෂණික සහාය පාරිභෝගික සේවාව කියන එක intact around the clock any given time ප්‍රශ්නයක් තියෙනවා නම් වාහනේ සම්බන්ධව ඕන්ලොක් කතා කරන්න පුළුවන්. මෙන්න contact details ඔක්කොම ගන්න වාහනේ අපේ නම්බරය දෙන්න 0114 700 678 ඔබට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගෙන්නන බයික් X55 ලස්සනම SUV එකක් ගන්න ඔබට තවත් හේතු සෙට් එකක් වොන්න අපිට අපි අදත් ඔන්න ඔබට කියලා
1: තියෙනවා. රයිට් මට හිතෙනවා මේ කාලේ අපි තෑගි දෙන එක පිළිබඳව අපි ටිකක් ඉහළට ගිහිල්ලා ඒ කියන්නේ තෑගි දෙනකොට දෙන්න ඕනේ එක ස්මාර්ට් විදියට දෙන්න ඕනේ කියලා මිනිස්සු හිතන කාලයක් කියලා ඒකට අපිට ඔප්පු කළ පෙන්නලා තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි එක. වඩ මතකයි දරවින්ද ස්මාර්ට් විනර්ස් ලව තේරුවා පහුගිය කාලේ අගෝස්තු මාසේ පුරාවටම මේ අවස්ථාව ඔබට තියෙනවා. මේක කිස්ඩ් ස්මාර්ට් විනර්ස් රයිට්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ පුරුදු විදියට කාගිල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා කිස්ඩ් බිස්කට් ඇතුළුව ඒගොල්ලන්ගේ තියෙනවා කිස්ඩ් නිෂ්පාදන තව ගොඩාක් තියෙනවා ජෑම්ද කෝඩියල් වර්ග තියෙනවා සෝස් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ නිෂ්පාදන ඒගොල්ලන්ගේ ගන්න රුපියල් 1750කට හරියන්න නැත්නම් ඊට වැඩිය. හැබැයි මතකද එතන තියෙන ඕනේ කිස්ඩ් බිස්කට්. ඊට පස්සේ බිල් එකේ කෝඩ් එක SMS කරන්න ඕනි මෙන්න මේ නම්බරයකට 0773181181ට. ඒක ඔබට කාගිල්ස් එකේදී දැනගන්න පුළුවන්. ඔබේ ලිස්ට් එකේ මේ බඩු ටික තියෙනවා නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ව දැනුවත් කරයි ඒ වෙලාවේ. අගෝස්තු මාසේ පුරාවටම ඔයගලන්ට ජයග්‍රහණ කරන්න පුළුවන් සතිපතා දිනා ගන්න තියෙනවා ලැප්ටොප්ස් tabs smartphones හරිද? ඉතින් මං හිතනවා අගෝස්තු මාසේ සුපිරිම මාසයක් වෙයි කියලා කාගිල්ස් ෆුඩ් සිටි එකත් එක්ක shop කරන ගමන් මේවත් චුටනේ ඔළුවේ දාගෙන ඉන්න නිකන් හිතේ තියාගෙන ඉන්න අද අපි ගමු මෙහෙම කිස්ට් මෙහෙම ගමු කොහොමද මේක මෙහෙම ඇදුනොත් එහෙම කියලා නිකන් නේ වඩාක් ඔළුවේ තියාගෙන ඉන්න.
0: හා
1: බය වෙලාවක බලන්න.
0: හා
1: හා තමයි
0: ඔළුවේ තියන් ඉන්න.
1: හොඳට ඔළුවේ තියාගෙන ඉන්න.
0: ඔව්. හරි. ඉස් බෝතල් අරන් ඔළුවේ තියාගෙන
1: බිස්කට් මතකද ඔළුවේ තියාගෙන. බෝතල් කාට් එකට දාගන්න. දැන් තව අගෝස්තු මාසේ වාසියක් තියෙනවනි බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. ඒකත් අගෝස්තු මාසෙට තමයි ඇවිල්ලා තියෙන්නේ. බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට මේක ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගන්නකොට රුපියල් ලක්ෂයේ විශේෂ වට්ටමක් ඕගලන්ට ලබා දෙන්න ඩේවිඩ් පීරිස් එක ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපි කියන්න යන්නේ බජාජ් වීගෝ එකේ තියෙන වාසිය ගැන. මේක පුදුම ලාභයි. අපි තෙල් ගහලා දුවන ත්‍රිවිලක් ඒගොල්ලෝ මට මතකයි දවසක් කිව්වා නේද අරවින්ද, සාමාන්‍යයෙන් තෙල් ගහලා දුවන ත්‍රිවිල් එකට මොකද්ද 80,000ක් විතර ගියොත් සාමාන්‍ය වියදම එක මිනිහෙක් ගත්තොත් ඒ වගේ ගාණක් යන මිනිහෙක්ගේ ඒ මිනිහයාම කිව්වලු අනේ මට 20,000යි ගියේ මගේ මේ වීගෝ එකට 20,000යි ගියේ කියලා තියෙනවා. ඒ කියන්නේ
0: මොනවාද
1: මුදල් වැය වෙලා තියෙන්නේ? තෙල් ගහන්නේ නැහනේ, බිල් එක කරන් බිල් එක විතර රුපියල් 20,000ක වගේ ගාණක්ලු ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තරම් ගාණ අඩුවෙන් මේක කරගන්න පුළුවන් කියලා අපි විශේෂයෙන්ම මතක් කරනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේක වාසි වැඩි. ගත්ත දවස් ඉඳලා ඔබ ලාභ ලාභ ලාභ තමයි ඔබ ලබන්නේ. හයර් එකක් ගියත් කිලෝමීටරයට රුපියල් 3යි යන්නේ. එතකොට අනිත් අය කරන ගාණම ඔබ අය කරනවා. ලොකු ලාභයක් ඔබට ඉතිරි වෙනවා. දුර බලලා වැඩ කරන්න. ළඟ බලන්නේ මයි ළඟ බලන්නේ අරවින්දෝ. දුර බලන්න. දුර බලලා වැඩ කරන්න. ගන්න බජාජ් වීගෝ
0: ලොකු කොරහක් වගේ මූණක් මගේ ඉස්සරහා තියෙනවානේ. ළඟ බැලුවත් පේන්නේ ඒක, දුර බැලුවත් පේන්නේ ඒක. මට කිසි දෙයක් පේන්නේ නෑ. මේ බේසමක් විතර මූණක් තියෙනවා මං ඉස්සරහා. කොහොමද මං දුර
1: බලන්නේ? එක චාර්ජ් එකකින් කිලෝමීටර 150කට වඩා වැඩියෙන් දුවනවා. ගෙදරම චාර්ජ් කරගන්න පුළුවන්. තව මේක හරි ලස්සනට හදලා තියෙනවා. ලස්සන කලර්ස් වලින් ගන්න පුළුවන්. දොර දෙක දාලා එවලා තියෙන්නේ. ඇතුළත් ලස්සනයි, ඉන්ටීරියත් ලස්සනයි.
0: අපි අනිත් එක මේක දැන් අර ගොඩාක් එන්ජින් නරව මේවා කෑලි බෑලි ගුඩ නෑනේ.
1: නැති නිසා ඔව්.
0: මේක ඉලෙක්ට්‍රොනිකලි ඔපරේට් වෙන්නේ.
1: Yes.
0: ඒ නිසා බර අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඔයා හොඳට බලන්න මේ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එකේ ඉඩපාඩු වැඩි පිටිපස්සේ.
1: Yes.
0: උසත් පොඩ්ඩක් වැඩි. පළලත් පොඩ්ඩක් වැඩි. පොඩ මේ ගාන්ට වැඩි.
1: ඒක හරි.
0: රුපියල් 3 කිලෝමීටර එකට කියනක හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න. බැරි වෙලාවත් මොකක් හරි මේගොල්ලොන්ට හිතිලා ලයිට් බිල් එහෙම අඩු කරොත් එහෙම අම්මෝ රුපියලක් විතර වගේ තමයි යන්නේ කිලෝමීටර එක.
1: හා.
0: ඒක ගැන ලොකුට බලාපොරොත්තු යන්න.
1: මේ කාලේ ගෙවල් දොරවල් හදන අය අපිට බැරි වුණානේ ගොඩක්. ඒ කියන්නේ අපි ගෙවල් හැදුවේ ගොඩක් කාලයකට කලින්නේ නේ. එතකොට අපිට මිස් වුණා සමහරක් ඔය ප්‍රොඩක්ට්ස් අපිට මිස් වුණා. ඒ කාලේ ඒවා මාකට් එකේ තිබුණ නැහැ. දැන් හිතන්නකෝ ගෙයක් හදනකොට බිත්ති බැඳලා නිකන් කපරාරු කරලා තීන්ත ගාලා ඒ සිස්ටම් එක මොනේ නැහැ නේ. අපිට පුළුවන් ක්ලැඩින් කරන්න. ක්ලැඩින් කරාම මාර ලුක් එකක් එන්නේ.
0: ඕ ඉතින් අහගෙන ඉන්නත් බෑනේ මේක. මේ අහගෙන ඉන්නත් බෑනේ
1: වැරදි දෙයක් කිව්වද කියලා. අර අහක
0: බැලුවා.
1: ඉතින් අරවින්ද දැන් අපේ ගෙවල් බලන්න.
0: ඕ ඕ.
1: අපේ ගෙවල් බලන්න ඒවල තියෙන හැටි දැන්
0: හැටි බලන්න අම්මෝ හැටි බලන්න ඕගලංගෙදර
1: හැටි.
0: ඔය නෑ ඉස්සර අපි ඕගලංගෙදර හැටි බලමු.
1: ඕගලංගෙදර හාපෝ හැටි.
0: දැන් ඕගලංගෙදර ඊට වඩා හොඳ කුකුල් කොටු දැකලා තියෙනවා. නේ බලන්න අපේ ගෙදර බලන්න. ක්ලැඩින් ගැව. ක්ලැඩින් ගැව ඉදා ක්ලැඩින් ගහපු දා ඉඳලා
1: ඇස්වා කටවා පුච්චනට වඩා වැඩක් නෑ.
0: ඔයා කියන්නේ මම
1: හරි
0: කෙම් කරන පොතකුත් ගත්තා. පොඩි පොතක් ගත්තා ඉන්ටර්නෙට් එකේ දැකලා ගත්තේ.
1: අර
0: කෙම්ක්‍රම ඒ පොත ගත්තම ඔව් ඒ පොත ගත්තා. මේක පෙන්වලා තියෙන හෙන්න විශාල පොතක් කියලානේ. මෙන්න මේ විතරක් විතර පොතක් ඒක බොරු කරන්නේ පහලෝ.
1: මමත් මැසේජ් එකක් දැම්මේ.
0: හරිද? ඒක පෙන්වලා තියෙන ඩික්ෂනරියක් විතර පොතක් නේ. මේ තරයි පොතක් මේ. ඔයා දන්නද ජපානේ?
1: හරි.
0: ජපානේ මම දැකුව එක හොඳ දෙයක් මං ඔයාලට කියන්න. කිසිම ප්‍රොඩක්ට් එකක සයිස් එක print කරන්න බෑ ඒකට වඩා ලොකු වෙයි. ඔයා පොටේටෝ චිප් එකක් ගත්තත් ඒ කවර තියෙන පොටේටෝ චිප් එකට ඇතුලේ තියෙන චිප් එකක් තියලා බලමු සයිස් එකකින් එක වගේ වෙන්න ඕනේ. ඒ වහන් ඉන්නේ අර කියන හරි උතරම අන්න දැක්කද ඉරිසියා
1: කන්න
0: මේ ගෑණික එළියට ඉරිසියා පෙරුණා.
1: අනේ අහගෙන ඉන්නේ
0: අනේ මට තේනනේ. ඉතින් මේ අපේ නම් මේ ඉන්ටර්නෙට් මාකටිං අරන් මේ බඩු ගද්දි පොඩ්ඩක් බලාගෙන.
1: මෙහෙමනේ ඉතින්
0: පුදුම හොර කිරිල්ලක් කරනවා මේ ඔන්ලයින් බිස්නස් එකේ එකනම් කියන්න ඕනේ.
1: හරි.
0: පෙන්නන එක නෙමෙයි ගොඩක් කලකට ගෙදරට එන්නේ.
1: ආ.
0: නේද? පෙන්නන එක නම් නෙමෙයි එන්නේ ගෙදරට. ඉතින් සාමාන්‍යයෙන් ගන්නකොට මේ වෙරිෆයිඩ් සෙලර්ස් ලගින් ගන්න පුරුදු වෙන්න. වෙරිෆයිඩ් සෙලර්ස් කියලා ඉන්නවා.
1: හරි.
0: කම්ප්ලේන් නඩු පොඩ්ඩක් තාරුකා පද්ධතිය ටිකක් වැඩි.
1: නේද?
0: තරු පහෙන් හතරමාරෙන් ඉන්න.
1: රිවිව්ස් හොඳ. ඔව්
0: රිවිව්ස් හොඳ මිනිස්සුන්ගෙන් ගන්න. ගන්න එපා බොරුවමයි කරන්නේ. අර කවුදර මනුස්සෙක් කර සාස්පානක්ද කොහෙද ඉල්ලලා අර පොඩි උන්ට වෙන සාස්පානක් වල තිබුණේ මේ චුට්ටන් හැමිලියක් විතර එක ඔන්නේ වගේ වැඩ
1: තියෙනවා
0: අර පොත ගැනත් කියන තියෙන එකයි කැමරකම ගැන පොත් ලිව්වට වැඩක් නැහැ අර වගේ බුරු පින්තූර දාන්න එපා ඩික්ෂනරි විතර මම ඇත්තට මේ වගේ වගන්නේ කලෙක්ෂන් එකට
1: හරි ඕකේ
0: මම ඊට ඔෂා ලස්සන පොතන්නේ කියලා ගෙදර ගෙනාට පස්සේ දැක්කේ
1: ඒ අයියේ
0: මේ පිටු 80 කතර ඊයයි වලින් එහෙම විශ්වාස හොරට කරන්න දෙන්නේ බෑනේ මේ පිටු 80 කතර පොතක් ඒ මිනිහට කැමක් කරන්න ඕන ඔක්කොම මිස්
1: ඒකම ඇති බොරු කරන මිනිස්සුන්ට
0: බොරු කරන මිනිස්සුන් කරන කැම මම මේ මේකට කරලා දාන්න හිටපල්ල හොඳ වැඩක් කරන්
1: හරි අපි කතා කර කර හිටියේ වෝල් ක්ලැඩින් ගැන ඇත්තටම ඇස් වහ කට වහ පුච්ච පුච්චම ඉන්න වෙනවා මොකද වෝල් ක්ලැඩින් වලින් දැම්මම පුදුම ලස්සනක් තියෙන්නේ අපි ඔය දකින පිටු රට දකින මැගසින්ස් වල දකින
0: ඇත්තටම කපරාරු කරන්න ඕනේ නෑ බිත්ති
1: කලිමේ දෙනලා හයි අල්ලන්න තියෙනනේ
0: හිතන්නකෝ එකෝබ ගෙවල් හදලා ඇත්තේ ගඩොල් වලින් හරි සිමෙන්ති වලින් හරි කියලා හිතන්නකෝ ඒකටම ක්ලැඩින් පාර දාලා දාන්න පුළුවන් දන්නවද හැබැයි හොඳ ආකිටෙක්ට් කෙනෙක් ඕනේ මොකද ඔබ තීරණය කරන්න යන්න එපා කොහොමද ක්ලැඩ් කරන්න කියලා
1: හරි
0: ඉස්සලා ක්ලැඩින් ෂීට් එකේ ඩිසයින් එක බලා ගන්න බලන්න අපේ ගෙදරට ගැලපෙන්නේ මොන වගේ ක්ලැඩින් ෂීට් එකක් ආකිටෙක්ට් එක යන්න
1: හරි
0: කියලා කියන්න මට මේ පාර නිකන් ගෙවල් කපරාරු කරලා එච්චර දඟලන්න ඕනේ නැ බිත්ති වැඳලා තියෙන්නේ ලස්සනට එලියෙන් මේ ඩිසයින් එකෙන් මට මැච් එක ගහලා දෙන්න කියලා හොලිඩේ හවුස් එකක් එහෙම කරනවා නම් කෙරුව හැකි බලන මිනිස්සුන්ට කඳුළු වෙන්න මට දෙනවා ක්ලැඩ් කරනකොට මටනේ කිතන ඉඳම ටිකක් ලොකුවට තියෙනවා නම් තව ෂෝක් කියලා අපි යන්න ඕනේ මේ වගේ වට අපි යන්න ඕනේ වහලේ අලුත් ඩිසයින් වලට
1: හරි
0: අපි වහලේ ගැන කතා කරත් සුපර් මෙට්ල අඳුන්වලා දීලා තියෙනවා රූෆින් සොලියුෂන්ස් ගණනාව
1: හරි
0: ඒවැ තියෙනද සම්ප්‍රදායික එක්ක සිංහල උළු තියෙන එක්ක රට උළු තියෙන එක්ක රැල්ල වගේ තියෙන ෂීට් එක ගන්න ක්‍රමෙන් එහාට ගිහිල්ලා height in roofing step roofing tile roofing glamour roofing කියලා එක එක style ඒවයිත් එක එක පාට ඒවැ හොඳ finishing එකක් තියෙනවා කියලා මට දැකපු ගමන් තේරුණා finishing එක ඉතාම ඉහළ මට්ටමක තියෙන beautiful ඉතින් ඒවෙන් කරන්නකෝ අපිට බැරි වුණා අපි හදිස්සි වුණා හරි එතකොට ඇත්තට මේ කාලේ ඔබ
1: තිබෙත් නෑනේ
0: දැන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා මේ හැම දෙයක්ම බලන්න ඇලුමිනියම් වලත් එහෙමනේ නේද
1: ඔව් ඒකනේ දැන් ඇලුමිනියම් ගනිද්දිත් අපි ඉස්සර හදන කාලේ අපි ඇලුමෙක්ස් එකෙන් ගත්තා හැබැයි දැන් ගිහිල්ලා බලනකොට ඊළඟ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ තියෙන ඩිසයින්ස්
0: දැන් දේවල් අපි හිතුවේ නෑ හැම දේවල් කරන්නවත් පුළුවන්
1: මේක නම් ඇත්ත
0: ලස්සනයි ඩිසයින්ස් අනිත් එක ඩිසයින් එක විතරක් නෙමෙයි ඒ ජනෙල් දොරවල් ඇරෙන වැහෙන මෙකනිසම් එක පවා ලස්සනයි සමහර වෙලාවට මේ හයියෙන් තල්ලු කරත් හිමින් ඉලරෙන හිමින් ඇවිල්ලා හේත්තු වෙලා ලොක් වෙන මාර භාණ්ඩයව
1: සැටිස්ෆැක්ෂන් එක ආයතින් උපරිමයි ඒ වගේ
0: වනේ ඉස්සර වගේ හෝල් සේල් බිත්ති බඳින්නේ නැහැ ගෙවල් වල පුළුවන් තරම් බිත්ති අඩු කළා පරිසරයට හැම වෙලාවෙම කනෙක් කළා ගාඩන් එකයි ගෙදරයි විසිට කාමරේයි කෑම කණේවයි ඔක්කොම නිකන් එක සිස්ටම් එකකට ගේන එක එක විදි හදලා තියෙනවා.
1: හරි ඔකේ.
0: ඒක ඇත්තටම කරන්න පුළුවන් අර වගේ ලස්සන මෙකනිසම් තියෙන ජනෙල් දොරවල් වලින් තමයි. ගිහින් බලන්න gedara තියෙන ඔබ හිතාගෙන ඉන්න නිර්මාණයක් මොකක් හරි ඔළුවේ ඇතින ඩිසයින්
1: එකක්. හරි ඔකේ.
0: ඒක ඔබ හිතනවට වඩා සෑහෙන හොඳ මට්ටමකින් ෆිනිෂ් කරගන්න පුළුවන් ෆිනිෂ් ගුඩ් සෙට් එකක්. ඔය ඇලුමෙක්ස් ලාගේ අලුත්ම දාලා තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ බලා ගන්න පුළුවන්. ඕක තියෙන නාවල නාරාහෙන් පිට පාරේ තියෙන.
1: හරි.
2: අද ගැස්මට සියත
3: අතිවිශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එකක් ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමරණ
8: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යා David Peters Motor Company Private Limited within

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම.
4: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo electric three rotor එකක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ මක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 30ක දක්වා පමණයි. මේ හදම අඩු ඉදිරියේදී Bajaj Vigo

0: ඇඩ්වාන්ස් ටිකෙන් ටික පේ.
1: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පතයි.
4: ලොකු කරලා නේද?
5: නැතුව සර්. එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pieris Motor Company Private Limited within
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් within හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678
11: 98.2 98.4
12: අද විතරයි සිකුරාදා
13: සියත දිවයින පුරා.

0: ජිල්බර් ජිල්බර
1: මට බැරුණානි මේ තිස්
0: ජල්බරි ජල්බරි
1: තිස් දෙකෙන් එක්කෙනෙක් වෙන්න
0: ජල්බරි
1: මේ තිස් දෙක එක්කෙනෙක් වෙන්න මට බැරුණා
0: තිස් දෙකකින් එක්කෙනෙක් වෙන්න බැරුණා පන්තියේ හිටියා වගේම
1: අරවින්ද මේ අවුරුද්ද පුරා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මාස කිහිපයයි ගිහිල්ලා තියෙන්නේ NLB එකේ සුපිරි ත්‍යාගලාබින් 32ක් බිහි කරලා තියෙනවා
0: මේ අවුරුද්දට
1: මේ අවුරුද්ද කියන්නේ කෝටි ගණන් වල සල්ලි දීලා සුපිරි සීන් එකේ ඉන්න ත්‍යාගලාබින් 32ක් බිහි කරලා දෙන්න බැරි වුණානේ 32කින් කෙනෙක් වෙන්න අපි කරපු වරද මොකක්ද අරවින්ද
0: 32ක්
1: 32කින්
0: මාසෙකට 5 දිනක් විතර බිහි වෙලා තියෙනවානේ
1: අපි කරපු වරද මොකක්ද
0: ටිකට් එකක් ගත්ත නේද ඒකනේ
1: come on අපි කරපු වරද අපි ලොකු වැරදි කරේ නෑ අපි එදිනෙදා දේවල් එදිනෙදාම කරා
0: යාළුවෝත් එක සෙල්ලම් කරා
1: හැබැයි අපිට බැරි
0: වුණා උතරයක් ගන්න බැරුව
1: ඕනිම දේ කළා නෑ කොච්චර නේ
0: අපි හොඳයි අපි
1: ගතිගුණ හොඳයි
0: හැම වෙලාවෙම හොඳ දෙයක් හිතන්නේ
1: හරියට හරි
0: හැමෝගෙම දියුණුව ප්‍රාර්ථනා කරා හැමෝගෙම දියුණුව ප්‍රාර්ථනා කරා 32 දෙන්නට සුබපතක් කන්නේ හැමෝටම උදව් කළා.
1: මිනිහ
0: කොළු ඉස්සෝ නම් ඊර්ෂ්‍යා කළා. මිනිහකට ලොතරයක් ඇදුණා නම් පැලුණා. ඊර්ෂ්‍යා කළා.
1: දෙගත්තේ නේ.
0: හැබැයි ලොතරයක් ගත්තේ නේ.
1: ඉතින් කියන්නකෝ මොකද්ද අපිට වුණේ කියලා නේ.
0: හැබැයි අපිට අපි ලොතරයි ගත්තේ නැති වුණාට ලොතරයි අරන් ලොකු තෑග ඇදුන මිනිස්සු ගැන අපිට එතර හිතෝද ඉන්නේ අපි.
1: ඔක ලොකුවටම හිත හොඳ නැති වෙනවා ඉන්න ළඟම මිනිස්සුන්ට
0: ඇදලා. ඉන්නට කෝටි ගාන ගියානා.
1: ආ ඉතින් බලා ගන්න
0: තියෙනවා. ඉදා ඉඳලා මිනිහ අපේ දැන් හරි ලොකු කම මේ වෙන විදිහක් ඉස්සර නම් මේ අපේ ගවල් වලින් තමයි තේක බිව්වේ සීනට ගිහිල්ලා ගතත් අපේ ගෙදරින් ගිහලා මටන් ගන්න. ඒරනම ඒ කරලත් ලොතරයක් ගන්න. අඩුතර මේ මිනිහට ඔය ඕක ඇදෙන ලොතරයක් අරන් කියලා NLB එකේ. එහෙම නෑ නෑ. දැන් එදා ඉඳලා හොයන්නේ මේ මිනිහා වෙනස් වෙලාද? මේ මිනිහා දැන් අපේ ගෙදරින් තේ බොන්නේ නැද්ද ඉස්සර වගේ? ඉස්සර වගේ අපෙන් තාම සීනි පන්සි ඉල්ලනවද? ඒවා මේවා තමයි දැන්. කරන්න දෙයක් නෑ. ඒක නෙමේ කරන්න ඕනේ.
1: Yes.
0: ඔබත් ලොතරැයියක් අරගෙන බලන්ඩයි ඕන. මේ ඔක්කොම එවෙන් අපි ඔබට තහවුරු කරනවා. කෝටිපතියෝ බිහි වෙනවා. ලක්ෂපතියෝ මිලියනපතියෝ බිහි වෙනවා.
1: ඔව්.
0: ඒගොල්ලෝ බිහි වෙනවා අපි මෙහෙම ඉන්න.
1: අනේ ඒකනේ.
0: බලන්න රූට් කෝස් එක හොයන්න.
1: හරි ඔකේ.
0: අපේ ප්‍රශ්නෙට. ලොතරැයි ගන්නෙ නෑ. හැමදාම දකින්නවා. හැමදාම ලොතරැයි කූඩු දකින්නවා ලොතරැයි විකුණන. බයිසිකල් දකින්නවා පාරේ අරන් යන අය දකින්නවා. ලොතරැයි වෑන් දකින්නවා. දැක දැක යනවා සමහර වෙලාවට උතන දැන් අපිට පේනවා නම් විශේෂ කණ්ණාඩියක් ඇදෙන ලොතරැයි මෙහෙම පේනවා
1: කොහොමද තේද
0: බෝ මරාගෙන ඉන්නකම්
1: එහෙනම් හරිනේ NLB එකේ ලොතරැයි ගන්න රුපියල් 40යි වෙන්නේ
0: අර මෙටා ග්ලාස් එකට පේනවත් දන්නේ නැහැ නේ ඇදෙන ලොතරැයි
1: එහෙමද
0: ChatGPT මට ඇදෙන ලොතරැයි මෙතනින් පෙන්නන ඇදෙන සම්භාවිතාව වැඩිම ලොතරැයි ඩකලා පෙන්න ඩකලා පෙන්න
1: කොහොමද නේ
0: වෙනවනේ එහෙම ඇදුවා නන්නේ
1: එහෙනම් ඉතින් අපි කෝටිපතියෝ තමයි බ්‍රෝ
0: අන්න එහෙම ග්ලාස් එකක් හදන්න බලන්න probability යන්නේ තියෙන්නේ
1: හැබැයි තියෙදර ගේමක් නෑනේ මේකේ තියෙන්නේ පොඩි surprise
0: එකක් නේ පොඩි
1: තියෙන්නේ රහත් තියෙන්නේ ලොතරැයි එක හරි දැන් අපේ තාත්ති හැමදෙසෙම කියන දේක් තමයි අරවින්ද එයාට කොළඹින් හම්බුනාලු මෙහෙම ඉන්න ගෙවල් එහෙම ගන්න අවස්ථාව හම්බුන හැබැයි එයා ගත්තේ නෑලු මිස් උනාලේ හැමදාම දුක් වෙනවා පුතා අපි එහෙම අරගෙන තිබ්බනම් අපිට අද කොළඹ ලයිෆ් එකක් නිගත කරන්න පුළුවන් මං කිව්වා තාත්ති don't worry සල්ලි තියනවාද තාත්ති කො බැංක වල ඔක්කොම තියනවනේ මේව කළා තියනවනේ පුතා මං කිව්වා එහෙනම් තාත්ති මට මිලියන 45ක් වාට දෙන්න පුළුවන් නම් මට පුළුවන් කොළඹින් තාත්තා විශ්වාස කරන්නෙම නෑ කියනකො අරවින්ද කොළඹින් අපාර්ට්මන්ට් එකක්
0: මං විශ්වාස කරන්නෙත් නෑ කියනකො මිලියන 45ක් තියනවා කියලා ඕගලන්ට
1: නංග තියනවා කියලා ආව දන්නවනේ හොඳටම දන්නවනේ
0: මිලියන 45ක් සල්ලි
1: ටැක්ස් මගෙවනවා මිලියන 50ක් විතර ඉතින් ඔයා දන්නවනේ ඉතින් අපි ජීවත් වෙන විදිහ
0: අනේ මේ ඉල්ලන රෙවණිය මිනිස්සුන්ව හිනත් අල්ලලා තියෙනවා. මේ මිනිස්සු ඔයගලගේ තත්ත්වය දන්නවා නම්
1: 2500යි ටැක්ස් එක.
0: ඉන්නා කියලා වහකන්න.
1: රයිට් අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මෙච්චර කල් හිතාගෙන හිටියානම් අපිට කොයින්ද කොළඹ අපාර්ට්මන්ට් කියලා හිතුවානම් නෑ අපිට චාන්ස් එකක් තියෙනවා. හැබැයි ඉක්මන් වෙන අයට තමයි චාන්ස් එක තියෙන්නේ හැමෝටම අවස්ථාව දෙන්න බෑ. ප්‍රයිම් පටන් ගත්තත් සුපිරි ප්‍රොජෙක්ට් එකක් The Prime Colombo. කොළඹ 7 කොළඹ 8ට සමීපව තමයි ඔබේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ අවශ්‍ය කරන හැම පහසුකමක්ම ළඟ ළඟ තියෙනවා ඒකයි ප්‍රශ්නයක් නෑ අනිත් එක තමයි මේක හරිම ලස්සන මොඩර්න් අපාර්ට්මන්ට් සෙට් එකක් තමයි කියන්නේ කොළඹට ගැළපෙන විදිහට මැච් වෙන විදිහට කාමර 2 කාමර 3 විදිහට ගන්න පුළුවන් ස්ටාර්ටින් ප්‍රයිස් එක මිලියන 45 බැරිද අරින්දාට බෑද බැරි නම් මම ඒකටත් උදව්වක් දෙන්න මුලින් පොඩ්ඩක් ගෙවලා පොලිය නැතුව අවුරුදු 4ක් ගෙවාගෙන යන විදිය ප්ලෑන් එකක් හදලා දෙන්නද ප්‍රයිම් එකත් එක්ක කතා කරලා මම ආසම කෑල්ල තමයි තට්ටු 39ක් උසට මේක හැදෙනවානේ උඩම ලස්සනම ලස්සන ජිම් එකක් හදනවා ඒක තමයි උසම ජිම් එක ලංකාවේ තියෙන උසම ජිම් එකේ තමයි ඊට පස්සේ වර්ක් අවුට් කරන්නේ මම ඒකට ආසයි ඊට පස්සේ පිකල් බෝල් ඒරියා එකකුත් හදනවා ලංකාවේ උසම තැන තමයි ඔබ පිකල් බෝල් ප්ලේ කරන්නේ මම ඒවට ආසයි
0: මොකද්ද පිකල් බෝල් කියන්නේ මිස්
1: හලෝ බෝල් පිකල් බෝල්
0: ඒ මොකද්ද පිකල් බෝල් කියන්නේ මිස් මේ විහිළු කරන්න ඕන තැන් තියෙනවා ගොඩාක්ම තියෙන විහිළු අවශ්‍ය නැති තැන් දැන් මෙතන විහිළු අවශ්‍ය තැනක නෙමෙයි අපි ඉන්නේ මම වාගෙන් අහන්න ඔයා ඔච්චර ආසය නම් පිකල් බෝල් ප්ලේ කරන්න මම අහන්නේ පිකල් බෝල් කියන ක්‍රීඩාව මොකක්ද
1: බෝලයක් තියෙනවා
0: බෝලයක් තියෙනවද පිකල් බෝල් එකේ
1: පිකල් කියලා පිටට ගහනවා ටින් ගොඩක් කොහොම හදනවා ඒ ටින් වලට පිකල් බෝල් එකකින් ගහනවා ඊට පස්සේ අපි දුවනවා ඊට පස්සේ ටින් ටික ටක් ගාලා හදන්න ඕනේ අනිත් ටීම් එක හදලා
0: ඔයා ඔය ටින් කඩන එක ගැලන්නේ
1: කියන්නේ ආ ටින් කඩන එක නේ හා හා ඒතර මොකදනි පිකල් බෝල් මට පැටලිලා
0: නේ නැද ඔයා උඩම තට්ටුනේ පිකල් බෝල් ගන්න පුදුම ආසයිනේ නේ ඔයා ඉතින් මට කියන්නකෝ පිකල් බෝල් කියන්නේ කුමක්ද කියලා
1: ඒක ටෙනිස් වගේ එකක්
0: ටෙනිස් වගේ එකක් හා හා
1: අපිට තව කෙනෙක් නැතු වුණත් අපිට පිකල් බෝල් ප්ලේ කරන්න පුළුවන් තනියෙන් වුණත්
0: හා ඒක තමයි පිකල් බෝල් කියන්නේ නේද
1: පිකල් බෝල්
0: පඩයින පිකල බෝල පඩයින
1: පිකල බෝල කියලා තමයි
0: පඩයින මිස් පාට මං අද දෙන්නම් පිකල් බෝල් දෙපිටින් ගන්න දෙන්න හරිද
1: අනේ ඕචර අදින්න ඕනේ අනේ ඕචර මොකද්ද මේ අපි කතා කරන්නේ ප්‍රයිම් ගෲප් එක ගැන පිකල් බෝල් ගැන නෙමෙයි
0: පිකල් බෝල් මේ තනියෙන් ගහන විදිය මං බැලුවේ හතර දිනක් විතර එකතු වෙලා
1: හතර ගණන් පුළුවන්
0: පිකල බෝල මේ පිකල බෝල තනියෙන් ගහන විදිය කල්පනා
1: මෝ අපි පොඩි කාලේ පිකල බෝලමයි
0: මෝඩ යකෙක් මේ හිල්ලිල් තියෙන පොඩි ප්ලාස්ටික් බෝලයක් මේ අර මේ ටේබල් ටෙනිස් ගහනවා වගේ ඊට වඩා පොඩි මේ වරන් ගහන්නේ පිකල බෝල තනියෙන් ගහන ටින් කෙලින් කර මොනවාද හලෝ මේ කතා කරන්නේ දැජ්ජ නැතිව අච්චර අපි මේ පිකල් බෝල් හරි ආසයිල උඩෝම ඉඳගෙන පිකල් බෝල් ගහන්න මොනවාද අවශ්‍ය පොර ටින් කීපයක්
1: බෝල කීපයක් ටෙනිස් බෝල අනේ මේ අරවින්ද ප්‍රොජෙක්ට් එකට අවධානය යොමු කරන්න ප්‍රයිම් ගෲප් එකේ ද ප්‍රයිම් කොලම්බෝ ඔකේ ආ කෝල් කරන නම් එකක් දෙන්න 071 077 333 කතා කරන්න ඔකේ
0: ආ මාතක පිකල් බෝල් ගහන්න
1: මට හොඳ නින්දක්
0: ඕනේ අනේ
1: මට හොඳ නින්දක් සිකුරාද රෑ කියලා කියන්නේ මම ඔක්කොම පාටිස් වලට ගිහිල්ලා ඔක්කොම එන්ජොයි කරලා ෆැෂන් ෂෝස් වලට ගිහිල්ලා ඔක්කොම එන්ජොයි කරලා මම ෆ්‍රයිඩේ නයිට් ඒ නිදා ගන්න එක මට මාර වටිනවා. ඒක කෙලින්ම පහුවදා දවල් 12 විතර වෙනකල් ඇදෙනවා මේ නිින්ද. සතියක මහන්සිය මම පිට කරනවා එක දවසින්. හොඳ නිින්දක් දාලා.
0: එම් කන් බෑ මිස්.
1: ඒක හරියන්නේ නැහැ නේ. මං ඒකයි කියන්නේ. හැබැයි මම අහලා තිනවා ඒක හරිම විසඳුම නෙමෙයි කියලා. දවස ගානේ අපි නිදා ගන්න ඕනේ පැය 8ක්වත් කියලා අහලා තියෙනවා.
0: ඔයාට දවස් 5ක් නොකා ඉඳලා 6 වෙනි දවසේ කන්න පුළුවන් දවස් 5ටම තියෙන්නේ.
1: බෑ.
0: ඒතර ඔයා හිතනවා දවස් 5ක් නිදිවරාගෙන අනිත් කෝ නිදිවරාගෙන මොකද කරන්නේ?
1: පිකල් බෝල්
0: ගන්න. ඇයසෝ.
1: ෆිල්ම් බලනවා.
0: මොකද්ද ආයි දවස් 5 තිස්සේ කරන්නේ? මේ මෝනින් ෂෝ එකට මම උදේ දිවාරය නැතුව මේ මැරිගෙන දඟලනවා. දැන් මොනවද කියන්නේ? මොන වගේ දෙයක් කිව්වොත් හොඳද? අරක මොනවද? මේ මොනවද බලන්නේ?
1: ඇස්වල ලොන්ද යනකම් ඉන්ටර්නෙට් බලනවා, සර්ච් කරනවා.
0: බලලා ති මොනවද කියන්නේ?
1: තියාට මං එවනවා ඒ සමරක් හම්බ වෙන කතා. මාසෙකට එකක් හරි එවනවනේ.
0: හප්පා. මේ මාසයක් බලලා එකක් දෙවන්නේ. ඇද්දකල නේන කම්බල්ල
1: TV series ටිකක් බලනවා මේ දවස්වල ඒකයි
0: ආ ඒකෙත් මොනවාරි විස්තර ටිකක් මට එවනවා ඇති එයාට බලලා නියම ජොබ් එක නේද ඈ
1: අනේ මේ
0: වැලෙනකන් TV series බලලා උදේට මෙතන ඇවිල්ලා හැක හැකක ගා ඉඳලා මාස අන්තිමට පඩි අරගෙන මේ ජොබ් කරනවා නම් එන්නක මල්ලි මේ ජොබ් එක කරන්න
1: හරි අපි අවදානම
0: යමු නින්ද ගැන
1: මමත්
0: ඉතින් මාසෙකට ටිකක් කොනම නැහැ වෙනවෙනි
1: අර වින්ද ඕනෝටඩක් හේන් තියන්නේ ඕන නින්ද මන්දී
0: හරියට හරි
1: බියුටිෆුල් කරනවා, මාවලස් කරනවා,
2: මාවලස් කරනවා.
1: බලන්න සමහර මට අරවින්ද ඔයාව සමහර කරලා බලන්න බය. ඔයා සමහර කරලා නිදාගන්න නැතුව ආවම ඇස් යට
0: කේන්ති මට ඔයාගෙම තමයි වාඩුව ගන්න හිතේ. ඒ මගේ ඔළුවේ වැඩ කරනවනේ. මේ කියන්නේ කිසිම උදව්වක් කරන්නේ නෑ. නිකන් බලියන් ඉන්නවා, නිකන් හැච හැච ගානවා විතරයි. යයි යයි ගානවා, හිනා වෙනවා. පඩි ගන්නකොට පොලිමේ ඉස්සරහාම ගිහිල්ලා පඩි පැකට් එක හරේ තියන් යනවා.
1: කතා කරන්න. ඔයාගේ හිතේ තියෙනවා පිට කරන්න හරිද? මං අහගෙන ඉන්නම් අත.
0: මට මෙහෙම නෙමෙයි පිට කරන්න ඕනේ. ඒ නිින්දමදි කම හින්දාද මට එහෙම හිතෙන්නේ?
1: ඔයාට නිින්දමදි. ඔයාට නිින්ද හොඳ නිින්දක් වැටුණොත් ඇත්තටම අපේ කේන්තියත් නැති වෙලා ගිහිල්ලා. උදේට නැගිටිනකොට ඊයේ දවසේ තිබ්බ
0: තරහ මොනාර ඉක්මනට කරන්න නැත්තම් ඔයාට මොනවෑ මොනවෙ ඉඳ නැටන්න.
1: එන අදම ආව මං
0: ඒක කියන්න එපා. ඒ මගේ මං හදිසිය ආව උත්සලා වීසි කරලා දැම්මත් කොහෙද? මට දොස් කියන්න එපා. මේ නිින්දමදි කම නිසායි ඒක වෙන්නේ.
1: කන්සෝල් එක මූණට දීලා
0: දා. කන්සෝල් එක අස්තලා ඇඳලා ඇරියොත් එතර මේ මම නෙමෙයි.
1: නිින්දමදි.
0: මගේ නිින්දමදි කම නිසා.
1: ඉන්න පැන්චෝ මං ඔයාව අදරගෙන යන්නම්. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිප්. කට ලැජ්ජයි. අනේ වල ලැජ්ජයි.
0: මේ ගෑනටත් ඇති වුමනාව නේ යාර තියන්නේ.
1: ඔයා නිදාගත්තත් ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා අරවින්ද. ඇත්තටම සීරියස්ලි.
0: චලවුඩ්.
1: ඔව් ඒක නේ කනවා පහෝදාට හයි එනර්ජි ගන්න තව වැඩ කරයි හොඳට. ඒතකොට මට මේ
0: හිනා වෙනවා. තව මට මේ කොන්සෝල් එක තව හොඳට උස්සලා ගැහුවා ඒක. තට්ටම් තට්ටම් උඩට උස්සලා ගන්න පුළුවන් නේ.
1: හරි. ඇත්තට ඔබට නිින්ද යෑමේ ප්‍රශ්නයක් තියෙනවද? නිින්ද කියන්නේ අපිට ස්වභාවිකවම හම්බ වෙච්ච ලොකුම ලොකු gift එකක්. ඒ gift එක අනිත් අය විඳිනවා ඔබ දැකලා ඇති. ඒතකොට ඔබට හිතෙනවා ඇති අයියෝ මට හරියට නිින්ද යන්නේ නැන්නේ. මොකක්ද අනේ? ගාලා ඔබ දුක් වෙන අවස්ථා ඕන තරම් ඇති. ඒකට විසඳුමක් හොයනවා නම් අපි දෙන්නම් පොඩි
0: ප්‍රශ්නෙටයි විසඳුම දෙන්නේ.
1: Yes.
0: මෙට්ට විකුණන්නේ.
1: හරි. Okay. පැහැදිලි.
0: ඔය මෙට්ට විකුණන මෙට්ට විකුණන්න දඟලලා වැඩක් නැහැ. මොකද මොකක් කරේ මෙට්ටයක් දුන්නා කියලා අනේ අර මිනිහා නිින්ද යන්නේ. බල්ලකොට ඒ මිනිහාගේ සර්ෆස් ටෙම්පරචර් එක වැඩි. බල්ලකොට ඒ මිනිහාගේ ස්ට්‍රෙස් එක වැඩි. ඒ නැත්තම් ඒ මිනිහාගේ නෙගටිව් එනර්ජි බිල්ඩ් වෙලා වැඩි.
1: Yes.
0: එක්කෝ ඒ මිනිහාගේ බයොලොජිකල් ක්ලොක් එක සම්පූර්ණයෙන්ම මාත භූත වෙලා විභංග වෙලා ඒක
1: විකෘති වෙලා
0: විරම් විනම් බෑසි වෙලා
1: හරි
0: ඒක භීෂණ වෙලා ඒ මිනිහා නිකන් මෙට්ටයක් දුන්නට නිින්ද යන්නේ
1: නෑ ඔව්
0: ඒ මනුස්සයා ඒක බයොලොජිකල් රිද්ම් එක ආපහු කරෙක් කරන්නේ නැතුව ඒ මිනිහට නිින්ද යන්නේ
1: නෑ
0: ඒ මිනිහාගේ තියෙන නෙගටිව් එනර්ජි ටික සීරෝ කරන්නේ නැතුව ඒ මිනිහට නිින්ද යන්නේ නෑ ඒ මනුස්සයාගේ සර්ෆස් ටෙම්පරචර් එක වැඩි නම් ඒක අඩු කරන්නේ නැතුව ඒ මනුස්සයාට
1: නිින්ද යන්නේ නෑ
0: ඒ මනුස්සයාට කොන්දේ අමාරුවක් තියෙනවා නම් ඒකට හරි බෑක් සපෝට් එක දුන්නේ නැත්තම්
1: මෙතෙන් ඒ මනුස්සයාට නිින්ද යන්නේ
0: නැහැ. ඒ මනුස්සයාට දැන් කාලයක් තිස්සේ කිසිම රොමෑන්ටික් හැඟීමක් නැත්තම් කතාද බැඳා කියලාත් ඒ මනුස්සයාට සැපට සනීපට නිින්ද යන්නේ නැහැ. පේනනේ ওই ප්‍රශ්න ටිකයි කිව්වේ. ඒ මනුස්සයාට මෙලටොනින් අඩු නම් ඒ මිනිහට මොනෝ කරලවත් නිින්ද යන්නේ නැහැ. මිනිස්සු මාර විදිහට පීල්ස් වලට අරවට මේවට වියදම් කරනවා.
1: හරි.
0: දැන් නිින්ද යන පෙත්තක් තිබුණා නම් කියවන ලක්ෂයක් දීලා හරියනම් බොනෝ. ඉතින් මේ අවුරුදු ගානකට හරියන්න ස්ලීප් මේකර්ස් ලකින් ගන්නකෝ ඔයාගේ ප්‍රශ්නෙට හරියටම ඇඩ්‍රස් කරන මෙට්‍රස් එක වැලන්ටිනෝ ඉටලි හයි ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්නේ මෙත් ලස්සනයි අනිත් එක ඇත්තම කියන්න ඕනේ මාකට් එකේ මම මේ වර්ගයට සාපේක්ෂව තියෙන අනිත් ඔක්කොම මෙට්‍රස් වල ගණන් චෙක් කරා
1: හරි
0: තාමත් මේ මෙලෝ සංසාරයක් කරගන්න බැරි මේ මෙට්‍රස් වල නම හින්දා මාර ගණන් කපනවා ඒ අතින් බලන්න මේගොල්ලෝ ගන්න ගාන දාස් ගුණයක් සාධාරණයි කියලා මට මේක සාධාරණීකරණය කරන්නත් පුළුවන්.
1: නම මතකයිනි Valentino Italy. තියෙන්නේ Sleep Makers Private Limited වල. ඒක තියෙන්නේ Ward Place වල. Okay. අද මම යන්න අද Friday නේ. අද ගිහලා පොඩ්ඩක්නේ වැඩේ පොඩ්ඩක්
0: සිද්ධ කරගන්න. බලල experience එක ගන්න. නින්ද experience කරන්න. එතකොට හිතේ මේ මෙට් එක ඉදිරිය ගෙනියන්න ඕනේ. මේ තමයි මෙට්. හරි.
1: ඕකේ මගේ ලයිෆ් එකේ කොටස් දෙකකට මට බෙදන්න පුළුවන් එකක් තමයි මගේ මේ රේඩියෝ ලයිෆ් එක අනිත් එක තමයි මගේ සෝෂල් ලයිෆ් එක දැන් මේ දෙකම බැලන්ස් එකේ අරගෙන යන එක ඇත්තම තරඟයක් ඇත්තම යුද්ධයක් වගේ දෙයක් ඉතින් රේඩියෝ ලයිෆ් එකට මට නොලෙජ් එක හොයනකොට මට එතනදී මට අවශ්‍ය වෙන පාත් එක තමයි සෝෂල් ලයිෆ් එකෙන් මම තොරතුරු ගන්නවා විශේෂයෙන්ම ඩේටා වලින් මම ගිහිලා ඉන්ටර්නෙට් ගිහිලා මම තොරතුරු ගන්නවා අරවින්ද ඒ තොරතුරු වලින් මට මේ වැඩසටහන පෝෂණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඉතින්
0: මොනවද මිසේ මොනවද
1: ඒ තොරතුරු ඇහුන්නේ නැද්ද ඒ තොරතුරු වලින් මේ වැඩසටහන පෝෂණය කරන්න මට පුළුවන්කම ලැබිලා
0: තියෙනවා මොනවද ඒ තොරතුරු ඔය අපිට ඔව් මොන වගේ තොරතුරුද ඒ
1: විටින් විට මගේ මූවෙන් පිට වේ
0: තොරතුරු නම් මන් දන්නේ නැහැ චුරුචුරු ගාන ගලන් එනවා තොරතුරු නම් මන් දන්නේ නැහැ දැන් මෙතන මේ මේකටම නාකි වුණ අවුරුදු ගානක් තොරතුරු නම් ඇහෙලා නැහැ මිස් ඉඳලා හිටලා චුරුචුරු ගානව ඇහෙනවා කිචිපිචි ගානව ඇහෙනවා ඒව නම් ඉතින් ඉන්ටර්නෙට් එකේ ඉගෙන ගන්න ඕනේ වනේ නෙමෙයි
1: ඒව අනිත් අය මගෙන් ඉගෙන ගන්නවා ඒවා එහෙමත් තියෙනවා මේ ඇත්තටම මම දැකලා තියෙනවා සමහරක්
0: වැඩක් නොකරට කමන්නේ මෙතන වෙලා කෙබර කෙලින්නේ හරි වැඩක් නොකර පඩි ගත්තට කමන්නේ අපි මුකුත් කියන්නේ වැඩක් නොකරම පිට්ටෝ වගේ ඉඳලා පඩි ගන්න කමන්නේ
1: හැබැයි
0: බොරු කියන්නේ පා මගේ මූඩ් එක කරන්න ඒ බොරු ඒ බොරු නැතුව කියන්න කෙන් කෙන් කෙන් කෙන්
1: ඒ බොරු නැතුව කියන්න බෑනේ ඒ බොරු නේ ආලවට්ටම් තියෙන නෑ ඇත්තටම මේ මම දැකලා තිනවා ගොඩක් කට්ටිය මේ ඩේටා වලට ලොකු ගණන් වියදම් කරනවා මම ඒකට අකමැති ඒ නිසා තමයි අපි හැමදාම හච් 15 ගැන මතක් කරන්නේ ඇප්ස් 15කට unlimited data ගාන 1199යි ආ කිලෝමීටර් සමරකට හිතන ඇත්තට මේ ගාන තමයි
0: යන්නේ. ආකෙල දෙන්නේ නේ අපි දැන් කොයි කාලේ
1: නේද? 1199යි. ඉතින් ඇප්ස් 15ක් කවර් කරනවා. ඊට අමතරව තව 35GB දෙනවා වැඩිපුර වැඩක් කරගන්න. ඉතින් මේ පැකේජ් එක දාගන්නකෝ. කීයේ කී හරි අපි ඉතුරු කරන එක ගැන නේද හිතන්නේ? මේ ඉතුරු කරන
0: තැන. ඔය සමහර වෙලාවට හරි අමාරු වෙන ඔය ෆෝන් එක අනේ මල්ලි වෙන එකට අර ඔගලන් අර 15ද මොකද්ද පැකේජ් එක දාලා දෙනකෝ මල්ලි. ෆෝන් එක ගිහිල්ලා දෙන්න කම්මැලි කවනේ වාහනේ බහැලා ගිහිල්ලා.
1: ඒක
0: නේද දඟලන්නේ. මෙහෙමයි ඔබට ඉතින් පොඩ්ඩක් ටෙක් සැවි පොරක් නම් මං වගේ ටෙක්නොලොජි දන්නවනම් මං වගේ ඔබට පුළුවන් ඉතින් මේක ඔන්ලයින්ම මේක සමතේකට පත් කරගන්න වර්චුවල් සිම් එකක් ඇක්ටිව් කරගෙන එහෙම තියෙන විදියක්
1: අපි වගේ
0: මං වගේ නේද මිස් අපි වගේ කියන්නේ කවුද අපි කියන්නේ කවුද මේ අපි කියන්නේ කවුද මල්ලි මේ කවුද මල්ලි මේ
1: එන හච් පණිවිඩෙත් හරි ඊට පස්සේ ඉතින් ඕගලන්ට අපි මතක් කරනවා ඔය දැන් මමත් පොඩියට වැඩක් පටන් ගන්න කියලා යන්නේ අරවින්ද ඒක ඩෝනට්ස් පොඩි බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න යන්නේ.
0: ඕකේ. හොඳයි.

0: යස්.
1: එතකොට තමයි අර
0: කොමද ඩිලිව කරන්න මට ඒකට මොකක්හරි මම බැලුවා වාහනයක් ගන්න.
1: මේ ෆ්ලෑෂ් හලෝ වාහනයක් ගන්න එපා දැම්මම.
0: යස්.
1: තාම ඩෝනට් පහක් විකුණලා නැහැ වාහන ගන්න කතා. ඉස්සෙල්ලා බිස්නස් එක එහෙමයි ස්ටාර්ට් කරන්න.
0: හා ඔකේ ඔකේ.
1: චූටි ව්‍යාපාරයක්. එතකොට ඩිලිවරි එකට චාර්ජ් කරන්න පුළුවන්. ඔයා කරන්නේ මිනිසුන් උදව්වක්නේ.
0: යස් ඔකේ.
1: හදලා ඩෝර් ස්ටෙප් එකටම ඩිලිව කරනවා.
0: හා රයිට්.
1: ඔයා කියන්න මමම ගෙවල ගන්නවා නම් එවනවා නම් ඔයා මේ ගාන මට ට්‍රාන්ස්ෆර් කරන්න. නැත්තම් මම ඔයා ගෙදරට එවන්න ඔයා පික්මි ෆ්ලෑෂ් එකට ගෙවන්න. පොඩි ගානේ රුපියල් දුරේ හැටියට ගාන පොඩක් එමේ වෙයි.
0: එතකොට හිතන්නක මට තැන් කීපයකට දාගෙන එහෙම යන්න තියෙනවා නම් ඩෝනට්ස්. එතකොට මම කොහොමද කරන්නේ?
1: එතකොට තැන් කීපයකට යවන්න.
0: ඒ කියන්නේ ලොකේෂන් කීපයක් එතන ලකුණු කරලා යවුවා. ඒ ලොකේෂන් ඔක්කොටම දාගෙන අන්තිම එක්කනටත් ඒක දීලා තමයි වැඩ ඉවර කරන්නේ.
1: ස්ටොප්ස් කීපයක් තියෙනවා නම් ඒක මාක් කරලා යවන්න.
0: ඒ පික්මි ෆ්ලෑෂ්.
1: පික්මි ෆ්ලෑෂ් තියෙන ෆ්ලෑෂ්. ෆ්ලෑෂ් කියන්නේ මොකක්ද? ඩෝනට් එක කොළු වෙලා ගන්න හිතෙන්නේ.
0: ඒක නම් ගැතුම ගැතුම.
1: පික්මි ෆ්ලෑෂ්.
0: මම චුට්ටක් නවතිනවා. මට මහන්සි. මම පොඩ්ඩක් නවතිනවා.
1: මහන්සි නෙමෙයි දැන් ඉවරයි. කාලි ඉවරයි. එක්ස්පයර් ඩේට් පැනලා යන්නේ දැන්. කෞතුක වස්තුන් බවට මේ මිස් දිනෙන් දින පැමිණෙමින් සිටිනවා.
0: රයිට්. අපි දැන් ඇයි පික්මි ෆ්ලෑෂ් වල ඩිලිවරි කරන්න ඕනේ? පළවෙනිම කාරණාව තමයි ඉක්මනින් ඕනෑම තැනකට අපිට යවන්න තියෙන පහසු. අපි මහන්සි
1: ඕන වෙලාවක.
0: ඕන වෙලාව. එනි ටයිම්. අපි මේ මහන්සි වෙවි මේ ප්‍රස්තියාදු වෙවි කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. දෙවෙනි කාරණාව තමයි අපි දන්නවා ගාන. ආ රයිට්. මේකට මෙච්චරක් යනවා. ඒක කලින් තියාම දැනගන්න පුළුවන්කම මාර වටිනවා. සහ අපිට ට්‍රැක් කරන්න පුළුවන් කොහෙද ඉන්නේ අපේ පික්මි ෆ්ලෑෂ්. මෙතන ඉන්නේ
1: කියලා. ඔබට ගාන කලින්ම කියන්න පුළුවන්. මම හදලා ඔක්කොම කළා මම ගෙදරටම ඩිලිව කරනවා මේ ගානට.
0: යස්.
1: ඕගොල්ලෝ වෙලා අරන් යනවා නම් මට මේ ගානට දෙන්න පුළුවන්.
0: හරි ඔකේ.
1: ඇඩිෂනල් සර්විස් එකක්.
0: යස් ඩෙෆිනිට්ලි.
1: මම නම් කරන්නේ ඉතින් පික්මි ෆ්ලෑෂ් එකට 500ක් යනවා නම්.
0: හරි.
1: මම 750ක් විතර වගේ ගණන් එකතු කළා මම එහෙම ගාන කියලා.
0: මම නම් ඒ ගාන තමයි මම.
1: මම එහෙමයි මම බිස්නස් කරනවා නේ මම තමයි බිස්නස් කරන්නේ.
0: ඕ මේ වගේ ඇයි කතා.
1: දැන් මේ ඩෝනට් විකුණන්න ඉන්නේ වේදන් වෙච්ච ගානම මේවා කළාද නැත්නම් ලාභයක් තියාගෙන?
0: නෑ නෑ ඒ ගාන තමයි.
1: ඒ ගාන තමයි. නියම මිත්තත් කරන්නේ.
0: තත්ත
1: පහක් වැඩියෙන් දෙනවා. ඩෝනට් පහ හදන්න ගියේ රුපියල් 1000ක්. 1000ට තමයි පහ දෙන්නේ.
0: හරි හරි.
1: අනේ ප්‍රාර්ථනා කරනවා මේ බිස්නස් එක දිනෙන් දින දියුණුවටපත් වෙන්න.
0: අපි හොඳ මිනිස්සු හිතන්න.
1: ගෙල්ල මාසෙම වෙයිලා යන කියලා.
0: එහෙනම් හරිනේ ඕගලගේ අවශ්‍යතාව විදියට.
1: දුම මිත්තස් කිරිල්ලක් කරන්නේ.
0: මේක කියලිවර කරන් දෙන්න හරිද?
1: කියන්නකෝ කියන්නකෝ මල කරදරේ මට.
0: බයික් එකක්, ටුක් එකක්, කා එකක් ඔබේ තියෙන මොකද්ද යවන්න තියෙන අවශ්‍යතාවය මත ඒක දාන්න පුළුවන්.
1: බයික් එකක් ටුක් එකක් යවන්න පුළුවන්ද ඒකක?
0: නෑ නෑ ඉතින් ඒ වල දාලා තමයි යවන්නේ. පික් මී.
1: ඩෝනට් වැඩේට ඔයගේ ගන්න පොඩි බයික් එකක්.
0: හරි.
1: අර ඩෝනට් හය දාලා කාර් එක ගමන දැන් මම දන්නේ මේ බිස්නස් එක කොහෙන් ගොඩේ
0: ට්‍රක් එක
1: අඩි 16 මාර ට්‍රක් එක යවන්න මේ සීන පුතා ඕ මේ වුව තමයි බිස්නස් කරන්නේ පේනව නේද බුල්ලත් ටිකක්වත් බිස්නස් කරලා නැති මිනිස්සු බිස්නස් කරන්න පටන් ගත්තා වගේ තාත්තේ පේනව නේද හොඳයි මොකද කියන්නේ ඉතින්
0: යකඩ හීන තියෙන කොල්ලනේ යකඩ හීන
1: ගල්ලින්නක් කරගන්න
0: කෙල්ලනේ එච්චර කාලෙ ඔබ හොයපු බයික් එක මාකට් එකේ තියෙනවා බජාජ් පල්සර් N
1: වඩ බයික්ස් පදින්න බලන්න
0: 160 නෑ මට බෑ
1: මොඩ බයික්ස් බෑ
0: තල්ලු කරන්න පුළුවන් පදින්න බෑ
1: තල්ලු කරන එක නෙමෙයි මං ඇහුවේ පදින්න බෑ
0: මට ඇත්තටම ඇයි දන්නේ මට මේ ගංගා කියන්නේ ෆුට් සයිකල් පදින්න පුළුවන් හොඳට පදින්න මම රේස් උනන් පදලා තියෙනවා හැබැයි මට අරක තවම බෑ
1: මොන රේස්ද
0: ඉස්කෝලේ රේස් රේස්
1: බයිසිකල් රේස්
0: වල ස්පෝට් මීට් වලට පදලා තියෙනවා
1: ඕ ඉතින් ඉවර වෙලා පහුවෙන්ද ඉන්නේ
0: නෑ නෑ
1: එන
0: ආ මම 3rd ප්ලේස් අරන් තින එක පාරක්
1: ආ පහුවෙන්ද වෙන්නේ
0: තුන්දෙනා හිටි ඇත්තට තුන්දෙනා
1: හිටි තුන්දෙනෙක් හිටියත් ඔයා නම් හතරවෙනි යවත් වෙනවා කියලායි මන් දන්නේ පාර යන මිනිහෙකුත් ඇවිල්ලා නවත්තලා ඊළඟට තමයි ආන්නේ
0: ඇත්තටම මං ආසයි අනේ බයික් එකක් පදින්න මං
1: ඒක ඉතින් හරි පුදුමයි නෝ මට බයිසිකල් පදින්න බෑ කියන්නේ
0: මං ඒක ලොකුවට try කළා නැහැ මන්ට මං ඒක
1: මේ මොන නීච කතාවක්ද බයිසිකලයක් පදින්න බෑ කියන්නේ ෆුට් සයිකල් පදින්න බලන්න බයිසිකලයක් කොහෙන්ද පදින්න පුළුවන් වෙන්නේ නෝනට
0: ඕනේ ඒ
1: මොකද මේ කතාව ආසනද ලස්සන ජැකට් එකක් දාලා එහෙම කළා බ්ලැක් හරි මොනාරි මොනවා වාදින් මොන පාටද ආසෙ
0: බ්ලැක් බ්ලොක් බ්ලොක්
1: කළා
0: බ්ලොක් කළා මං ආසෙ බ්ලොක් කළා දාලා ඊට පස්සේ බූට්ස් දාලා
1: ඔයාලා ස්කින් ටෝන් එකට මදම් පාටයි
0: පියෝ වයිට්
1: පියෝ මදම් පාටයි නංග මූණ සුදු සුදු අතපය කළුවා කරේ කාගේද මල්ලි මේ අතපය
0: ගෝල් කලර් එක තියෙන මේ ගෝල් කලර් එක
1: මූණ ඔයාගේ නම් අතපය කාගේද කියලා
0: අනේ

0: පාට පාගත පාට හයතකින් කොමදාව
1: මේම වෙලා දැන්
0: මං ස්විමින් පට වෙලාතින් මුල්ලු සර්වාංගටම ජකට් එක දාන්න ග්ලබ් සඳන්න
1: හරි
0: මෙතන මෙම ග්ලබ් තියන මෙතන පොඩි රෙඩ් ඇක්සන්ට එකක් තියෙන බ්ලක් ජකට්ටයක් ගන්න එක තම කැපී පෙනෙන සුළුයි
1: හරි ඕකේ
0: නැතන් ඔයා ලෝකෙ තියෙන ඔක්කොම බැජ් ගහලා තියෙන අර ජකට් එකක් ගන්න හෙල්මට් එකකුත් ගන්න ඒ જાතිය තොට තනික සුදු ඔක්කොම බැජ්
1: ්‍රිපල් එක්සෙල්
0: අන්න
1: වැඩේට
0: එනවාකු ඒ වගේ එකක මම පාරදට කවතිගේ නම්ගි කියලෙ මම මේවා කල මම ප්‍රමෝෂන් එක මේ කරන්න මෙතන ගන්නකොට මෙතන වංගෝ ගන්නකොට
1: කනේ
0: වැලි ගෑවෙන ගන්නවන් ඇල්ල පෙල්මට් එක මෙහෙම ගලවලා
1: කොණ්ඩේ කසන්න
0: ඔළුව කසලා නේ කුණුනේ
1: ඊට පස්සේ මෙහෙම අංගල් වෙනම ඇක්ෂන් ටික නම් තියෙනවා
0: පෙල්මට් එක මෙහෙම ගහ ගන්න ඕනේ මෙහෙම
1: උළු මේකේ ඉනේ
0: නේ
1: කලේ වගේ
0: නෑ එහෙම නෙමෙයි මෙහෙම අර අත්ත මෙහෙම වට කළා නිකන් පපෝට තියලා මෙහෙම අල්ලගන්න
1: හා
0: මේ මල්ලගෙන කොණ්ඩේ එක අතකින් හදා දෙන්න ඕනේ
1: පිරිමික් වගේ එහෙම කරන්නේ නෑ ලේඩීස්
0: පිරිමි කොණ්ඩේ හදා දෙන්නේ ඔකලෙන් හස්බන්ඩ් හදනවා අපි දන්නේ නැහැ මෙහෙම කොන්නේ. ඉතින් මෙහෙම කොණ්ඩේ හදා හදා පීර පීර එන්නේ නැහැ. ඔයා තමයි මෙහෙම හෙල්මට්. කියන දේ පිළිගන්නවා බයිසිකලයක් අපල ගන්න බෑ නේද? තාම හරියට. හෙල්මට් එක දාලා මෙහෙම දාලා කියලා. කොණ්ඩේ මෙහෙම හදා හදා නිකන්.
1: කොණ්ඩේ
0: පාට බලමු. කොණ්ඩේ පාටත් එච්චර හරියන්නේ නැහැ. බ්ලොන්ඩ් කරමුද කොණ්ඩේ? පොඩ්ඩක් ඒතර ගැලපෙනවා වගේ එකට.
1: හරි.
0: මොකේද මේ එන්නේ? බජාජ් පල්ස N160 එන්නේ. මොන පාටද ගන්නෙ?
1: Black.
0: ඒකත් Black. ඔක්කොම් බ්ලැක්
1: මාසයනේ බ්ලැක් කලර්
0: කමන්නේ බලමුකෝ
1: මට කතා කරයි
0: දැන් ඒක ගැළපීමක් නැහැ වගේ
1: ෆොටෝ ෂූට් එකකට කතා කරයි දැන් නේද මේ කියපු විදිහ
0: අනේ කවුරුවත් කතා කරන්නේ මම කියන්නම්කෝ
1: ඒක
0: ෆොටෝ ෂූට් එකකට කවුරුවත් කතා කරන්නේ නැහැ නමුත් අඳුම තරමේ පොඩ්ඩක් නිකන් ආ මේ අර ෂෝ එකේ කෙල්ල නේද මේ යන්නේ අම්මෝ ගින්දර වගේ යනවා නේද ඒක තමයි ඔයාගේ
1: ඒ
0: ගැම්ම තියෙනවා ඔයා ගත්තොත් මාත් එකක් ගන්නවා ඒ දෙකේ තමයි අපි දෙන්න කතා වෙලා
1: හරි ඕකේ
0: ඒක තනකදී අපි හම්බෙලා එකටමල වෙන්නේ
1: එක බයික් එකේ
0: නේද බයික් දෙකේ අපි එන්නේ ඒක අපි රේසින් ටීම් එකක් වගේ
1: ඕකේ නයිස් ආසෙයිතුන අපේ නෙක්ස්ට් ලෙවල් එකට අපි යන්න ඕනේ මේ විදිහට තමයි අරින්න.
0: රයිට්?
1: ඔකේ ෂුවර්.
0: හරි එහෙම තමයි ගන්න. ඔබටත් ඕන නම් බජාජ් පල්ස N160 එක කරන් අපේ බයික ගැන්ග් එකට ජොයින් වෙන්න.
1: ජොයින් වෙන්න පුළුවන්. යා.
0: අපි 30ක් ගන්නවා මේකට. 30ක් කරන් අපි එහෙම.
1: අපේ වයස 30යිනේ. 30
0: ඒ ගිහලා අපි ෂෝස් කරනවා එක එක තැන්වල බයික ගැන්ග් එක යනවා.
1: ඕකේ.
0: කඳු උඩ ටෙන් ගහලා අපි එහෙම ෂෝ එක කරනවා ලයිව්.
1: ඕකේ.
0: How's that? Like it?
1: නියමයි.
0: Figure it.
1: ඇයි?
0: පිස්සු මං මාට වීලු කර වාට ජැකට් අඳන ලා පිස්සුක් වගේ තියෙන්නේ.
1: අනේ මේ ඔක
0: ජැකට් අඳලා. ඔය හිතුවද මේක මේ ජෝක් එකක්ද? දැන් ඉන්න මිස් මං වීලු කරේ.
1: හරි ඔබට ආසාව ආව නම් බජාජ් පල්ස N160 එකක් ගන්න කෝල් කරන්න මේ නම්බර් එකට 011 4700 600 විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ඩේවිඩ් පීරිස් එක පිටිපස්සෙන් ඉන්න නිසා ආෆ්ටර් සේල් සර්විස් එක ආයි සුපිරියටම තියෙනවා අපේ මේ බජාජ් පල්ස එකෙත්. ඕකේ?
0: මිසු ගන්න ගන්න දැන් පිටිපස්සේ ඉඳන් දැන් කවද දාගෙන යන්න හම්බෙන්නේ
1: දැන් පිටිපස්සේ නේ එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය තියෙනවා
0: ආයි ශක්තිය රයිට් අපි
1: එහෙනම් අපි වීකෙන්ඩ් එකකට
0: වැඩසටහන මෙහෙමයි වැඩසටහනේ අටියත දවසේ ඉවරයි
1: ඕකේ අපි එහෙනම් වීකෙන්ඩ් එකකට පස්සේ හම්බ වෙමු
0: මම අරවින්ද
1: මම ආශරයා
0: චාය වේවා
2: හද ගැස්මට සියත ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
3: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
4: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
6: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
9: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12000 18000 24000 BTU බලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0.76 252 30.
10: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0.11 580 400. LOLC රන්සලි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
11: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.70 455 11.
12: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්වේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා රැටිනා 100 මොටර්සයිකල් සඳහා පහසුම ලීසින්. අමතන්න 0.11 400 400.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
18: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
19: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
20: ගන්නවා ලයිසන් එක.
21: දැන් හරිනේ අමාරු.
19: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
18: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
19: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටි ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
22: Motor Show, Lifestyle Expo, Construction Expo, Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
23: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
22: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
24: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
25: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
26: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
27: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
2: හද ගැස්මට සියත.
28: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට.
0: අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
6: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
20: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
21: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
28: පර්ස්ගේ සල්ලි ත්‍රෙන්නත් ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
29: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම ආරං යන්න. තන 0111 4700.
30: big big dinumai bonanza bonanza
31: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
32: business වලට truck හොයලා මෙති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම truck එකක් ලේසියෙන්ම book කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck.
33: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
34: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444. සීත හදවත් දිනු හිතවත්කම.
35: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී
34: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0771 455 11.

0: किया था टॉप स्टोरी।
1: රත්මලාන වෙඩිතැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට. රත්මලාන කඳවල හන්දිය ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශනාංශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන සහ දෙහිවල යන ප්‍රදේශවලදී. රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරු සතුව තිබී අයිස්මාචාවේ සොයාගැන්වුණා. ගිනියවි ප්‍රවාහනය සහ වෙඩිකරුට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. රත්මලාන කඳවල හන්දිය ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුකිය පළමුවනතායි. දැන් විදෙස් පොතක්. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය තවදුරටත් දැඩි ලෙස සීමා වී තිබීම හේතුවෙන් ඉදිරියේදී තෙල් පිළ ඉහළ යාමේ අවධානම තවමත් පවතින බව විශේෂඥයින් පවසනවා. ලෝකයේ තෙල් සංචිත වේගෙන් අඩුවෙමින් පවතින බවට අනතුරු අඟවා ඇත්තේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින්. ඇමරිකාව සහ ඉරානය අතර අර්බුදයට පෙර ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය වූයේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහායි. මෙවන විටෙහි පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වළඳපොළටද බලපෑම් එල්ල වී තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 Siyata

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතක තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501ට WhatsApp කරන්න.
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: ටයිටල් ස්පොන්සර්.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බික්ටවීන් ලේඩි. ඔබත් සැනින්
5: දෙසියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
6: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: කුකු ෆ්‍රයි සතුට රසය.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: Advance ticket ටික pay.
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
8: ඉස්තරංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
9: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
8: අම්මට ඒකත් ඇහුණා.
9: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
11: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
12: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
15: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
16: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
17: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
18: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
17: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
18: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
19: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
11: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
0: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
11: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
0: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
19: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: මතකද සිංහ බිගුනන්සා
19: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
6: මේ අවුරුද්ද තාවා.
19: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
11: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න.
13: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, Ward Place, Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
20: පොඩි පරාකට තියෙන මේ කතාව ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
21: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
22: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
21: යාගේ නම සීතා.
23: සීතා!
21: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
20: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
24: සීතා දිවයින පුරා

උදේ 10:41 දැන් වෙලාව. අද දවසේ හොඳම ආරංචිය ගැන ඔබට මුලින්ම මතක් කරලා ඉන්න ඕන. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව ඔන්න රීලෝන්ච්ලා මේ වෙද්දි ඔබට විවෘත කරලා තියෙනවා. අපි දැන් දවස් ගාණක් තිස්සේ ඔබට මතක් කරනවා. අද 14 වෙනිදාම 15:16 මේ කියන දවස් තුනින් එකක ඔබ ගියොත් ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ මේ අලුත් ශාඛාවට ඔබට වාසි විතරමයි එතනින් තියෙන්නේ. පළවෙනි දේ තමයි ඔබ එතනින් අලුතෙන් ජුවලරිස් මොනාරි ගන්නවා නම් ඔන්න 50%ක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නෝ. ඒත් එක්කම එකපාර සල්ලි දෙන්න ඕනෙත් නෑ. වාරික විදියට ගෙවාගෙන යන්නත් වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි රත්තරන් වල ගාන විතරක් ගෙවලා ඔබට චේන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩකුලිය කපලා දාලා තියෙන ඒගොල්ලෝ ඒක ස්වර්ණමහලකින් අරගෙන ඔබට රත්තරන් වල ගාන විතරක් දීලා චේන් එකක් ගන්න පුළුවන්කමත් හදලා දීලා තියෙනවා. එහෙම ජුවලරිස් ගන්න ඔබව හිස් අතින් යවන්න බෑනේ. රන් කාසි තියෙනවා, මැණික් තියෙනවා ඔන්න දිනා ගන්න. මතකයිනේ අද ඉඳන් 16 වෙනිදා වෙනකම්ම ඔබට වැඩේ ලෑස්ති කරලා දීලා තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවට තමයි ඔබ යන්න ඕන. අපි ඊළඟ පැයේ කතා කරන ලෑස්ති එතන කට්ටිය ඉන්න පොඩ්ඩක් ඉස්සරේ කොහොමද වෙන්නේ කියලා අපිට කියන්න. ඊට කලින් මතක් කරන්න ඕන දැන් වීකෙන්ඩ් එකක් එන්නේ. තිලකවරදන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට එහෙම ඔබ යනවා නම් ඔන්න හොඳම දවස් ටික. මේ ටික ටිකක් බර්ත්ඩේස් එහෙමත් තියෙනවානේ. යාළුවෙක්ට gift එකක් එහෙම ගන්න යනවා නම් ඔබ හොඳ තීරණයක් තිලකවරදන ටෙක්ස්ටයිල්ස් එකට යනවා නම් ඔබට කිසිම අයිඩියා එකක් නැත්නම් ගන්න කියන කෙනෙක්ට ගන්න. එතනට ගිහලා පොඩ්ඩක් එයාගේ විදිය කියන්න. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ වගේ gift එකක් දුන්නොත් ටිකක් හොඳයි කියලා. watch එකක් ගන්නව නම් එහෙමයි. ඒකට ලොකු collection එකක් යාලා ගාව තිනවා. perfume එකක් ගන්නව නම්, shoes දෙකක් ගන්නව නම්, bag එකක් ගන්නව නම් මොනවද ඔබට ඕන? ඒ හැමදේම එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. යන්න විදියක් නැත්නම් ඒත් අවුලක් නැහැනේ. තිලකවරදන ටෙක්ස්ටයිල්ස් online store එක තියෙනවා. ඔබට එතනනොත් shop කරන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ ඕනම තැනකට ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා. කොළඹ කිරිබත්ගොඩ අවට තැනකට නම් ඔබේ ඕඩර් කියවන්නේ. ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබට ඒක ගෙන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. ෆිසිකල් shop කරනවා නම් කිරිබත්ගොඩ නිටබෝ ජායල මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවරදන ටෙක්ස්ටයිල්ස් තියෙනවා. එත් එක්කම මේ දවස් ටික අපි ඔබට මතක් කරනවා රටමේකට ජාතික මෙහෙයුමක් එක්ක ලංකාව පුරාම මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන විෂ මද්‍රව්‍යත් එක්ක කොහොමද අපි පරිස්සම් වෙන්න ඕන, කොහොමද අපි දරුවන්ව පරිස්සම් කරගන්න ඕන, කොහොමද අපි ආදරණීයයන්ව පරිස්සම් කරගන්න ඕන කියලා. විශේෂයෙන්ම මේ දවස් ටික අපි වැඩිපුර මතක් කරන දේ තමයි අම්මා තාත්තා දරුවෝ ගෙවල් වල ඉන්නේ කොහෙද යන්නේ කියලා බලන්න. අනිවාර්ය මාසිකෙන් අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න ගෙදර විතරක් නෙවෙයි, ගෙදරින් එළියට යනවා, අලුත් යාළුවෝ හම්බෙනවා. එතනදී මොන හරි නරක දෙයක් ඒගොල්ලන්ට වැටුනොත් ඒක ඔබට ඇවිල්ලා කියන තරමට දරුවට මේ දේවල් වලින් වෙන හානිය ගැන මතක් කරලා තියෙන සමහරලාට අම්මලා දරුවෝ නරක වෙයි කියලා හිතලා ඒවෙන් වෙන නරක ගැනවත් කියන්නේ නැහැ. ඔබ එහෙම කරන්න එපා. ඔබේ දරුවන්ට නිතරම මේ ගැන මතක් කරලා තියෙන දරුවන්ගේ පුංචි හරි වෙනස්කමක් දැක්කොත් ඒකට ඔබ අනිවාර්යයෙන්ම රියැක්ට් කරන්න ඕන. මොකද අම්මා තාත්තානේ වැඩිපුරම දරුවත් එක්ක ඉන්නේ. ඒ වඩු මාසිකෙන් ඉස්කෝලේ යන්නෙත් නැහැ. එතකොට ඔබට තමයි හැමදේම මුලින්ම පේන්නේ. පුංචි වෙනසක්වත් මගහරින්න එපා. මොකද අද දවසේ ඔබ ගන්න හරි තීරණය තමයි හෙට දවසේ මුළු රටේම අනාගතේ තීරණය කරන්නේ. විස්තර ගොඩාක් තියෙනවා කියන්න. අහගෙන ඉන්න දිගටම

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0776833444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111715555 අමතන්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
9: සිංහගිරි ඔගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත
13: දෙවයින පුරා

0: किया था। टॉप स्टोरी।
1: එක්සත් ජාතීන්ගේ නීතිජ්‍ය සංගමයට විපක්ෂ නායකගෙන් ප්‍රසාදය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක් වූ ප්‍රතිචාරය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. එක්සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිජ්‍ය සංගමය විපක්ෂය ඇතුළු පාර්ශ්ව පළ කරන විරෝධය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාග්‍රට් සැටත් වයිට් පිළිගෙන ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දී ඇති නියෝග පරිදි 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එමෙන්ම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ සරල භාෂාවෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සංගමය විරෝධය පළ කරනු ලැබුවා. එහි විශේෂ නියෝජිත මාග්‍රට් සැටත් වයිට් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරනු ලැබුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 0111 788 666

0: උදේ 11 විනාඩි 13යි දැන් වෙලාව. මේ වෙලෙත් ඔන්න මුලින්ම මතක් කරන්න හදන්නේ කිරිබත්ගොඩ රන් කිරුල ගැන. අපි මතක් කරා ඔබට ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව රීලෝන්චණයකට එක්ක අගෝස්තු 14 වෙනි දින 15-16 කියන දවස් තුන ඇතුලේ ලොකු වැඩ ගොඩක් ඒ පැත්තේ සිද්ධ වෙනවා. දැන් මේ වෙද්දි ඔබට විවෘත වෙලා තියෙන ඔන්න යාළගේ මේ රීලෝන්ච් කරපු ශාඛාව. ඒකන වැඩි විස්තර දැනගන්න මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ස්වර්ණමහල් ජුවලර්ස් වෙනුවෙන් එහි ජාතික විකුණුම් හා අලවි කළමනාකරු චානක පෙරේරා. Good morning.
1: Good morning.
0: මොකද වෙන්නේ මේ අලුත් වැඩේ මොකක්ද? දැන් මේ දවස් තුනේ ඉන කට්ටියට විශේෂ වාසි ගොඩක් දෙන ලෑස්ති කරලා තිනෝ කියලා තියෙනවා. මම මේ දවස් ටිකේ මතක් කරා. අද ඔයාම කියන්නකො මොනවාද ඔය පැත්තේ වෙන වැඩ ටික කියලා.
1: ඔව්, ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවට දශක දෙකක් අවුරුදු 20ක් සැපරීම නිමිත්තෙන් අපි සුඛෝපභෝගී ලෙස නවීකරණය කරන ලද අපගේ කිරිබත්ගොඩ ශාඛාව අද දිනේ සුබ මොහොතින් මීට ස්වල්ප මොහොතකට කලින් විවෘත වුණා. ඉතින් අපිත් සමග රැඳුණු පාරිභෝගිකයන් බෙදෙන කරන කෘතගුණ සැලකීමක් හැටියට තමයි මේ ආකාරයට කෝපභෝගී ලෙස නවීකරණය කරන ලද අපේ කිරිබත්ගොඩ බ්‍රාන්ච් එක විවෘත වුණේ. ඉතින් මේ වෙනුවෙන්ම මේ දවස් තුන අද හෙට අනිද්දා යන තෙදින පුරාට වත්තස්සා වරප්‍රසාද රැසක් අපි ලෑස්ති කරලා තියෙනවා. කිරිබත්ගොඩ ශාඛාවට පැමිණෙන ඔබ වෙනුවෙන්ම විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා. විශේෂයෙන් මතක් කරන වැඩපුළුවේ නොමැති රන් බාන්න අරගන්න පුළුවන්. ඒ වගේම කුසපත් දිනු මැදිමින් තෝරා ගන්න ජයග්‍රාහකයන් හට රන් කාසි තෑගි වවුචර් මෙන්න මැණික් දිනා ගැනීම මම අවස්ථාවක සුදා වී තිබෙන. ඉතින් මේ වගේ වරප්‍රසාද ගොඩක් තියෙනවා. ඉතින් ඔබත් කිරිබත්ගොඩ අවසර වෙසෙන අසන්නේ පාරිභෝගිකයෙක් නම් අපි ආරාධනා කරන එන්න ස්වර්ණමහල් කිරිබත්ගොඩ ශාඛාවට මෙම වත්තන්සහ වරප්‍රසාද ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා ස්වර්ණමහල් අනිකුත් ශාඛාවලින් ලබා නොදෙන විශේෂ වත්තමක් ලබා දෙන්න තමයි මෙම දවස් තුනේ අපි මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වන්නේ. ඉතින් මම ආරාධනා කරන එන්න ස්වර්ණමහල් කිරිබත්ගොඩ ශාඛාවට එන්න අගෝස්තු 14-15-16 යන තෙදින පුරාට මේ වත්තම් වරප්‍රසාද ලබා දෙන්න ස්වර්ණමහල් ආයතනයේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී බලා සිටිනවා.
0: හරි, බොහොම ස්තුතියි මිස්ටර් චානක. අපි තවත් විස්තර දැනගන්න කැමති ඉස්සරහට. එහෙනම් ඒ විදිහට තමයි ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව රීලොන්ච් වෙන එකත් එක්ක ඔබට වාසි දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. අද 14-16 කියන දවස් තුනේම ඔබට යන්න පුළුවන්කම තියෙන ඒ පැත්තට ගියොත් අපි කලින් කිව්වාගෙම 50% කලපු ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් අලුතෙන් ජුවලරිස් ගන්නකොට. ඒත් එක්කම වාරික වශයෙන් ඔබට ගෙවන්න පුළුවන්කම තියෙනවා. වැඩකුලී නැමැතිව චේන් ගන්න පුළුවන්කම තියෙනවා. හිස්සතින් ඔබ යවන්නේ බැනික් වන්කාසි දිනා ගන්නත් ඔන්න අවස්ථාව දීලා තියෙනවා.

0: ට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
3: ගන්නවා ලයිසන් එක
4: දැන් හරිනේ අමාරු
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකෝ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung High පැනසොනික් කැන්ඩියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
4: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
7: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
4: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
7: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
10: කිරිපත්කඩ රන් කෙරුණා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත්කම
12: ඩෙංගු මාරාන්තිකයි
13: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ
14: වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් 50%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන් කියන කොළඹ ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලින් ගම්පහ දිස්ත්‍රික්කේ තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ දැන් සෞඛ්‍යංශ විසින් කියන මදුරන් බෝ වෙන සාහන නිරීක්ෂණය කිරීමේදී මේ මදුරු බිත්තර සහ කීටයන් රැඳෙන ස්ථාන ප්‍රතිශතාත්මකව ගත්තම වැඩිම ප්‍රමාණයක් අඩු වෙලා තියෙන පාසල් තුන ඒ නිසා මේ උසස් පෙළ සමය තුලදී පාසල් තුන ඩෙංගු මදුරුවා බෝ වෙන ස්ථාන ඉවත් කිරීම විනාශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලිව අවශ්‍යතා මාර්ග ගතයි
12: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
15: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
16: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
15: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
16: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
17: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
19: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676-251-3020
7: 98.2-98.4
1: பாங்கே
14: பாட்டி மச்சான்
3: අද විතරයි සිකුරාදා
20: සියත දෙවයින පුරා

උදේකොළහයි විනාඩි 39යි දැන් වෙලාව රටමේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මේ දවස්වල මතක් කරන විෂමද්‍රව්‍යවත් එක්ක සමාජයට වෙන්න පුළුවන් හානිය ගැන ඒත් එක්ක මේවයින් බේරෙන්න ඔබ මොනවද කරන්න ඕන ඔබ මොනවද දැනගෙන ඉන්න ඕන කරුණු කියලා හොඳම දේ තමයි අපි දැනගන්න ඕන මේ ප්‍රශ්නේ අපිට එනකම්ම අපි මේකට මුකුත් නොකර ඉන්න එහෙම එකක් නැහැ හරිද ප්‍රශ්නි වෙන කෙනෙක් ගියොත් ඔබට පුළුවන් එයාට උදව් කරන්න දැන් හිතන්න ඔබේ පැත්ත එහෙම මොකක් කරේ නීති විරෝධී මාත්‍රාවේ ආශ්‍රිත ක්‍රියාකාරකමක් වෙනවා ඔබට පුළුවන් ඒ වෙනුවෙන් පියවරක් ගන්න කතා කරන්න මෙන්න මේ අංකයට 18යි 18 මේ අංකයට කතා කරලා ඔබේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වෙන විදිහට ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම මොන හරි දෙයකට බැහි වෙච්ච කෙනෙක් ඉන්නව නම් එයාට එකින් ගොඩෙන්න එයාට උදව් කරන්න ඔබ කැමැත්තෙන් ඉන්නනම් ඔබට පුළුවන් 19:27 කියන අංකය ලබා දෙන්න. ඒ අංකයෙන් පුළුවන් පුනරුත්ථාපනය සහ ඒ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබා ගන්න. හැබැයි අපි ඔබට නිතරම මතක් කරනවා ජීවිතේ දෙවැනි අවස්ථාවක් හැමෝටම එන්නේ නැහැ. ඒකින්ද පළවෙනි පාරම මේ දේවල් එපා කියන්න, බෑ කියන්න, මේ දේවල් වලින් ඈත් වෙන්න ඔබට වගකීමක් තියෙනවා. සමාජයක් විදිහට ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න, ඔබේ සහෝදරයන් ගැන, ඔබේ ඊතර කට්ටිය ගැන අම්මා තාත්තා මේ හැම කෙනාම එකම විදිහට අවධානය දෙනොත් අපිට පුළුවන් වෙනවා ඉක්මනටම මේ ප්‍රශ්නේ රටින් ඈත් කරලා දාන්න. වගකීමෙන් ක්‍රියා කරන පුරවැසියෙක් විදියට රටේම අනාගතේ ඔබේ අතේ තමයි තියෙන්නේ. මොකද අද දවසේ ගන්න හරි තීරණ තමයි හෙට දවසේ පොල් රටේම අනාගතේ තීරණය කරන්නේ. ඒ පණිවිඩෙත් එහෙම මතක් කරගෙන තිලකවරදන ඔන්ලයින් ස්ටෝර් එකේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක ගැනත් ඔන්න ආපහු මතක් කරන්න ඇවිල්ලා අගෝස්තු 14 15 16 කියන දවස් තුනේ ඔබ ඕඩර් එකක් දානවා නම් තිලකවරදන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබේ බිල් එක රුපියල් 4500 වඩා වැඩි නම් ලංකාවේ ඕනම තැනකට ඉලිවරි ගාස්තු වලින් ඔබව නිදහස් කරලා ගෙනල්ලා දෙන්න ඔන්න එයාලා ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මේ වෙලාවේ රුපියල් 4500 වඩා ඔබේ බිල් එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. හරිද? තේරුණානේ මං කියන එක? එකපාර ගොඩක් දාගෙන ඉතින් ඕඩර් එක මේව කරගන්න. හරිද? වැඩි එතකොට ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. අගෝස්තු 14 කියන අද ඉඳන් 16 වෙනිදා වෙනකම් වැඩේ තියෙනවා www.tilakawardena.com වෙබ්සයිට් එකට ඔබට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා ඔබේ ඕඩර් එක දාන්න. අපි නිතරම මතක් කරනවා කොළඹ කිරිබත් ගොඩවට තැනකට නම් ඔබේ ඕඩර් එක ප්ලේස් කරන්නේ පැය 3ක් ඇතුළත ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙනවා ඇඳුමක් virtual fit on කරලා බලන්න chance එක. ඒක වෙන්නේ මෙහෙම. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් select කරගන්න. ඊට පස්සේ එතන තියෙනවා try me කියලා පොඩි තැඹිලි පාට බා එකක්. හරිද? මේක දැක්කම තමයි ඔබට හරියටම තේරෙන්නේ. මම නිකන් කියලා දෙන්නම්. ඒක ක්ලික් කරාට පස්සේ ඔබට එනවා ඔබේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ යාලා ඒ ඇඳුම ඔබ ඇඳගෙන ඉන්නා වගේම ඉමේජ් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඔබට අයිඩියා එකක් ගන්න පුළුවන්. ආ, මේ ඇඳුම මම ඇඳුත් කොහොමද තියෙන්නේ කියලා. ඒත් එක්කම ඔන්ලයින් ගෙන්න ගන්න ඕනම දෙයක් ඔබට පුළුවන්කම තියෙනවා. දවස් 21ක් ඇතුළත ඒකේ tax bills අනම්මන නැති කරගන්න නැතුව අවුට්ලට් එකකට ගිහිල්ලත් ආයේ මාරු කරගන්න chance එක තිලකවර්ධන textiles online store එකෙන් ඔබට දීලා තියෙනවා. මතකයිනේ අද ඉඳන් 16 වෙනිදා වෙනකම්ම මේ වැඩේ තියෙනවා 4500 වඩා ඔබේ bill එක වැඩි නම් ලංකාවේ ඕනම තැනකට delivery gas වලින් තොරවම ඒගොල්ලෝ ඔබේ ඔඩෙක් ගෙනල්ලා දෙනවා.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
1: වෙන. සිනගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
6: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
8: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
10: මතකද Single Big Bonanza.
11: 60%ක ඩිස්කවුන්ට් කරගෙන
10: මේ අවුරුද්දේ තාවා.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
12: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: එක්ස්පීරියන්ස් එකකට නැල්වත් බට
1: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.7455
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.768333444 සීතා හදවත් දිනු හිතවත්කම
3: 98.2 98.4 සීතා

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: වියලි කාලගුණයෙන් සෞඛ්‍ය අවදානමක්. කෘෂි ඇමතිගේ නව සමාගමට ගොවිසංගම් වලින් විරෝධය. එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට චෝදනාවක්. ප්‍රවේශමින් කටයුතු කරන්නේ ඉරානය අමරිකාවට දන්වායි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ගැටුම හෙට සිට සියතින්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117888666.
1: මෙවර එල්නිනෝ තත්ත්වය තවදුරටත් ප්‍රබල වෙමින් පවතින බව අමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය පවසනවා. එහි දේශගුණ අනාවැකී මධ්‍යස්ථානයේ පැවසුවේ වසර අවසානය වන විට එල්නිනෝ තත්ත්වය ඉහළම ප්‍රබලතා මට්ටමට ළඟාවීමට 90%ක සම්භාවිතාවක් පවතින බවයි. ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර එහි උපරිම ප්‍රබලතාව වාර්තා වනු ඇති. එය 1950 වසරෙන් පසු වාර්තාවන ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය වීමට 69%ක සම්භාවිතාවක් ඇති බව විශේෂඥයන් පෙන්වා දෙනවා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි. ඇතැම් රටවල නියගිය සහ අධික උෂ්ණත්ව තත්ත්වයන් ඇතිවීම

0: මේ අවධානමක්ද මතුව තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ එල්නිනෝ තත්ත්වයද ක්‍රමයෙන් වර්ධනය විය හැකි බවයි. දිවයින පුරා ප්‍රධාන ජලාශවල ජලධාරිතාව මේ වන විට 137.3% ලෙස දැක්වෙනවා. ජල කලමනාකරණ ලේකම් කාර්යාලය යටතේ පවතින ජලාශවල පවතින ජලධාරිතාව 157%. ලබන මාසයේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ගොවි නායකයන් හමු වී මහකන්නේ ජලය කලමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට නියමිතයි. මේ අතර වියලි කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් පුද්ගලයන් 68,000කට වැඩි පිරිසක් මේ වන විට ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය පැවසුවේ අම්පාර, මඩකලපුව, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාව ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි. පසුගිය 12 වනදා වන විට පවුල් 3495කට අයත් පුද්ගලයන් 12291 දෙනෙකුට ජලය සපයා ඇති බවයි ඔහු සඳහන් කළේ.
1: අපේ ජාතික ආපදා සානසය මධ්‍යස්ථාන විදිහට විශේෂයෙන්ම ඉදිරියේදී ඇතිවෙන දින සැත්තෙන් ඇතිවීමෙන් කියන එල්ලිනු තත්ත්වය තුළ පානීය ජලය සම්බන්ධ ගැටලු කාර්තත්වයක් මතුවනොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මධ්‍යස්ථානය අපි සිදු කරනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඒ පවුල්වල ඒ නිවාසවල පානීය ජලයේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය ගැටලු වලදී ඒ පානීය ජලය සහ අනිකුත් මූලික අවශ්‍යතා වලට අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු ජාතික ආපදා සානසය මධ්‍යස්ථානයේ උපදෙස් සහ ඒ මාර්ග උපදේශ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා බෙදා සිදු කරනවා. ඒ වගේම මේ කාර්යසභාව අපි පළාත් පාලන අතරත් සම්බන්ධීකරණය කරගන්නවා. ඒ වගේම බිම් මට්ටමේදී අවශ්‍ය සහය ග්‍රාමධාරීන් ඇතුළු ශේෂණ ධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ලබා දෙනවා.
0: මේ අතර පවතින උණුසුම් සහ වියලි කාලගුණයත් සමග විචලනීය සමය රෝග, මානසික රෝග වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ජනතාව සිය ආහාර පාන රටාවන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2: මේ රස්නේ කාලේ මතක් කරලා වැඩිපුර වතුර බොන්න. දැන් අපේ දරුවෝ මේ දවස්වල නිවාඩු කාලෙත් ආවනේ. ඒගොල්ලෝ ගමන් බිමන් යනවා, නෑදෑ බලන්න යනවා, විනෝද ගමන්. ඉතින් ඒ යද්දි වැඩිපුර වතුර ටිකක් දරුවන්ට බොන්න දෙන්න. ඒ මගින් මේ විජලනය අවම කරගන්න පුළුවන්. හැබැයි අපි වතුර නොබී ක්‍රියාකාරකම් වල යෙදුනොත්, පාරවල් වල වැඩ කරොත්, දිව්වොත්, පැන්නොත්, සෙල්ලම් කරොත් තාප කම්පන තත්ත්වයන්ට පවා යන්න පුළුවන්. ඒ නිසා ඒ අවම කරගන්න අපි වැඩිපුර වතුර බොන්න ඕනේ. තාප කම්පන තත්ත්වයන් වෙද්දි සමහරක් වෙලාවට මරණය ඇති වෙන්න පුළුවන්. කලන්තය, ෆිට් එක වලිප්පු වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒවා අවම කරගන්න අපි වැඩිපුර ස්වභාවික දියරාර අපේ දරුවන්ට විශේෂයෙන්ම ලබා දෙන්න. ඊටත් අමතරව මේ දවස්වල රස්නේ වැඩිවීමත් සමගම හමේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දද, කුෂ්ඨ, දාඩිය බිබිලි වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නිසා දරුවන්ට දවසට දෙසරයක් හරි වැඩිපුර වතුරේ නාන්න සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ මගින් හමේ රෝග තත්ත්වයන් අවම කරගන්න පුළුවන්.
0: කෘෂි පර්යේෂණ නිසි පරිදි ගොවීන්ට හඳුන්වා දීම සඳහා ගොවීන්ගේ සමාගමක් පිහිටුවීමට තීරණය කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. කෘෂි පර්යේෂණ සහකාරවරුන් හරහා එය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ ගන්නෝරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: ඔච්චර පර්යේෂණ කරත් යම් යම් දේවල් සොයා ගත්තා ගොවියා ළඟට යන්න ඕනනේ. ගොවි ජනතාවට මේ දැනුම ගෙනියන්න වෙන්නේ අපේ AI මහත්තුරු හරහා. AI මහත්තුරු විසින් හදන වැඩසටහන් හරහා. ඉතින් ඒවා හැදෙන ප්‍රමාණය ටිකක් මදි. පහළට යනවා මදි. ඊළඟට තනි තනි ගොවි මහත්තුරු උනත් දක්වන උනන්දුවේ අඩුවකුත් තියෙනවා. සමහර අයට කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒකට උත්තරයක් විදියට තමයි අපි දැන් යෝජනා කරලා තියෙන්නේ ගොවීන්ගේ සමාගම් හදන්න ඕනේ. එතකොට ඒ සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා, කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ අය ගොවීන්ගේ සමාගමෙන් වැටුප් ගන්නවා, මේ කටයුතු පහළට ගෙනියනවා. එතකොට ඒ වගේ ක්‍රමයක් නිර්මාණය නොකර තනි තනි ගොවියට අමාරුයි මේ දැනුම උරා ගන්න.
0: ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ගොවීන්ගේ සැබෑ ගැටලු අමතක කිරීම සඳහා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විවිධ ප්‍රකාශ සිදු කරන බවයි. සමාගම් හරහා ගොවීන්ගේ ඉඩම් අත්පත් කරගෙන ආයෝජකයන්ට ලබා දීමට ආණ්ඩුව උත්සාහ දරන බවද ඔහු සඳහන් කළා.
4: මීට පෙරත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්න සමයේත් ඊර්ෂ්‍යම්යම් විදිහට මේ පුජ්ජලික සමාගම් ඇති කරනවා කියලා ආවා ගොවියෝ එකතු කරලා. හැබැයි පුජ්ජලික සමාගම් ආවයි කියලා ගොවියාගේ මේ නිෂ්පාදන ටික විකුණා ගන්න නිසි ආස්තන්නට මිලක් නැතුව නිෂ්පාදන පිරිවැය අඩු කරන්න බැහැ. ඒ සැරසෙන්නේ එක පැත්තකින් වී ගොවියා ඇතුළු අනෙක් ගොවීන් ගොවිතැනින් ඈත් කරලා කුඹුරු ඉඩම් ටික සහ වෙනත් ඉඩම් වලට IMF යෝජනා අනුව මහා පරිමාණ ආයෝජකයන්ට ලැබෙන්න සලස්සන්න කුඹුරු ඉඩම් ඕන. ඒ තුල ඇත්තේ වෙනත් දෙයක් කියලා තමයි අපේ හැඟීම තියෙන්නේ.
0: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක් වූ ප්‍රතිචාරය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. එක් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂය ඇතුළු පාර්ශ්ව පළ කරන විරෝධය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාග්‍රට් සැතට් වයිඩ්ද පිළිගෙන ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දී ඇති නියෝග පරිදි 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එමෙන්ම මෙම විවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ සරල භාෂාවෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරු වරුන්ගේ සංගමය විරෝධය පළ කරනු ලැබුවා. එහි විශේෂ නියෝජිත මාග්‍රට් සැටත් වයිඩ් විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරනු ලැබුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින්. ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි. මේ අතර 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව නීති විශාරදයන් පවසනවා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා සඳහන් කළේ පනත් කෙටුම්පතට එරෙහිව යම් පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කළහොත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගත නොහැකි බවයි.
5: පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ව්‍යවස්ථාවක් එක ගැටෙනවා නම් මූලික මිනිස් අයිතිවාසිකම් එක ගැටෙනවා නම් අන්න එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිහිල්ලා අභියෝග කරන්න පුළුවන්. එතකොට න්‍යාය පත්‍රයේ ඇතුළත් කළ දින සිට දින 14ක කාලයක් ජනතාවට ලැබෙනවා. මේ සම්බන්ධව මූලික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කරන්න මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාව 22 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා කියලා ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන් මූලික වශයෙන්ම ශිෂ්ටාධිකරණයට පමණයි. එතකොට ඊන් පස්සේ මොකක්ද කරන්නේ? මේක අභියෝගපත් කරන මේ සම්බන්ධව කිසිම සාකච්ඡාවක් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ තුල විවාද කරන්න බෑ. මොකද ඒක දැනට ශිෂ්ටාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා.
0: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
6: අපි බලන්නේ රටට විය යුත්තේ මොකද්ද, ජනතාවට විය යුත්තේ මොකද්ද, ජනතාව අපෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද, මේ මොහොතේ අපි කළ යුතු දේ මොකද්ද කියන එක සම්බන්ධව බලන්නේ. නැතු දේශපාලනේ වෙන කිසිදු වරප්‍රසාදයක් හෝ අපි වෙනුවෙන් වාසියක් ගන්න අපි ඇවිල්ලා නැහැ. වෙන කලින් ආණ්ඩු තිබුණා, ඒ ආණ්ඩු ආණ්ඩු හැදුවේ ඔවුන් සඳහා දේවල් කරගන්න. මේ ආණ්ඩු විශේෂත්වය තමයි අපි ආණ්ඩු හදලා තියෙන අපිට දේවල් කරගන්න නෙවෙයි.
0: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචරාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අගවිනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනේ හෝ දුහුරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දිනේ යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමටද නව විවස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලැබුවා. මෙම වසර සඳහා වන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මහබැංකුව නිකුත් කර තිබෙනවා. එම වාර්තාවේ දක්වා ඇත්තේ උද්ධමනය නුදුරු කාලයේදී තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් පසු 5% ඉලක්කය වෙත ළඟාවනු ඇති බවයි. උද්ධමනකාරී පීඩනය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට මහබැංකුව පියවර ගත්තා. මෑතකාලීනවගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලිකංශයේ ණය වර්ධනය මන්දගාමී වනු ඇති බවයි මහබැංකුව සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධයේ හේතුවෙන් එල්ලවන බලපෑම් හමුවේ වුවද විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතින බව වාර්තාවේ සඳහන්. බොහෝ දේශපාලනික සහ කාලගුණික අවිනිශ්චිතතා හේතුවෙන් අවදානම් මතුවිය හැකි. ආර්ථික වර්ධනය පිළිබඳ දැක්ම බොහෝ දුරට ස්ථායිව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම මේ වන විට දැක්වෙන්නේ රුපියල් 338.58 ලෙසයි. එහි ගැනුම් වටිනාකම රුපියල් 329.43. GSP Plus සහනය තවදුරටත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ යුරෝපා සංගමයේ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. 2027 වසරේ සිට GSP Plus කොන්දේසි සංශෝධනය කිරීමට යුරෝපා සංගමය තීරණය කරනු ලැබුවා. එම කොන්දේසි අනුව ශ්‍රී ලංකාව GSP Plus සුදුසුකම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා තවත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම, මරණ දඬුවම වහම අත්හිටුවීම සහ ආගමික, වාර්ගික හා ලිංගික සුළුතරයන් සඳහා සඵලදායී නීතිමය ආරක්ෂාවක් ලබා දීම ඒ අතරට අයත්. අලිමිනිස් ගැටුම් අඛණ්ඩව පැවතීම සහ වනාන්තර විනාශය ඇතුළු තර්ජනද නිරන්තර දුර්වලතාවන් පෙන්නුම් කරන බව යුරෝපා සංගමයේ සඳහන් කළා. ආර්ථික විශේෂඥයන් පැවසුවේ GSP Plus සහනය අහිමි වුවහොත් එය මෙරට අපනයන ආදායමට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති බවයි. අපනයන භාණ්ඩ 7000කට අධික සංඛ්‍යාවකට GSP Plus සහනය හිමි වූ බවයි වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මිත්සිල පැවසුවේ.
7: GSP Plus එකේ තියෙන විශේෂතේ තමයි අපි මූලික වශයෙන් ඇඟලුම් ගැන කතා කරාට අපි සාමාන්‍යයෙන් භාණ්ඩ වර්ග 6800 7200 අතර ප්‍රමාණයකට හම්බෙනවා GSP Plus එක. ඒතර ලංකාවටත් මම විශ්වාස කරනවා අපිට භාණ්ඩ 6800කට වඩා වැඩි ප්‍රමාණයකට තමයි GSP Plus අරගෙන තියෙන්නේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි අපි වෙන රටකට භාණ්ඩ අපනයනය කරද්දී අර බදු නිදහස් කිරීම. ඒ GSP Plus සාහනේ වැඩිපුරම ප්‍රයෝජනය ගත්ත අපි ඇඟලුම් වලනේ GSP Plus එක යටතේ අපනයනය කරද්දී අපේ බදු ඉවත් වෙනවා. බදුවත් වුණාම නෝකේ තරඟ කරද්දී අපේ නිෂ්පාදනවල මිල ආඩුයි. ඒ නිසා තමයි අපිට හොඳ වෙළඳපොළක් ඇති වුණේ. ඉතින් මේ GSP Plus එක මීට කලිනුත් අපේ අවස්ථාවකදී නැති කරගත්තා විශේෂයෙන්ම අපි මේ යුද්ධයෙන් පස්සේ.
0: 2023-2025 අතර කාලය සඳහා වන යුරෝපා සංගම් ඇගීම් වාර්තාව යුරෝපා සංගමයේ විසින් ප්‍රකාශයට පත් කළා. එම වාර්තාව අනුව 2024 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම යුරෝ බිලියන 2.64ක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පරිසරයට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අදාළව අධිකරණය නිකුත් කළ නියෝග නීතිපතිවරයා විසින් කඩකර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. එහි සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරිය සඳහන් කළේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන් කූටහ ලෙස අධිකරණයට ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවයි.
8: ඔහොමාරි මේ නඩුව නැවතුණා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් අපි චෙක් කරනවා මොනවද මේ අධිකරණයට ගොනු කරපු ලේඛන. නැවහිමි පාර්ශවයේ ඒජන්තවරයා විසින් සහ රජයේ විසින් ගොනු කරපු ලද ලේඛනවල තිබුණේ මොනවද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්. අපිට ඒවයි පිටපත් දුන්නේ නැහැ. ඒවා අධිකරණයනුත් ලබා ගැනීමට යම් උත්සාහ කළා. නමුත් මේ දැන් නඩුව ඉවර කරලා තියෙන නිසා එතනදී යම් ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් අපි දැන් එක්සම් කරුවන් හැටියට උත්සාහ කරනවා මේ තොරතුරු දැනගැනීමේ මුල යටතේ හෝ එක්සම් කරුවන් හැටියට අපිට තියෙන පාවිච්චි කරලා මේ නඩු තීන්දුවේ තියෙන අගය සම්පූර්ණයෙන්ම හීන කරන එහෙම නැත්නම් නඩු තීන්දුවේගේ කොළ කැලලකට විතරක් සීමා කරන මේ තීන්දුව తీන ඉතිපස්සේ ඉන්නේ කවුද? ගත්තේයි දැන් මොනවද කරන්න කියන කරුණු පිළිබඳව අඩු ගානේ තොරතුරු දැනගැනීමේ පණ්ඩිතට හෝ විමසලා ඉදිරි ක්‍රියාමාර්ගන්.
0: එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීම තුළින් මෙරට සමුද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකා ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසයි නෞකාව අයත් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. මේ අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධව රජය තවදුරටත් සොයා බැලිය යුතු බව මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කතෝලික සභාව සහ රජය අතර ඊයේ පැවති සාකච්ඡාවකදී. පිළිකා ඖෂධ කාණ්ඩ 40ක පමණ හිඟතාවක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මේ හේතුවෙන් රෝගීන්ට දැඩි බලපෑම එල්ල වී ඇති බවයි.
9: දැන් මේ ඖෂධ බාහිරින් ගේන්නේ වෙන විට රෝගීන් මුහුණ පාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි මේ ඖෂධවල මිල දරා ගන්න බැරි තරම් ඉහළකයක්. සමහර ඖෂධ කාණ්ඩ ඒ අවශ්‍ය කරන මාසයක නැත්නම් මාස 3ක කාල සීමාව සඳහා සමහර විට ලක්ෂ 9ක් 10ක් වගේ මුදලක් වැය කරන්න වෙනවා. අනිත් පැත්තෙන් මේ රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නැති සමහර පිළිකා ඖෂධ බාහිර ෆාමසිවල විකුණන්නේ ලංකාවේ අනුමත හෝ ලියාපදිංචි නැති ඖෂධ. අපි මේකෙන අවස්ථා කිහිපයක්ම සාක්ෂි සහිතව ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි කළා. ලියාපදිංචි නැති ඖෂධ සහ වැඩිමනට ඖෂධ නිපද බෙදා හරින ෆාමසි සම්බන්ධව පැමිණිලි කළා. හැබැයි අවාසනාවට මේ දක්වා ඒ කෙරෙහි ඖෂධ නියාමන අධිකාරිය අවධානය යොමු වෙලා නැහැ. නිසා අපි රජයෙන් ඉල්ලන්නේ දැන් අයවැය ආසන්න අවස්ථාවේදී පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය කරන ඖෂධ අඛණ්ඩ සැපයුමක් ලබා දීම සඳහා වෛද්‍ය සැපයුමේ කේසා සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු වෙන්න ඕන.
0: මේ අතර 2027 අයවැය සඳහා වූ සිය යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මුදල් අමාත්‍යාංශයේ වෙත ඉදිරිපත් කළ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමල් විජේසිංහ සඳහන් කළා.
10: මේ යෝජනා ඇතුලේ එක පැත්තකින් වෛද්‍යරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය, ඒ වගේම සේවා පහසුකම්, සේවය කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය පරිසරය සහ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි ඒ තුළ මේ රටේ විශේෂඥ වෛද්‍යරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කර ගැනීම අවශ්‍යතාවය තහවුරු කරන වැඩපිළිවෙළක් අපි යෝජනා කරලා තියෙනවා.
0: වත්තන ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ටාශයට බහර දී තිබෙනවා. ඒ වැඩිදුර පරීක්ෂණ සඳහායි. ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙම සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලේදී ඊ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය ජූලි මස 23 වනදා වත්තල ප්‍රදේශයේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතර වෙඩිතැබීමක් සිදු කර තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මිය ගියා. එම සිද්ධියෙන් පසු අදාළ සැකකරුවන් දෙදෙනා බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බව අනාවරණ වුණා. ඔවුන් වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 34 යන වයස්වල පසු වන්නා. සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු තවත් සැකකරුවන් 3 දෙනෙකුද පසුගියදා බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර රත්මලාන කඳවල හන්දිය ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 2 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන සහ දෙහිවල යන ප්‍රදේශවලදී. රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 22ක් සොයා ගැනුණා. ගිනි අවි ප්‍රවාහනය සහ වෙඩික්කරුට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. රත්මලාන කඳවල හන්දිය ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය පළමු වනදායි. මේ අතර නීති විරෝධී අයුරින් උපයා ගන්නා ලද මුදලින් දේපල සහ වත්කම් මිලදී ගත් කාන්තාවක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදී කාන්තාවක්. ඇයට අයත් වත්කම් අතරට ජයල ප්‍රදේශයේ 114ක් වටිනා ඉඩමක්, බැංකු ගිණුම් 6ක තැන්පත් කර තිබූ රුපියල් 159ක මුදල් හා කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් 225ක් වටිනා කඩකාමර 3ක් අයත්. ඊට අමතරව කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් 175ක් වටිනා කඩකාමරයක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් 200ක් වටිනා තුන්මහල් නිවසක්ද සැකකාරියට අයත් බව හඳුනා ගැනුණා. එම සියලු දේපල ඇය විසින් උපයාගෙන ඇත්තේ මද්‍රව්‍ය චාවාරමෙන් ලබාගත් මුදල් වලින් බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එම දේපල මේ වන විට මීගමුව සහ කොළඹ මහාධිකරණ විසින් ක්‍රියා විරහිත කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අරක්ෂි ESA X ගිනුම ඔස්සේ සටහනක් තබමින් අනතුරු අඟවා ඇත්තේ අමරිකාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි. ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේ හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම අමරිකා පාලනය යටතේ පවතින බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. ඉරානය සම්බන්ධයෙන් අමරිකාව මීට පෙරද බුද්ධි තොරතුරු මත වැරදි තීරණ ගෙන ඇති බවයි ඉරාන විදේශ මාත්‍යවරයා කියා සිටියේ. මේ අතර ඉරානයට එරෙහිව මීට පෙර කිසිදා නොදුටු ආර්ථික පියවර ගන්නා බව අමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන්ට් පවසනවා. ඔහු සඳහන් කළේ ඉරානය ආර්ථික වශයෙන් හුදකලා කිරීම තවදුරටත් දැඩි කරන බවයි. ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් තවත් නිවේදන නිකුත් කරන බවද බේසන්ට් ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය තවදුරටත් දැඩි ලෙස සීමා වී තිබීම හේතුවෙන් ඉදිරියේදී තෙල් මිල ඉහළ යාමේ අවධානමක් තවදුරටත් පවතින බව විශේෂඥයන් පවසනවා. ලෝකයේ තෙල් සංචිත වේගයෙන් අඩුවෙමින් පවතින බවට අනතුරු අඟවා ඇත්තේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින්. අමරිකාව සහ ඉරානය අතර අර්බුදයට පෙර ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය වූයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහායි. මේ වන විට එහි පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපළටද බලපෑම් එල්ල වුණා. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මේ වන විට බොරතෙල් බැරලියක මිල සටහන් වැත්තේ ඇමරිකා ඩොලර් 87.1ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බොරතෙල් බැරලියක මිල ඇමරිකා ඩොලර් 81.18ක් ලෙස සටහන් වුණා. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ නෞකා දෙකකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ප්‍රහාර එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් නෞකා දෙකකටයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවත් එක්සත් අරාබි එමිරාජය සඳහන් කළා.
11: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කණ්ඩායම් දෙකම අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණුවීම්වල නිරත වනු ඇති. තරගාවලිය සියත ටීවී ඔස්සේ හෙට සිට සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල වියලි කාලගුණයෙන් සෞඛ්‍ය අවදානමක්. කෘෂි ඇමතිගේ නව සමාගමට ගොවි සංගම්වලින් විරෝධය. එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට චෝදනාවක්. ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ ඉරානය අමරිකාවට දන්වයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ගැටුම හෙට සිට සියතෙන්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
11: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: මල්ලිගේ වොයිස් එකේ තියෙනවා කියන තේරෙන්නේ නැති මැජික් එක.
2: ලංකාවේ අපිට හිටපු මියුසික් ලෙජන්ඩ් කෙනෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි.
3: ඔහුගේ ජීවිත කතාවෙන් හැදුන එදාරෑ මූවි එක ඩිරෙක්ට් කරන්නේ අරුණ ජයවර්ධන.
2: මූවි එක ගැන වැඩි විස්තර එයා අපිට මෙහෙම කිව්වා.
3: එදාරෑ කියන්නේ ලොකු ක්‍රූ එකක් හිටපු වැඩක් නේද?
4: අපිට දෙන්න ලොකුම තෝරා ගැනීම තමයි මේකේ චරිත කෝද කරන්නේ කියන එක. එතනදී අපි ප්‍රශාන්ත තෝරගත්තා. ප්‍රධාන චරිත රඟපාන නළුවලියන් 56ක් විතර ඉන්නවා. ඒක නම් වෙන ඔක්කොම ගත්තොත් නළුවලියන් 1100ක් වගේ නියුත් චිත්‍රපට රඟපාන. මේක දැවැත් චිත්‍රපටයක්.
2: ෆිල්ම් එකේ සින්දු කීයක් තියෙනවද?
4: සිංහල ගීත 26ක්, හින්දි ගීත 4ක්, අසල ගීත 30ක් තියෙනවා. මේ ගීත 26ක මිත්‍ර මගස් මහත්මයා ගායනා කරපු ගීත. ඒ ගීත අපි සියල්ලම නැවත නව සංගීත සංයෝජනයකින් තමයි ඉදිරිපත් කරන්නේ. මාගල ඒ සියල්ල කරේ ප්‍රවීණම සංගීත අධ්‍යක්ෂකවරු සුරේෂ් පාලියද්ද.
5: සුලංගේ පාවි ඇවිත් යාවි.
3: රිලීසින් ඩේට් එකත් වෙනස් වුණා නේද?
4: මේ තියෙන ඉන්දුමත් එක්ක අපිට මේ රැග් 2018 දිවෙන පුරා තියෙන චිත්‍ර මාසාලාට චිත්‍රපටය නෝ
5: මානිසාඹ නොපිරු පිරුම්
0: Talk of the Town.
6: සියත දිව

0: ලූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500 WhatsApp කරන්න.
1: Sieta Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
6: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. EDC ජිප්ටයි සහ EDC සර්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
5: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුර වැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
11: කොහොමද තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ආගියතක් නැහැ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen Again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන් ස්ටිකෙන් ටික පේ.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 705 515 555 අමතන්න.

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
6: 98.2 98.4
7: පාන්නේවගේ කමුකගේ ඕප්‍රේක් නෑවගේ පතිමුරේ සුන්ස් ෆයිනේ මචං
6: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා.

0: තියෙතම
1: 98.2 98.4 සියත දිවයින පුරා

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විතසා.
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොමහරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශය බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභහරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලාත් කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: බලන්න මිනිහෙකුගේ ගැම්ම
6: ගැම්ම
5: අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්.
6: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
5: තල්ලු කරන්නද?
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
10: big big dinumai bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
14: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
8: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
15: CDBA එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: සිංහගිරි ඕගස් මොනන්සා, සැම්සුන්, හයිසෙන්ස්, පැනසොනික් කැම්බියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
17: හෙට උදේ 8ට
18: කොහොමද සර්? කොහෙද කාලිකි? දැන් වැරදි වැද සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ? ඈ
19: මේ පොඩි වලියක්කින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණා සර්.
18: මොකක් අතේ කොයි හරියද කැපුණේ?
19: අත දෙකටම කැපුණා.
18: මොකද්ද?

0: theater top story.
1: රුපියල යලි ශක්තිමත් වෙයි. ඇමරිකා ඩොලර එක විකුණුම් වටිනාකම රුපියල් 337.99ක් දක්වා පහත ගොස් තිබෙනවා. එහි ගැනුම අනුපාතය රුපියල් 329ක්. ඔස්ට්‍රේලියානු ඩොලර එක විකුණුම් අනුපාතය දක්ුණේ රුපියල් 247.83ක් ලෙසයි. එහි ගැනුම අනුපාතය රුපියල් 229.92ක්. දැන් විදෙස් පුවතක්. ජපානයේ චිබා ප්‍රාන්තයට බලපෑ ඇති අධික වැසේ සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලින් හතර දිනකු මිය ගොස් තිබෙනවා. ටෝකියෝ අගනුවරට යාබද චිබා ප්‍රාන්තයට පැය 24කදී වැඩිම වර්ෂාපතනය ලැබී ඇති බවයි ජපාන කාලගුණාංශය සඳහන් කළේ. ඒ හේතුවෙන් ටෝකියෝහි නරිටා ගුවන් තොටුපළේ මගින් දහස් ගණන් සිර වී සිටිය තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම සහ විදුලිය ඇන හිටීම එම තත්ත්වයට හේතුවයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hat Haya. Anu Atai Dashma Deken, Anu Atai Dashma Hataren.
2: Paang Nevake, Kamu Koke, Go Break Nevake.
3: Patimu race
4: on Friday,
5: macha. Adavitarai Sikurana.
0: Siyata, Divayanapura.

0: ජයින් ජයම වීවා ස්තුතියි.
1: දැන් වෙලාව දවල් එකයි විනාඩි 10යි.
2: හද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
3: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
4: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716යි 501යි 501ට WhatsApp කරන්න.
3: Siyata Between Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
5: Obe samata didurana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Oba sanin didulanna.
6: Konuma deyak podda wedi unath prashnayak. Dan balanda batu muttu wala gana poddak wedi. Kalak indala mage banath poddak wedi. Cholesterol poddak wedi ne. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
9: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
12: අරිගේ හරිම තැනට ගිහින් ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
19: සිංහගිරි ඕගස්ට් මොනන්සා. Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.

0: නැනුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
6: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
7: සියත දෙවයින

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: හෝ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
8: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
2: අලුත් වෙලා.
11: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් ටෙම්පරාදු කරගන්න නියම බට ඇල්වත්ත බට. රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට ඇල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
19: සතුට රස ගොඩ මුසු වෙන කැමවල රස සුරකෙන
20: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
21: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
23: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගන් වතුරට සුවිසිලෙට දැන් මම බය නෑ.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
5: සමහරු එන්නේ සද්දය අහලා.
6: තව සමහරු එන්නේ සුවඳට.
5: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
5: Motor Show,
6: Lifestyle Expo,
5: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
5: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
25: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයිඩර් මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොහොමහරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශ බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභාරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
7: මතකද Single Big Bonanza.
8: 60% discount කරගෙන
7: මේ අවුරුද්ද තාවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පරිමස්මේ ප්‍රමුඛවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අදම aran යන්න. අමතන 011147700.
10: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455
11: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
12: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
16: සියත
15: දිවයින පුරා

0: Theater Top Story.
1: පොඩ්ඩි රිමාන්ඩ්. හෙරොයින් මත්ද්‍රව්‍ය චාවාරමෙන් උපයාගත් මුදල් වලින් රුපියල් කෝටි ගණනක දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතනඟුවටගත් සැකකාරිය ලබන 17 වන දාතක්වා රක්ෂිත බන්ධනාකාරගත කර තිබෙනවා. රක්ෂිත බන්ධනාකාරගත කර ඇත්තේ වින්දනී සූර්යාරච්චි හෙවත් පොඩ්ඩි නැමැති සැකකාරියයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින්. හෙරොයින් චාවාරම තුළින් රුපියල් ලක්ෂ 850කට අධික වත්කම් අයිතාලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවටගනු ලැබුවා. සැකකාරිය නීති විරෝධී ලෙස උපයාගත් කොළඹ පිහිටි නිවාස 3ක්, වෙළඳ සැල් 3ක් සහ බැංකු ගිණුම් 6ක් ක්‍රියා විරහිත කර ඇති බවයි

0: සඳහන් කළේ. සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. දැන් තවත් දේශීය පුවතක්. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලැබෙන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසනවා. පාර්ලිමේන්තුව ලැබෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අග විනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ධූරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමටද නව ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලැබුවා.
1: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0117 888 666 98.2 98.4 Siyata

තනුක කුමරණං කුමරි කවුද? මම නේද? වින්දිද? සනුකගේ කුමරි නං වින්දි තමයි. ඒ වුණාට ඔබේ කුමරි මම නේද? හා සියතේ කුමරි. Hey, good afternoon. ඇවිල්ලා ඉන්නේ. සතිය අන්තිම දවස. අදත් ඉතින් හවස 5 වෙනකන් දෙනවා දීමනාවක් දොමෙන් යන්න.

තරම් මං නුඹට ආදරේ කේවාට නුඹ එක තව දන්නේ නෑ කියලා නම් කියන්න එපා. දන්නවනේ නේද? හා? ගොඩාක් ආදරේ කියලා. ඒ නිසා තමයි හවස පහ වෙනකන් ඔබත් එක්ක ඉන්නේ. WhatsApp message එක තාන්න 0711 98 2 98 4.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලය ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න පියු කරගන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති වෙමි. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි හිටින්නේ. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවධානමකින් තොරව.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: Theater Big Twin Lady Miss World Sri Lanka 2026.
3: ගොඩක් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
2: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0716 500යි 500කට WhatsApp කරන්න.
4: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
2: Title sponsor.
5: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: සසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
3: එන්න ප්‍යාල

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: කතරගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
4: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: කොහොමද තරයි?
7: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ. ආගිය
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් අකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
10: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
11: මහජන හිස පැලඳූ කිරුළයි
12: 800වසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පූර්ණ
13: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
17: සියත පොකට් මනි අනුග්‍රහය
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
19: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
7: ශ්‍රී ලංකා reality වේදිකාවේ අලුත්ම පෙරළිය සියත voice of family
0: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
6: සියත දිවයින පුරා

දන්නකොටම සූපර් එකක් ප්ලේ කළේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නම නෑ, නම එවල නෑ, හැබැයි මං හොයාගත්තා. මම ඉතින් ෂර්ලොක් හෝම්ස්ගේ නංගිනේ. කසන් වීරසූරිය, හලෝ. මොකද්ද මුලින්ම සනුකගේ සින්දුවද මල් සරාද? මට හිතෙනවා ඔයාගේ වයිබ් එකේ හැටියට ඔයා කියන්නේ මල් සරා ගැන කියලා, නේද? ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මහනුවර ජයනාත්. අද කුකුල අතින්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මහනුවර ජයනාත් අඩත් එක්කයි මේ සින්දුව. කුකුල කිව්වේ ඔයාට නෙමෙයි හොඳේ. අද වේලාසටම ඇවිල්ලා නිසා කිව්වේ.

ජයනා තායි මෙසේජ් කතාලා කියලා තියෙනවා. දෙකේඳම් පහ වෙනකම් කොහොමත් අහගෙනලු ඉන්නේයා. සමහර වෙලාවට වෙලාව ලං වෙනකොට එයාගේ වටේ වැඩ කරන අනිත් අය මතක් කරනවලු වෙලාව හරි කියලා. අනේ හරිම ෂෝක්, ආදරණීයයි. අද පළවෙනි කිස් එක ජයනාත්‍ර. එතකම චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපි අයසින් දොහමු. වෙලාව හවස් 2:05.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: පිට්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩිතහනේ ලුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: experience එකකට නැල්වත් බට
1: Onfit premium inverter air conditioner රුපියල් 179,999 සිට smart wifi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 251 30 20
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: සමහරු එන්නේ සද්ද අහලා
4: තව සමහරු එන්නේ සුවඳට
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ ඩවුන් සවුත් එන්න ඕනේ
5: Gol International Expo 2026
6: Motor Show
7: Lifestyle Expo
8: Construction Expo
9: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න
10: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
11: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද
12: Gol International Expo 2026
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
14: සියත දිවයිනපුරා

0: කතහන්නේ ආ
1: සියත FM
0: නේද? ඔව් නේද? දිගට වහගෙන ඉන්න ඕනේ හොඳේ. හවස පහ වෙනකම්ම අහනවා අහනවා අහනවා අහනවා නේද? ඔකියන් ඔකියන්

හැංගිලාන එලිපිට ප්‍රෝග්‍රම් එක කරන්න එලිපිට හයි සඳමාලියකේ කට්ටිය සඳමාලි කෙල්ල සෙට් එක අහගෙන නේද ඔගොල්ලෝ මාව අහගෙන සද්දටම නේද වැඩ වැඩ වැඩ මේ සින්දු වලින් ගැම්මක් එනවනේ වැඩ කරන්න හා එනං සද්ද වැඩි කරගෙන අහන්න තියෙන්නේ

කිඹුලා. ඔයත් අහනවා අහනවා අහනවා අහනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නියමයි. එකටම අහගෙන ඉන්න. සඳ ලංකාවේ තාරුණී. ඔයාවත් එකතු කරගන්නවා සුදු.

0: මේක බොන්න පුතේ.
1: අද ෆ්‍රයිඩේ, හෙට සටඩේ, අනිදා සන්ඩේ. දවස් තුනේම බොන්න ඕනේ. මොනාද? කොත්තමල්ලි. හිතුවනේ වෙන එකක් කියයි කියලා. හා

0: மாத்தட்ட தீத்தா.
1: හොඳයිද සිින්දු ටික? මේ ක්‍රංචස් ජිම් එකේ ලේඩිස් ජිම් එක මත්තකොට තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ. සුදු නෝනලා ඉන්න ඔළුව අදත් සියත අහගෙන, සුදු කොච්චු අහගෙන, විනූ බබා තමයි මෙසේජ් එක දැම්.

0: අද ගැස්මට සියත
1: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා.
6: සීතා!
7: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
9: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: මතකද සිංගල්
13: බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
12: මේ අවුරුද්ද තාවා
13: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියර් ෂොපින් ෆෙස්ටිවල්
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
15: දොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
16: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට CA ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිකත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
17: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
19: 98.2 98.4
20: පන්නේවගේ කොමුකොකේ
21: බ්‍රේක් නෑවගේ
22: පති මුරේ
23: සුන්ස් ෆයිනේ මචං
24: අද විතරයි සිකුරාදා
25: සියත දෙවයින පුරා

0: Kolkata top story.
1: කටුනායක මගේ පරයන්තයේ ඉදිකිරීම නොවැම්බරයට පෙර. කටුනායක ගුවන්තොටුපළේ දෙවන මගී පරයන්තයේ ඉදිකිරීම ලබන නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්ුණේ ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හාරා ෂොයි සහ වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතරයි. ඉදිකිරීම අත්හිටවා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපන් රජ එකඟතාවය පළ කර තිබුණා. ඊට අවශ්‍ය අමතර ණය පහසුකම් ලබා ගැනීම මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි. දැන් විදෙස් පුවත. ඕමාන මුහුදේදී අනතුරට ලක් වූ කැරලින් බෙසෙන්ගි නෞකාවේ තෙල් කාන්දු වීම පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව නෞකා කළමනාකරණ සමාගම් පවසනවා. එම සමාගම් පැවසුවේ කිලෝමීටර් 1300ක් දක්වා දුරට තෙල් කාන්දු පැතිරියමින් පවතින බවයි. මෙමගින් පරිසර පද්ධතියට දැඩිව හානි සිදු වී ඇති බවයි පරිසර රාජ්‍ය නොවන සංවිධානයක් වන ග්‍රීන් පීස් සංවිධානය පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117888666. Anuwatai Dashamathaken, Anuwatai Dashamahataren, Siyata.

කොට්ටාවේ නදී. කොහමද සුදු නෝනා? ඔයාවත් එකතු කරගන්න. පාදුක හොස්පිටල් ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයා වැඩ කරන්නේ එහෙනේ නේද? බයිතර එකපාරට හොස්පිටල් ඉඳලා අහනවා කිව්වහම. පරිස්සමට ඉන්න ඕනේ. මේ වෙලාවේ පානදුර නෙමෙයි පාදුක්කනේ. පාදුක හොස්පිටල් එකේ ඉන්න මාව අහන ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. වැඩ වෙලා හොස්පිටල් එකේ ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ලස්සන ළමයෝ කියලා මට මෙසේජ් එකක් එව්වා. අනුහස් දැන් ඉන්නේ ඩුබායි වලනේ. කොල්ලට හරි ගියා. කොල්ල රට ගියා.

අනුහස්ට මම කිව්වානේ කොල්ලට හරි ගියා, කොල්ලා රට ගියා කියලා. අනුහස්සවල යුද්ධ නිසා වැඩේ අල වුණා කියලා. හරි හරි, වැඩේ ඔක්කොම ෂේප් වෙලා ඔයාට ඔය ඉඳන් හොඳට හම්බ කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද අනුහස්?

නටනව බලන්න ආස්සයිලු. ලයිව් එකක් එන්න කියලා තියෙනවා. මවා ගන්න බැරිද? මං නටනවා. දෙකක් මෙව්ව කරගත්ත නම් කියලා කිව්වේ වතුරු වීදුරු දෙකක්. මේ දවස්වල පෑවිල්ලනේ ඒකයි කියලා මේනක කියලා තියෙනවා. බොන්න බොන්න වැඩිපුර වතුර බොන්න.

0: අද ගැස්මට සියත
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750 අමතන
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරිතහනේ නුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටි
3: ඕනම
4: දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
4: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
7: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද? වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
10: මහත්මයා දන්සල ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: අපන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අපන්සේකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අපන්ස් ටිකෙන් ටික පේ.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% පාක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමගාමී.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරුව ගොබ්බයා.
8: එයි, කටට ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
0: සියත ටීවී තුලින්.
9: සියත දිවයින.

දැන් පොඩ්ඩක් බීට් එක චේන්ජ් කරනවා. පොඩ්ඩක් මූඩ් එක අහන්න පුළුවන් සින්දු ටිකක් අහමු දැන්. ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දු මං හිතන්නේ මෙතන තුනක් හරි හතරක් හරි තියෙනවා. එක දිගට එක පෑලියට. හැබැයි අපි අහන්නේ රදීෂ් වන්දබෝනගේ හනි. යුනිටි බෑන්ඩ් එකේ ලස්සන මෙඩ්ලි එකක්. හාහපුරා කියලා ඉස්සල්ලම සුදු කොච්චට මැසේජ් කරන මම ලක්සිරි අයියා උතුරු අයර්ලන්තේ ඉඳලා සිංහල වචනයක් ඇහෙන්නේ නැති ඔයාගේ වචන ටික ඒකි පොඩි කෑලක් අඩුයි. සිංහල වචනයක් ඇහෙන්නේ නැති මේ රටේ එහෙමෙන්න ඕනේ. ඒක ටයිප් කරන්න අමතක වෙලා. සිංහල වචනයක් ඇහෙන්නේ නැති මේ රටේදී ඔයාගේ වචන ලස්සනට අහගෙන ඉන්න මම ලක්සිරි අයියා. අයර්ලන්ඩි දන්නේද? හැමදාම සතුටින් ඉන්න කියලා තියෙනවා මට අනිවාර්යෙන්. හැබැයි මං විතරක් සතුටින් ඉඳලා බෑ. ඔයත් සතුටින් ඉන්න ඕනේ. පොරොන්දු වෙනවද මට සතුටින් ඉන්නවා කියලා? මොන ප්‍රශ්නයක්?

0: මං කිව්වේ අමාරු වැඩක්ද?
1: නෑනේ.
0: ට්‍රයි කළොත් පුළුවන්. වැඩිය ට්‍රයි කරන්න දෙයක්වත් නෑ. මේ මොහොතේ සතුටින් ඉන්නකෝ. මේ මොහොතේ මේ තප්පරේ. එහෙම හැම වෙලේම හිත හිත මේ මොහොතේ සතුටින් ඉන්න. එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

කියලමට මෙසේජ් එකක් දාලා එක්කෙනෙක්. මම මොකද්ද කියපු බොරුවා? ආ කියන්න බලන්න. ඩයස් නේද මේ? වඩ නංගි කෙනෙක් නැද්ද? පිටියනම් ෂෝක් මේ සින්දුව කියන්න තිබ්බා.

0: වුඩ්වර්කින් එකේ කට්ටිය මාව අහගෙන ඉන්නේ. ඒගොල්ල කියලා තිනව රතුපල්ලිය ළඟ ඉලෙක්ට්‍රික් කඩේ අයියත් මගේ හොඳ ෆෑන් කෙනෙක්ලු. ඔන්නෝ අයියා, ඔයාවත් එකතු කරගන්නවා.
1: ඉස්සර

මචං, ඔයාට අයිය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නැද්ද? කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න? කැමති නම් කියන්න කොහොඳ. මස්සිනා වෙන්න හැබැයි ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන්නපා ප්ලීස්. චුටි බ්‍රේක් එක ගන්න වෙලාව හවස 3යි. වෙනාඩි 39යි.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
7: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
8: හිනා වෙන්න මෙන්න වෙලාව.
9: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
10: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
11: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා,
13: පහසු වෙලා,
14: තෑගි වැඩි වෙලා,
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ, අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residencies.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
20: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mapping experience එකකට නැල්වත්ත බට.
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
22: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
23: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
24: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 0114700550.
26: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
30: ගංගාතුරට සුළු සුළුමෙට දැන් මම බය නෑ.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ

0: ලක්කංගා අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ බුරුණන් ගිබ්බෙක්ගේ ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියොත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
4: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
1: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
5: සියත
1: සිකුරාදා සියත දෙවයින පුරා.

මටම නියමම සින්දු ටිකක් දෙන්නෝ. අපාර්ට්මන්ට් එක හැලවෙන්න දාලා තියෙන්නේ කියලා. ඩුබායි වල අල්බර්ෂා හරිනේ නම කිව්වා. ඊළඟට මේ ප්‍රශ්නයක් ඇති වෙයි දන්නේ. ඩුබායි වල අපාර්ට්මන්ට් එක හැලවෙන්න සියත දාලා තිබිලා. හා අනුහස් පරිස්සමින් කොල්ලෝ, සද්දට ඇහුවේ නැතත් කමක් නැහැ. ඔයා අහගෙන ඉන්නෝ නම් ඒ ඇති හොඳටම මට. වර්ජිනියා, මොරටුවේ වර්ජිනියා, කොහොමද හොඳින්ද කියලා අහලා තියෙනවා. නරකින් නම් ඉතින් මම මෙච්චර ජොලිය ප්‍රෝග්‍රෑම් එක කරයිද? හා අනිත් එක ඉතින් කොහොමත් මම හොඳින් තමයි සුදු. කවදාවත් මොකර අප්සෙට් එකක හිටියත් කාටවත් ඒක පෙන්වන්නේ නැහැ, කියන්නෙත් නැහැ. පුළුවන් තරම් සතුටින් ඉන්න බව තමයි පෙන්වගෙන ඉන්නේ. ඔව්, මොකද මිනිස්සු ආසයි අපි දුකින් ඉන්නවට. ඕනේ නැහැ නේද? අනිත් මිනිස්සුන්ට නිකන් නේ. මොකටද නිකන් අනිත් මිනිස්සුන්ට නේ අතල් දෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබත් පුරුදු වෙන්න. තමන්ගේ ප්‍රශ්න තනියෙන් විසඳ ගන්න. ළඟම යාළුවෙක් කිව්වට කමන්නේ. හැබැයි සතුටින් ඉන්න, හිනාවලා ඉන්න. දුකෙන් ඉන්න බව ලෝකෙට පෙන්වන්න යන්න එපා. ඔන්න මගේ ක්‍රමය කිව්වා, හරිද?

0: හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විතසා.
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොහොම හරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශ බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභහරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
6: මතකද මතකද මතකද මතකද සිංග බිග් බුනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ තාවා
7: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
5: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙ.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
12: අමතන්න.
13: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික්මි ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික්මි ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න. pickme truck book කරන්න.
3: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන bill පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: සිංහගිරි ඕගස් මොනන්සා. Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
6: registered do not free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0.1147 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
7: නතරයේ පෙරලි කරන NLB mega power. දැවන්ත mega සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක power සුපිරි ටැග්ග සහ grand සුපිරි ටැග්ගට සුපිරි remote රතයක්. දිනන ලොකුම සුපිරි ටැග්ගද නේ
8: බලන්න මිනිහෙකුගේ ගැම්ම
9: ගැම්ම
8: අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්.
9: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
8: තල්ලු කරන්නද?
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට

0: ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: Yapa Pocket Money.
3: හවස 4යි විනාඩියයි.

0: किया था टॉप स्टोरी
1: डेरिय अतरमान कल सगकरवा नातडंगुवट අමානුෂික ලෙස පහර දීපාලු ස්ථානයක දමාගිය දැරියගේ මව සහ මවගේ අනියම් සැමිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හාලියල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා වත්තේගම පොලිසියට සැකකාරිය සහ සැකකරු බහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ පහර කෑමට ලක් වූ දැරිය සැත්කමක් සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි. අමානුෂික ලෙස පහර දී වත්තේගම ප්‍රදේශයේ පාලු ස්ථානයක අවුරුදු 4ක දැරියක් අතරමං කර පලා ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේදී. පොලිසිය පැවසුවේ ත්‍රීරෝද රථයකින් පැමිණ ඊයේ පෙරවරු 7ට පමණ සැකකරුවන් මෙම දැරිය මස්ථානයේ දමා ගොස් ඇති බවට අනාවරණය වූ බවයි. CCTV පටිගත කිරීමල සටහන් නැති බවද පොලිසිය ප්‍රකාශ කළා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන්නේ දරුවන්ගේ බාරකාරත්වය පිළිබඳව බව එහි නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ සංජීවනි අපේකොන් පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව පැමිණිලි තමයි වැඩිපුරම ලැබෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි මාසෙකට 617 අතර ලැබෙනවා. නමුත් මේ ජූනි ජූලි මාසවලදී අපිට වාර්තා වෙන පැමිණිලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 1100 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ පැමිණිලි අතරින් සාමාන්‍යයෙන් ගත්තහම වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, ඒ වගේම ළමයින්ව ශාරීරිකව මානසිකව හිංසනවලට ලක් කිරීම සහ භාරකරුවන් විසින්, ඒ කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන අය කියන්නේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, තාවකාලික භාරකරුවන් වෙන්න පුළුවන්, නැත්නම් පාසලට ගියාම විදුහල්පතිවරු ගුරුවරු වෙන්න පුළුවන්. මේ වගේ ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පැවරී ඇති අයගෙන්ම ළමයින්ව ශාරීරික හා මානසික හිංසනවලට ලක්වීම පිළිබඳ පැමිණිලි තමයි අපිට වැඩි වශයෙන් ලැබෙන්නේ.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4
4: Pang Newage Kamu Koke Break Newage
5: Paltimore,
4: Sun's Friday,
5: Macha.
4: Adagitarai Sikurana.
6: Siyata, Divayana Pura.

දවස හතරයි විනාඩි 8යි. කලින් පැය දෙකේම විදිහට මේ පැයත් යනවද නැත්නම් පොඩක් ස්ලෝ කරන්නද? ඔකෙන් කියන්. ලැස්සි. ඔබේ පදේට නටන්න මම ලැස්සි. කොහොමද වනේ? අපිට තව පැයක් තියෙනවා. පැයක් කියන්නේ විනාඩි 50ක් 52ක් විතර. දැන් මෙච්චර වෙලා පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දුනේ අපි ඇහුවේ. ඕනේ නම් චුට්ටක් ස්ලෝ කරලා මූඩ් එකේ අහන්න පුළුවන් සින්දු ටිකක් දෙන්නත් පුළුවන්. කියලා එවන්නකෝ WhatsApp message එකක් දාන්න. 0711982894ට මට WhatsApp messages තෝගයක් ඇවිල්ලා තිනවා. අද ගොඩාක් ඒවා කියවන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. දැරණීගල චමින්ද ඔයාගෙන් පටන් ගන්නවා ටටක් ගාලා කියවගෙන යන්නම්. ස්ලෝ බබා ස්ලෝ කියලා සුදු අම්මි මෙසේජ් එකක් දාලා. රොමේනියාවේ සුදු අම්මි. ඇත්තටම යා සුදු අම්මියෙක් තමයි. මම දැකලා තියෙනවනේ. මම බලන්න ආවනේ. සුදු බබාගේ සුදු අම්මි රොමේනියාවේ අනු ආදරෙන් ආව එකතු කරගන්නවා. ගාමිණී අයියා ඔයත් මාව වහගෙන ඉන්නවලු නේද? එයාගේ නමත් කියන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හිනා ගියේ එකට නෙවෙයි කසුන් ඔයාගේ මෙසේජ් එකට. මම කැමති විදිහක්ලු. මම කැමති මික්ස් එකක්. එක දිගටම ස්ලෝ සින්දු හරියන්නෙත් නෑ. එක දිගටම ෆාස්ට් බීට්ස් හරියන්නෙත් නෑ. අපි ෂේප් එකේ මික්ස් එකක් අහමු නේද?

හැරිද කොනිත්තන්නද? හාදුවෙන්, මගේ හාදුවෙන් ඔන්න කොනිත්තනවා. විදේද දන්නේ?

අගල චමින්ද ඔහට පොද වැස්ස නේද? එනිසා ඔයාට ඕන ටිකක් නැගල යන සින්දු ටිකක් නේ. හැබැයි වැස්ස වෙලාවට මම නම් ආස ස්ලෝ මියුසික්. එකෙක් නම් කැමතිනේ යන්නේ. හරි කොමාරි කමන්නේ ආදරෙන් එකතු කරගන්නවා.

polisiin penna. Oo. අන්දන්නේ පොලිසිය මොකද්ද කියලා? ඩිලංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි. ඔයා කැමති නෑනේ මොන පොලිසියද කියලා කියන්න. ඔයත් බයයි නේ බලන් යද්දී. ඈ?

0: අද ගැස්මට සියත
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
2: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
5: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
8: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
9: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
10: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501ට WhatsApp කරන්න.
8: Sieta Big Twin Lady Miss World Sri Lanka 2026.
10: Title sponsor.
11: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
15: රන් පවුමකට ඉහළ අත්තිකාරම. අමතන 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
17: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක්

0: advance ticket ticket pay
1: stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 head of weda karya david pieces motor company private limited with
2: kolamba meda baseline parata italagin apartment ekak den obata prime residencies within oba vetata genena kolamba navaye idivana prime colombo pasal rohal saha dainika avashyata siyalatama vinadi kipeyai rupiyal million 45 sita ihalata adambarein kolamba jeevath wenna adoba katha karanna 0710 777 333
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 888 667
4: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
5: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: රත්නගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
1: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: සියත දෙවයින පුරා
1: දෙන්න යන්නේ සිින්දු ටිකාක් නටන් නැති අයටක් නැටවෙන්න හරි යකා කරූ සුපිරි මෙඩ්ලිය එකක් මේක.

0: කෙල්ලෝ බොනෝ වගේ මසක්.
1: ආහා
0: මේ කොළඹ කෙල්ලෝ
1: මොනාද මේ ළමයා කියන්නේ?
0: ජාතියක් නෙමෙයි.
1: කතාව නවත්තලා.
2: මඩේ ලකින තාරා වන්නවන්නද මං.
1: සින්දුව.
2: මුරුදලෙන් මොන ගජ මුතු අරගන්නද මං. චපල හිමිගේ සිරිහානේ රවටින්නද මං. එහෙම කළොත් ඔබ කියාවි.

0: कर लो बकिया।
1: මෝඩ ගෑණි මං කියන එක සෙට් නෑ කියලා චණුකට තේරුණා. එනිසා එතනින් පස්සේ පොඩි බ්‍රේක් එකක් නේ.

0: දමන් එහෙම කළොත් ඔබ කියා මෝඩ ගෑනි මම ඕකේ
1: ගෑනු මෝඩ නෑ ගෑනු මෝඩ නෑ ගෑනු බුද්ධිමත් කොකාන්තාවෝ දාන්න මෙසේජ් එකක්
0: සුවද සබන් අග ගාලා හායි හායි

නැටන ගමන් ඩ්‍රයිල් කරනවා කියලා නිගම්බෝවල කේජී මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒයි පරිස්සමින්ා දෙහිවල අජිත් වොච් සෙන්ටර් එකේ කට්ටිය අජිත් අයියත් මෙසේජ් කළා මට මතකයි. ආදරේ ඒක ඉවරුණාට මේක ඉවර නෑ. තව පැය භාගයක් තියෙනවා අපිට නටන්න සින්දු අහන්න ජොලියෙන් ඉන්න. මොරගඩිය සුමුද ෆිට් සෙන්ටර් එකේ SNS එකේ හැමෝම මාව අහගෙනලු ඉන්නේ. වාසනා මාවතේ මේලා රවින්දි නුෂාදිනී ශිහාන් අනේ ගිහාන් දෙහිවල නිව් සුපර් මාකට් එකේ කට්ටිය විශ්වාස කරන ඔක්කොම සුදු කොච්චිවලු අහන්නේ ඌල්ලලා. Thank you, Ajit. Message ka dammata.

අදනිකා මියසිකල් ෂෝ එකක් වගේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. යුකේවල රම්යා, ලන්ඩන්වල රම්යා. සතට යා කාලෙකට පස්සේ මට මෙසේජ් එකක් දාලා තියෙන, අද පොඩක් ෆ්‍රී වුණා නේද? හරි, එහෙනම් අපි චුටි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ ආයේ තව සින්දු ටිකක් අහමු. දැන් ගලව හවස 4:00 වෙනාඩි 36යි.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: LP ස්ථාවර තැන්පතු. Pitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකී.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අවතන්න 0.76252630.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්
7: සමහරු වෙන්නේ සුවඳට.
8: තවත් සමහරු වෙන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
9: Motor Show,
7: Lifestyle Expo,
9: Construction Expo,
7: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
9: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
7: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
10: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
11: 98.2 98.4 සියත

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අත්දැරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්තයි අපිත් අහන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

අද මාර සිද්ධටිකක් මගේ අතින් ප්ලේ වෙන්නේ. ඇ පොඩ්ඩක් ස්ලෝ කලා හරිද? මේ සිදුවට එකතු කරගන්නවා නිලු ඔයාව. ආමට සුදූ කියල දාලා තියෙනවා. දැන් හරි නේද ටිකක් හිත? මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිත ඉක්මනටම සුවපත් වෙන්න කියලා. හරිද?

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොහොම හරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශ බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභාරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අපිව තල් වුණාම කොනකට, අපිව හේත් වුණාම බිත්තියකට, පාටම වැඩ කරන්න පටන් ගන්නවා. අපි කැලේදී දාලා ආපු අපේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් කොහොම හරි කරලා එල්ලිලා ඉන්නයි යකෝ. අන්න ඒ ස්ටේට් එකට ආවම ඉනේකට ඕන දෙයක් කරන්න.
7: ඒ කියන්නේ මැරෙන්න තියෙන බයටත් වඩා නේද?
6: මැරෙන්න තියෙන බයට වඩා මැරෙන්න තියෙන බය කරද්දගෙන එනවා ජීවත් වෙන්න තියෙන උමනාව. දැන් බලන්නකෝ අපි දැන් ඩයක්කමේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පවා මට එන අදයක් නේ. මම නිකන් හනීප නැහැ වගේ නේ මේ ප්‍රෝග්‍රෑම්
7: එක. මැරෙන්න හිතනවා.
6: මැරෙන්න හිතනවනේ.
7: ඒකට පරයා යනවා ජීවත් වෙන්න තියෙන ආසාව.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත පටගේ
1: හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්C ෆනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා
7: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
8: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොන්නන්සා
9: 60% ඩිස්කවුන්ට් අරගෙන
10: මේ අවුදතාවා
11: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්
12: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
14: සමාන සිංගිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
15: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ
16: මේ පොඩි වලියක්කින් මගේ අති මිනිහෙක්කේ අතක් කැපුණ සර්
15: මොකක් අතේ කොයි හරියද කැපුණේ
16: අත දෙකටම කැපුණා
15: මොකද්ද
17: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
18: Heads the call, heads it in.
19: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි.
20: Indian Tour of Sri Lanka.
19: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
21: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
19: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
22: සියත divine

යන්නයි හදන්නේ. හවස 5ට විනාඩි 2යි. අපි එහෙනම් මන්ඩේ හම් වෙමුද? ඔබයි මමයි මන්ඩේ හවස 2ට. හා නේද? WhatsApp messages ගොඩාක් කිතුරු.

ආදරේ කියන්න බැරි වුණානේ ආයාව දුවගෙන. ආදරේ හොඳේ දන්නවන කොච්චර ආදරේද කියලා. ටිකක් නෙවෙයි. ඔ යස් ගොඩ ආදරේ. මං ආගේ සුදු කොච්චියා.

0: Theater Top Story.
1: ගල්ලේ පනස්වන සැමරුම හෙට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගයේ සියත ටීවී ඔස්සේ සජීවීව විකාශය කිරීම සඳහා සියලු කටයුතු සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ ධනංජයද සිල්වායි. ඉන්දිය කණ්ඩායමේ නායකත්වයට ශුක්මන් ගිල් පත් කළා. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පවත්වා ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 46යි. ඉන් තරඟ 22ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. තරඟ 7ක් ශ්‍රී ලංකාව ජයගත්තා. මෙවර ශ්‍රී ලංකා සංචිතයේ කඩුලු රැකීම සඳහා සුදුසුම ක්‍රීඩකයා නිරෝෂන් දික්වැල්ල බව නායක ධනංජයද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: දික්වැල්ලට ටෙස්ට් සංචිතයෙන් එළියට යන්න උනේ කුසල් මෙන්ඩිස් නම්බර 7ට ආපු හින්දා. ඉතින් මම හිතනවා කුසල් මෙන්ඩිස් ඒ ස්ථානයේ ගොඩක් හොඳ සෙල්ලම් කරා අන්තිම අවුරුදු කිහිපය. ඉතින් මම හිතනවා යාර එතනින් අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා අතුරට එන්න. ඉතින් ගාල්ලේ සෙල්ලම් කරද්දී අවශ්‍යම දේ තමයි හොඳම ග්ලව් වර්ක් එක තියෙන එකනා කීප් කරන එක. ඉතින් සිලෙක්ටර්ස්ලා එක්කයි කෝච් එක්කයි කතා කරලා ගත්ත ඩිසිෂන් එකක්. ඉතින් ඒගොල්ලොත් ඇග්‍රි වුණා. මොකද ඔව් අපිට අවස්ථාවක් දෙන්න තිබුණා තව කිහිප දෙනෙකුට. නමුත් හොඳම ග්ලව් වර්ක් එක තියෙන එකනා විදිහට දික්වැල්ල සෑහෙන ඉදිරියට ආවා ඒ අවස්ථාවේ.
1: හෙට පැවැත්වෙන දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගයයි. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.
4: සියත දිවයිනපුරා

0: Dang.
1: Howdy, Sandy.
2: Howdy, Makala. Howdy, Charlie.
1: අද ගොඩක් රඟන් දෙපා අද ඔයාගේ දවස නෙවෙයි ඊයේ. ඊයේ වමත් කරුවන්ගේ දවස. අද ඉඳන් නැවත මේ ලෝකයේ දකුණත් කරුවන්ගේ. Right. අපි ඊයේ දවස දුන්නා වමත් කරුවන්ට.
2: ඉතින් මකලෝ.
1: අද ඉඳන් පස්සෙල්ල මොකද
2: ගේ? දකුණත් කරුවන්ට දවසක් නැද්ද?
1: දකුණත් කරුවන්ට තමයි ඊතුරු දවස් 364 තියෙන්නේ.
2: වැරදි මකලෝ.
1: වැරදි.
2: වැරදි. ඒක සම්පූර්ණ වැරදි.
1: වැරදිද?
2: හරියට කාන්තාවන්ට දිනයක් දීලා පිරිමින්ට දිනයක් දුන්නේ නැහැ
1: වගේ. ඔය මේ කිසිම මොනෝ දෙයක් කරලා සැටිස් කරන්න බෑනේ මේ වමත් කරුවන්.
2: අමතදි විරුද්ධයි අපිට දිනයක් එපා.
1: මේ වම සැටිස් කරන්න බෑ මක් කරලා. දවසක් දුන්න හැම්බෙටි. දැන් ඇවිල්ලා නා හෙඟඩනවා මේ මේ. හරි වැඩක් කරන්නේ. මෙහෙමනේ අපිට අත් 365ක් තිබුණා නම් ඈ අවුරුද්දේ දවස් 365 අපේ අත් 365ට බෙදන්න පුළුවන්.
2: ඉතින් අත් දෙකයිනේ දීන්නේ 365
1: දෙකක් දුන්නා වමට ඉතුරු ටික දකුණට. මොකද්ද ඔගේ ඔයා කාර්තියට?
2: ඉතින් 365 දෙකට බෙදුවා එකක් දුන්නා වම.
1: 365 දෙකෙන් බෙදෙන්නේ නෑනේ.
2: හරි ඉතින්
1: එතකොට 365 ආ දැන් කකල් කියලා 365 දෙකෙන් බෙදුවා කිය.
2: 364
1: 365 දෙකෙන් බෙදුවා කිය.
2: අනේ මොකද?
1: 365 දෙකෙන් බෙදුවා කිය.
2: 125.
1: හරි.
2: හරි හරි 182යි. දශම 5යි.
1: මම 5යි. එතකොට දවසේ මැද්දෙන් බෙදන්න වෙනවන්නේ.
2: එන නෑ ඉතින් 300.
1: එක එක දවසක් කරනවා උදේවරු වමේ හවස්වරු දකුණු. ඔයාලට එක දවසක් ඇති ලෝකෙම 108ද කොහෙද ඉන්නෙත් වමෙන් මේ මේ වැඩ කරන ආදෙව. ඔයා ඇති එකක් ඇති එක මදිද?
2: කමන්නේ කමන්නේ හරි කමන්නේ කියන්නු.
1: මම මේ වාව බ්‍රසීලෙට එක්කයි යන්න කියලා ආවේ.
2: විශේෂත්වය ඇමසන් බලන්නද?
1: නෑ. බ්‍රසීලෙ තියෙන අර ලස්සන ප්‍රැක්ටිස් එකක්.
2: මොකද්ද?
1: ඒගොල්ලෝ එක ලස්සන නමකුත් කියනවා. රෙමිෂන් ත්‍රු රීඩින්. කියලා කියන්නේ. ලස්සන කොන්සෙප්ට් එකක්. බ්‍රසීලේ හිරගෙවල් වල ඉන්න අයට ඒගොල්ලෝ පොත් වගේක් නම් කරනවා. يعني අවේලබල් කරනවා පොත් සෙට් එකක්. ඒවා හිරගෙදර ඒගොල්ලෝ ඉන්න ප්‍රිසන් එකේ ලයිබ්‍රරි එකේ පොත් ටික තියෙනවා. ඒ පොත් මේ ඉන්න සිරකරුවන්ට අරගන්න පුළුවන් ඉල්ලලා. ඉල්ලුවම පොත දෙනවා. දීලා දවස් 4ක් ඇතුළත මෙයා මේ පොත කියවලා ඒ පොත ගැන රිපෝට් එකක් සබ්මිට් කරන්න ඕනේ හිරගෙදර ලයිබ්‍රරියට.
2: හරි.
1: හරි. එතකොට එයා පොත කියවලා නම් ඒ පොත ගැන රිපෝට් එකක් හරි එක්සෑම් එකක් වගේ පොත ගැන රිපෝට් එකක් ලියලා සබ්මිට් කරලා නම් එයාගේ දඬුවම් කාලෙන් දවස් 4ක් අඩු කරනවා.
2: දැන් අවුරුද්දක් නම් අවුරුද්දෙන් දවස් 4ක් අඩු කරා.
1: හරි. එතකොට එක අවුරුද්දක් ඇතුළත එක හිරකාරයෙකුට ඒ ලයිබ්‍රරි එකෙන් පොත් 12ක් ගන්න පුළුවන්.
2: එතකොට
1: ඒ යාට හැම මාසෙම දවස් 4ක්
2: අඩු
1: කරගන්න
2: පුළුවන්
1: chance එක තියෙනවා. පොත අරගෙන පොත කියවලා එයා පොත ගැන report එකක් දෙන්න
2: ඕනේ.
1: එතකොට එයාගේ දඬුවම් කාලෙන් දවස් 4ක් අඩු
2: වෙනවා. Right. එතකොට අපි ඒ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඊට අමතරව අපි මාළුවේ පුංචි කාර්නිවස් ගැන කතා කරනවා. Mastermind Institute එකෙන් කරන Wealth Management course ගැන අපි ගොඩක් විස්තරාද කතා කරන්න ඕනේ.

0: අද ගැස්මට සියත රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
1: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
1: කුකුම්ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
4: කුමේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 76 78 74.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 4700 868 666.
5: Arigiye harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වුවා.
5: නමස්තේ.
6: නමස්තේ.
5: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
11: පිරිනගරයක්
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සීත ටීවී තුලින්
13: 98.2 98.4
14: පන්නේවාගේ කමුකොකේ
15: ඕප්‍රේක් නෑවාගේ
16: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
17: අද විතරයි සිකුරාදා
13: සියත දෙව

0: Ladang.
1: බලන්නේ බ්‍රසීල තියෙන ප්‍රැක්ටිස් එක. කියන්නේ වරදක් කරලා කවුරුහරි හිරකාරේ බවට පත් වුණාම එයාව නැවත ගොඩනංවන්නේ කොහොමද? එයා කවදාහරි නිදහස් වෙලා යනකොට එයා රටට ලෝකෙට වැඩදායි මිනිහෙක් බවට තව ටිකක් වෙනස් කරන්නේ කොහොමද? එයාව පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ
2: කතා කරන්නේ.
1: ඒ කතා කරන්නේ ඒ වගේ ඉනිෂියේටිව් එකක් ගන්න ඒකනේ. මේ එන එකාට පොතක් පතක් කියවන්න පුරුදු කරන්න. ඒ පොතක් පතක් කියවන්න පුරුදු කරන්න දාන උත්සාහය හරවනවා අනිත් පැත්තට. ඒ පොතපත කියවන එකෙන් එයාට දඬුවම යම් විදිහකට අඩුක හොඳ ට්‍රේඩ් එකක් හොඳ ඩීල් එකක් එයාට දෙනවා. ඔයා පුරුදු වෙන්න පොතපත කියවන්න. ඔයාගේ දඬුවම් කාලයත් ටික ටික අඩු කරගන්න පුළුවන් කියලා පොත්වලට සමහර විට ඒ මනුස්සයා පොත් කියවන්න එයාට කැමැත්තක් ඇති වෙලා ඒ හිරගෙදර ඉන්න කාලේ පොත් කියලා ඊට පස්සේ එයා එළියට ගිහිල්ලා හොඳ කියවන්නෙක් බවට පත් වෙලා ඒ පොත්වල තියෙන හොඳ දේවල් ඉගෙනගෙන හොඳ මිනිස්සෙක් බවට හොඳ
2: පුරවැසියෙක් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනකුත් තියෙන්නේ.
1: ඒකෙදි මතක ඇතුව හරියටම සම්පූර්ණ වෙන්න නම් ගණන් පොත් ටිකක් පොඩ්ඩක් කියවන්න කියවන්න ඕනේ.
2: පොත් කියවන්නේ නැහැ මං කළෝ ගණන් හදනවා.
1: නැත්තම් බාගෙට ඒ වගේ සිරකරුවන් දිහා සමාජයේ වැරදි කරන මිනිස්සු දිහා වෙනස් ඇහැකින් බලන එක තමයි දැන් මේ වෙනකොට ප්‍රවණතාවය වෙලා තියෙන්නේ ලෝකෙ. කියන්නේ ඉස්සරම අපි හිතුවේ හිරකාරයෙක් හිරගයක් ඇතුළට දාලා කොහොමද මූට දඬුවම් කරන්නේ? තව මේ දඬුවම දැඩි කරන්නේ කොහොමද? හිරගෙදර එකක් හිර කූඩුවක් ඇතුලේ තියලා තියෙන එක හරියට කණ්ඩ දෙන්න නැතුව ඉන්න එක හිරගෙදර ඉන්න ගමන් හිතිච්චාම හොම්බට දෙකක් අනින එක එහෙම තව කොහොමද දඬුවම තද කරන්නේ කියලා හිතපු කාලයක් තියෙන්න ඇති. ඊට පස්සේ ලෝකෙ වෙනස් වෙනවා. සිරකරු සුබසාධනය ගැන මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. රටවල් ඒකන කතා කරන්න පටන් ගන්නවා. ජාත්‍යන්තර සංවිධානය ගැන කතා කරන්න
2: හිරකරුවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කරනවා.
1: කතා කරන්න පටන් ගන්නවා. සිරකරුවන්ට අවම මානව ගරුත්වය රැකෙන පරිදි අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනේ කියන එක ගැන කතා කරනවා. දැන් එතනිනුත් දියුණු තැනකට මේක ඇවිල්ලා තියෙනවා. සිරකරු සුබසාධනයෙන් එහාට ගිහිල්ලා සිරකරු පුනරුත්ථාපනය ගැනයි දැන් කතා බහ වෙන්නේ. සිරකරුවෙක්ව කොහොමද කියලා යා එළියේ වැරදි කරන මිනිස්සෙක් නිසා යාව හිරගෙදරක් ඇතුළට දාන්නේ. හිරගෙදරින් එළියට එනකොට නැවතත් එයා වැරදි නොකරන මිනිස්සෙක් බවට පත් කරන්නේ කොහොමද කියන එකට තමයි දැන් ලෝකේ අවධානය යොමු වෙලා තියෙන්නේ. දැන් අපි දැන් උදාහරණයක් කිව්වොත් ඇමරිකාවේ සිරකරුවන් එක්ක කරන මාර ප්‍රෝග්‍රෑම් එකක්.
2: ඇමරිකාවේ
1: හැම හිරකාරයෙක්ම නෙවෙයි, සමහර තෝරාගත් සිර කඳවුරවල, තෝරාගත් හිරගෙවල්වල තෝරාගත් සිරකරුවන් එක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඒගොල්ලෝ. මේ හිරකරුවන්ට දෙනවා ඇති කරන්න පූසෙක්. හරි, එතකොට ඒ හිරකරුවගේ රෙස්පොන්සිබිලිටි එයාට වගකීමක් පැවර. එයා පූසව බලා ගන්න ඕනේ, උට කණ්ඩ බොණ්ඩ දීලා. ඊට පස්සේ ඒක එයාට එකතු වෙන දේවල් එයා පූස ගැන හිතනවනේ.
2: එතකොට
1: සතෙක් ගැන සහකම්පනයක් එයාට තියෙනවා. ඊට පස්සේ සතා ගැන එයාට වගකීමක් තියෙනවා. ඒ සතා ගැන කෑ කරන්න එයා පුරුදු
2: වෙනවා.
1: ඒ වගා වෙන ගුණාංග ටික එයාගේ ඇත්ත ජීවිතේට ඊට පස්සේ බලපාන්න පටන් ගන්නවා. තව ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ බල්ලෝ ඇති කරන්න දෙනවා. සමහර රටවල් වල පූසා ඇති කරන්න දෙන අරමුණම තමයි එතන තියෙන්නේ. බල්ලෝ ඇති කරන්න දෙනවා. බල්ලෝ ඇති කරන්න දීලා ඒකේ නියම කෑල්ලක් තියෙනවා. එක අවස්ථාවකදී ඒ බල්ලව එයා වෙන කාට හරි දෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට ඒ එයාගේ ඩියුටි එකට එයා පුරුදු වෙනවා, වගකීමට පුරුදු වෙනවා, සහකම්පණය පුරුදු වෙනවා. ඒ වගේම යම් මොහොතක හිතේ කහටක් නැතුව, රණ්ඩු කරන්න නැතුව, රෙසිස්ට් කරන්න නැතුව තමන් ආදරයෙන් රැකබලාගත්ත සතාව තව කාට හරි දීලා දාන්න යාව පුරුදු වෙනවා. එහෙම ටිකෙන් ටික හිරගෙදරට එන්න කලින් හිටපු මිනිහව හිරගෙදරින් නිදහස් වෙලා යනකොට වඩා සෞම්‍ය, වඩා මෘදු, වඩා වගකීම් සහගත, වඩා වෙන මිනිසුන් ගැන හිතන මිනිහෙක් බවට පත් කරන්න ට්‍රයි කරනවා.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
0: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candyතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
2: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
3: මට උන වගේ සේන
2: ලිං පස් පංගුව බමු
3: සෑහෙන වෙලාවක් යයිනේ
2: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
0: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයක යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
0: ප්‍රස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද ආදායමට වඩා වේදම වැඩිද නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න
5: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
6: අපන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අපන්සේකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අපන්ස් ටිකෙන් ටික පේ.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ශ්‍රී ලංකා ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
10: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70.455.11 යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76.82
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරු නම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
13: සින්දු සියත අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
15: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතරින්න බෑ වගේද නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.
16: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණ වන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: සල්ලි කියන්නේ සැන්ඩි සෙල්ලමක් නෙවෙයි.
1: සබම් පෙනවාගේ මකලෝ.
0: එහෙම මෙහෙම දියවෙලා යන්න පුළුවන්. අනික සල්ලි හම්බෙන විදිහත් වෙනස්නේ.
1: ඕ.
0: කෙනෙක් කෙනෙක්ට සල්ලි හොයන්න මාර විදිහට මහන්සි වෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
1: හරි.
0: තව කෙනෙකුට මෙහෙම නිකන් පැත්තකටලා ඉන්නකොට කොහේ හරි තියෙන පරණ පිනකට ඔඩොක්කුවට සල්ලි කුට්ටියක් කඩාගෙන වැටෙන්න පුළුවන්.
1: හා.
0: ආච්චි කෙනෙක් මැණික් බල්ලක් කියලා. හැබැයි වැඩේ කියන්නේ අපි මහන්සි වෙලා සල්ලි හම්බ කළත් අපේ පිනට අපිට කොහෙන් හරි සල්ලි කුට්ටියක් කඩාගෙන වැටුණත්
1: හරි
0: මේක හරියට අපි පාවිච්චි කරන්න එහෙම නැත්නම් කලමනාකරණය කරන්න දන්නේ නැත්නම්
1: හරි
0: ඒ සල්ලි වලින් අපිට වැඩක් ගන්න බැරුව යනවා.
1: වගතුවක් නැතුව.
0: වගතුවක් නැතුව යනවා. මහන්සි අපත යනවා. වාසනාව ඈලියාවට යනවා. අන්න ඒ හින්දා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඉස්සෙල්ලම සල්ලි හරියට කලමනාකරණය කරන්න.
1: ලේසි පහසු වැඩක් නෙවෙයි.
0: ලේසි පහසු වැඩක් නෙවෙයි.
1: අපි මේ දන්න පොඩි දේන් ඕක කරගන්න අමාරුයි.
0: අමාරුයි. මූල්‍ය කලමනාකරණය කියන්නේ වෙල්ත් මැනේජ්මන්ට් කියන්නේ සබ්ජෙක්ට් එකක් හැටියට ඉගෙන ගන්න තරම් වටින දෙයක්. විශේෂයෙන් ඔයා ව්‍යාපාරයක් කරන්න හිතනවනම් ඊට පස්සේ ඔයා ගාව ඔයා හම්බ කරපු සල්ලි වලින් පසු කාලෙක පැසිව් ඉන්කම් එකක් හදාගන්න හිතනවනම් ඒ කියන්නේ නිකන් නිදාගෙන ඉන්නකොට account එකට සල්ලි වැටෙන්න විදියක් හදාගන්න හිතනවනම් ඔයා wealth management ඉගෙන ගන්න
1: ඕන. හරි.
0: අන්න ඒකට දැන් ඔයාලට chance එකක් ඇවිල්ලා තියෙනවා.
1: chance එක තමයි ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු මෙහෙවන mastermind institute එකෙන් කරන wealth management course එක කරන එක. ඒක කරොත් ඉතින් සුපිරියටම ගොඩ යන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ course එකට මේ දවස්වල ලියාපදිංචි වෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ workshop එකක් කරනවා හෙට දවසේ. අපි මේක කලින් ඉඳන්ම මතක් කරා ඔයගොල්ලන්ට. අගෝස්තු 15 කියන්නේ හෙට කොළඹ Shangri-La hotel එකේ උදේ 9:00 නම් හවස 5 වෙනකම් digital marketing opening day එකට ඔබට සහභාගි වෙන්න පුළුවන්. මේකට කිසිම ගාණක් අය කරන්නේ නැහැ. නොමිලේ තමයි ඔබට සහභාගි වෙන්න පුළුවන්කම තියෙන. ඉතින් ආසන සීමිතයි. ඒ නිසා ඔබ ආසනේ වෙන් කරගන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 077 11 77 465. ඉතින් මේ වැඩසටහනේදී මේ workshop එකේදී ඔබට ඔබේ ව්‍යාපාරය ලෝකෙටම ගෙනියන්නේ කොහොමද? ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? විකුණුම් වැඩි කරගන්නේ කොහොමද? හොඳම customer base එකක් ගොඩනගා ගන්න කොහොමද වගේ ගොඩාක් දේවල්, ගොඩාක් කරුණු දැනගන්න පුළුවන්. අවස්ථාවක් තමයි මේ digital marketing open day කියලා කියන්නේ. ඉතින් මෙතෙන්ට සහභාගී වුණොත් ඔයාගේ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න පුළුවන් කියන එක අපි ඔබට මතක් කරනවා.
0: සල්ලි නාස්ති නොකර ඉන්න පුරුදු වෙන්න ඕනේ. හරි දෙයකට හරි විදියට වේදම් ගන්න ඕනේ.
2: දැන් මගලෝ වාහනයක් එහෙම අරගත්තොත් ඉවරයිනේ නේද? ඇක්සිඩන්ට් වෙච්ච එක.
0: ඕ ඇහිලා බැලිලා නැතුව ගිහිල්ලා මොකක් කරලා අඩියකට අහුනොත් වාහනේ ගන්න වේදම් කරමු සල්ලි ටිකක්. නාස්ති වෙලා විනාශ වෙලා ඉවරනවා.
2: ඒ සල්ලි ටික හෙන්නට ඉතුරු කරලා නේ වාහනේ.
0: අමාරුයි. අම්බක අමාරුයි. එකතු කරගත්ත සල්ලි. ඒ සල්ලි ටිකම ඉවරයි. ඊට පස්සේ ඔයා බකර ලඩියක් ගෙදර ගල්ලා ලඩිය හදනවා. හම්බ කරන සල්ලි ටික ලඩිය හදන්නම ඉවරයි. අන්න ඒ හින්දා වාහනයක් ගන්නව නම් කෙලින්ම යන්න මාළඹේ පුංචි කාරණියකට.
1: මොකද ලඩි නෑ.
0: අන්න ඒකයි වැඩේ. ඒගොල්ලෝ ලඩි විකුණන්නේ නැහැ. හරි. කවුරු හරි වාහනයක් විකුණන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නව නම් එයා වාහනේ ගිහිල්ලා පුංචි කාර් නිවසට පෙන්නුවම පුංචි කාර් නිවසට හිතුනොත් ලඩියක් නේ කියලා ගොල්ලෝ එතන ගමන් ගන්නේ. ඒ හින්දා බය නැතුව යන්න පුංචි කාර් නිවසට වාහනයක් ගන්න හිතුනම එතන ලඩි නෑ. ගිහිල්ලා ඔයා කැමති වාහනේ පෙන්නුවම ඔයාට ඒක ලඩියක් නෙවෙයි කියලා ඔයාගේ හිතට ඒත්තු යනකම් ඒගොල්ලෝ එතන සියලුම ටෙස්ට් ටික සහ පරීක්ෂා කිරීම් ටික ඔයාගේ ඇස් ඉස්සරහම කරනවා.
1: yes
0: ඒගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා ඔයාටත් පෙන්නලා ඒගොල්ලොත් බලලා වාහනේ සීලුම පද්ධති පරීක්ෂා කරලා වාහනේ ડોකියුමන්ට් වල හිස්ටරි එක පරීක්ෂා කරලා බලලා වාහනේ ඇක්සිඩන්ට් හිස්ටරි එක පරීක්ෂා කරලා බලලා ඔයා සැටිස් නම් ඔයාට කන්ටැක්ට් කරලා දෙනවා වාහනේ අයිතිකාරයව එයත් එක්ක ගණන් කතා කරගන්න කියලා. ඉතින් විනිවිදභාවය ගැන ලබා දෙන සේවාව ගැන සේවාවේ විශ්වාස කළ හැකි භාවය ගැන කතා කරන්න දෙයක් නැහැ. පුංචි කාර් නිවසට ඔයා යනවන
1: මාළඹේ පුංචි කාර් නිවස ඇඩ්‍රස් එක මෙන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළඹේ.

0: ัง
1: ඉරගෙවල් වලට එනවනේ සැන්ඩි මිනිස්සු.
2: මොකටද?
1: ටිකක් දරුණු ඇඟ රිදෙන අපරාධ කරපු අය එනවා. ඊට පස්සේ සමහර විට ඉලක්කම් අපරාධ කරපු අයත් හිරේ යන්න ඉඩ තියෙනවා. විවිධ පුද්ගලයෝ හිරගෙදරක් ඇතුලේ එක ගොඩේ එකට ඉන්න සිද්ධ වෙනවා. තද වෙන එවුන් ඉන්නවා. ඒ වගේම පලිගන්නා සුළු අය ඉන්න පුළුවන්. විවිධ චරිත ලක්ෂණ තියෙන
2: රණ්ඩු
1: වෙන්න යන කට්ටිය ඉන්න පුළුවන්. රේජ් එක වැඩි පොඩ්ඩේ හැමෝටම බිත්ති වලට එහෙම ගහන්න හිතෙන ඩයල් ඉන්න එහෙම අය ඉන්න පුළුවන්. ලෝකෙ සමහර හිරගෙවල් වල මේ රේජ් එක කන්ට්‍රෝල් කරන්න සහ තරඟකාරීත්වය මතින් එකිනෙකාව ඉවස ගන්න හැටි පුරුදු කරන්න හිරගෙවල් වල බොක්සිං ප්‍රැක්ටිස් කරමු.
2: හා,
1: අද අපිට හිතනවානේ ඒක නම් හරියන්න වැඩක් නෙවෙයි, හිරකාරයෝ බොක්සිං ගහන්න දාලා උන් ගහගෙන මරාගනි කියලා. නෑ, මේක සක්සස් ස්ටෝරි එකක්. මේ ගැන මේ බොක්සිං ප්‍රැක්ටිස් කරලා UK වල USA වල හිරගෙවල් ඇතුලේ බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු කරලා ඒ බොක්සිං ගහගන්න හිරකාරයන්ව කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරලා රිසර්ච් ටීම් වලින් ප්‍රූව් කරලා පෙන්නලා තියෙනවා මේක වැඩ කරනවා. ඒගොල්ලන්ව කාම් ඩවුන් කරන්න, ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දේවල් වලට රියැක්ට් කරන අර ආවේගශීලී ගතිය අඩු කරන්න මේකෙන් පුළුවන් වෙලා තියෙනවා කියලා. මේකේ හොඳම සක්සස් ස්ටෝරි එක ඇහෙන්නේ තායිලන්තේ. හරි, තායිලන්තේ හොරකමක් කරලා හිර යනවා කෙනෙක් අවුරුදු 15කට. එයාව තායිලන්තේ හිරගෙදර ඇතුලේදී බොක්සිං ප්‍රැක්ටිස් වලට යොමු කරවනවා. එයා මේ ක්‍රීඩාවට ඉතාම දක්ෂ වෙනවා. හිරගෙදර ඇතුලේ සියලුම බොක්සිං ක්‍රීඩකයන්ට වඩා ඉහළින් එයාට මේ ක්‍රීඩාව පුළුවන් වෙනවා. ඊට පස්සේ එයා හිරගෙදර ඉන්න ගමන්ම තායිලන්තේ ජාතික බොක්සිං ශූරතාවයට තරඟ වදිනවා. තරඟ වැදලා ජාතික බොක්සිං ශූරතාවය දිනා ගන්නවා. කොටින්ම 2008 බීජිං ඔලිම්පික් උළෙලේ තායිලන්තේ නියෝජනය කරමින් බොක්සිං තරඟය සවුවට සහභාගි වෙන්නේ මේ හිරකාරයා. අම්නාත් කියන කෙනා එයාගේ නම. ඉතුරු ටික මං කියන්න යන්නේ නිකන් ගොඩ නෑනේ කියලා ලැජ්ජ වෙන්න ඕනේ. අම්නාත් කැල්ල විතර අම්මට කියව ගන්න පුළුවන්. එයා තමයි 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේදී තායිලන්තය නියෝජනය කරන්නේ බොක්සිං ක්‍රීඩකෙක් හැටියට. ඉතින් හොරෙක් හොරකම් කරලා හිරේ විලංගුවේ වැටිලා ජීවිතේ අඳුරු පැත්තට යන්න හිටිය මනුස්සෙක් අන්තිමට ඔලිම්පික් තරඟ වෙනුවෙන් රට නියෝජනය කරන කීර්තිමත් ක්‍රීඩකෙක් බවට පත් වුණා. අන්න ඒකයි වැඩේ.

0: අද ගැස්මට සියත
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233 444. සීතා හදවත් දිනු හිතවත්කම
2: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place. සිංහගිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න, දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි.
15: Indian Tour of Sri Lanka.
14: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
16: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
14: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
17: 98.2 98.4 සියත.

0: රජයේ තීරණයට එකඟ වේ. දික්වෙල්ල කැඳවීමට හේතුව ධනංජය හෙලිකරයි.
1: වැඩි විස්තර සවස 6:30 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: සියත දෙවන.

0: ladang.
1: සිරකරුවන් පුනරුත්ථාපනයේ තව කියන්නේ ලස්සන ලස්සන දේවල් ලෝකෙ පටන් ගන්න තියෙනවා දැන්. තව මේ වගේ එකක් තමයි ඒගොල්ලන්ව වන වගාවට පාවිච්චි කරන.
2: ආ ගොවිතැන් කරන්න ඒවටද?
1: ගොවිතැන් නෙවෙයි කැලෑ වවන්න.
2: ආහා. පැති තියෙනවා ගිහලා කැලෑ වවන්න සාර්ථක කරන්න තියෙනවා.
1: ඔව්. ඒගොල්ලෝ අරගෙන ගිහලා ඒගොල්ලගේ දඬුවම් කාල සීමාව ඇතුලේ ඒගොල්ලෝ ගිහිල්ලා කැලෑ වවනවා. ඒ කියන්නේ රීෆොරෙස්ටින් වලට අදාළ තැන් වලට ගිහිල්ලා ගස් හිටවනවා ඒවට සාත්තු කරනවා බලා කියා ගන්නවා. මේක ලස්සනම වැඩේ තියෙන්නේ ඒ ප්‍රොජෙක්ට් එක හරහා ඒ ක්‍රියාකාරීත්වය හරහා එයාගේ ඔළුවට දානවා හැඟීමක්. ඔයා මේ හිරගෙදරින් ගියාට පස්සෙත් ඔයා මේ හිරගෙදර ඉන්න ගමන් කරපු හොඳ වැඩේ සලකුණු ඉතුරු වෙනවා. ඔයා මේ හිරගෙදර ඉන්න ගමන් හිටවපු පැලේ ඔයා නිදහස් වෙලා ගිහිල්ලා අවුරුදු 20කට 25කට පස්සෙත් සමහර විට ඔයා මැරුණට පස්සෙත් ලෝකෙ වෙනුවෙන් යහපතක් කරන විශාල වෘක්ෂයක් හැටියට රඳා පවතිනවා. ඒ තමයි ඔයා මේ ලෝකෙට ඉතුරු කරලා යන දේ.

0: එතකොට ඉබේම මගේ දැන් හිරගෙදරක ඉන්න මනුස්සෙක් තනියමින් එයා දවස් වැඩි කාලයක් ගත කරන් තනියම එයා කරන කියන දේවල් ගැන එයා නැවත හිතමින් බලමින් තමයි ඒක ඇතුළේ එයා කාලය ගත කරන්නේ. එතකොට එයාගේ ඇතුළට කාවද්දනවා ඔයා අනිත් අය ගැන හිතලා ලෝකෙ ගැන හිතලා යම් පොඩි දෙයක් කරලා ගියොත් ඒක විශාල මෙහෙයක් හැටියට ඔයාගේ පැවැත්ම පිළිබඳ මතකයක් හැටියට හැමදාම ලෝකෙ තියෙනවා. අපි ඒකයි කරන්න ඕනේ. අපි මේක විනාශ කරලා යන්නේක අපි ගැන මතකය නරක මතකයක් හැටියට ඉතුරු කරලා යන්නේක නෙවෙයි වැඩි. අපි මේ ලෝකෙ වෙනුවෙන් යම් හොඳ දෙයක් කරපු හොඳ මිනිස්සු හැටියට මතකේ ඉතුරු කරලා යන්නේ එකයි වැඩි කියන හැඟීම. ඒක ප්‍රැක්ටිකලිම ඒගොල්ලන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඒකත් ප්‍රොජෙක්ට් එක කරන ගමන් සිරකරුවන්ව නිරීක්ෂණය කරමින් හදපු දත්ත වාර්තා වලින් ඔප්පු කරලා තියෙනවා මේක වැඩ කරනවා.
1: ඉතින් මකලෝ ඔක ලේසි වැඩක්ද නැත්නම් කාලයක් තිස්සේ කරන්න ඕන දෙයක්ද?
0: හා මේමයි මේකේ සමහර කෙනෙකුට මේ වගේ වැඩ වලින් ලොකු ප්‍රතිඵලයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේවැ හැටි. හැබැයි සමහර කෙනෙකුට මකන්න බැරි සුවිශිෂ්ට ප්‍රතිඵලයක් මේකෙන් එනවා වෙන්න පුළුවන්. මේවා මැජික් වගේ මේක කළාම සිරකාරයා හොඳ මිනිහෙක් වෙනවා කියන જાතිය වැඩ නෙවෙයි. මේවා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. වැඩේට වෙහෙස වෙමින් මහන්සි වෙමින් ඒ ගැන හිතමින් බලමින් වඩා සමීප වේවා නිරීක්ෂණය කරමින් කරගෙන කරගෙන යනකොට කාලාන්තරයක් යනකොට අපිට පුළුවන් වෙයි හිරගෙවල් කියලා කියන්නේ නිකම්ම දඬුවම් දෙන මධ්‍යස්ථාන නෙවෙයි මිනිසුන්ව වෙනස් කරන තැන් බවට පෙරල ගන්න. ඒ වගේ තව ප්‍රොජෙක්ට් එකකට මේගොල්ලන්ව යොදා ගන්නවා. දැන් මේ වෙනකොට ලෝකේ දියුණු රටවල් වල වඳ වී යන සතුන් තර්ජනයට ලක් වෙලා තියෙන සතුන් ආරක්ෂා කරන කන්සර්වේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒවට මේ අයව සම්බන්ධ කරගන්න. මං කියන්නේ ඒ සම්බන්ධ කරගන්න වැඩේ තියෙනවා මිනිහෙක්ව සොෆ්ට් කරන්න පුළුවන් පොඩි කැලලක්. කියන්නේ ලෝකෙ වඳ වෙලා යන්න හදන සතෙක්ව
1: බේරගන්න
0: එක පරිස්සම් කරන එක. කියන්නේ කරදරේ වැටලා තියෙන හරිම දුර්වල වල්නරබල් දෙයක් රැකගන්න තමන්ගේ මහන්සිය දාන එක දෙයක් විනාශ කරන්න හිතන එකට දෙයක් විනාශ කරන්න මහන්සිය දානවට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ තැනක යාව ප්ලේස් කරනවා කියන්නේ. ඒක මාර ලස්සන දෙයක්. ඒකයි මම මේ මාතෘකාව උස්සගෙන ආවේ. ලංකාවෙත් පහුගිය දවස්වල අපි දැක්කා හිරගෙවල් වල මිනිස්සු ගහ ගන්නවා.
1: ඔව්.
0: හිරගෙවල් වල මිනිස්සු මිනි මරා ගන්නවා. ඉතින් හිරගෙවල් කියන්නේ මිනිස්සුන්ව සප්‍රෙස් කරන පීඩාවටපත් කරන පලිගන්නා සුළු විදියට දඬුවම් කරන තැනක් වෙනවා වෙනුවට හිරගෙවල් කියලා කියන්නේ මිනිස්සු ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරන ජීවිතේ බාර ගන්න විදිය වෙනස් කරන ජීවත් වෙන විදිය වෙනස් කරන තැනක් කරගන්න පුළුවන් නම් ඒක මාරයි.

0: තව සිරකරුවන්ගේ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ලෝකේ අවධානය තියෙන තව කාරණයක් තියෙනවා. ඒක මෙහෙත් තියෙනවා මං අහලා දැකලා තියෙන විදිහට දන්න විදිහට. ඒගොල්ලන්ට මොන හරි හැකියාවක් ලබා දෙනවා හිරෙන් නිදහස් වෙලා ගියාට පස්සේ හොඳ ජීවිතයක් වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් හැකියාවක්. සමහර විට වඩු වැඩ උගන්නනවා වෙන්න පුළුවන්. අංගෙ මෙහෙ තියෙනවා හැම වඩු වැඩ. ඊට පස්සේ ඔය ලෝකුරු වැඩ උගන්නනවා වෙන්න පුළුවන්. සමහර විට හෝටල් ක්ෂේත්‍රයේ වැඩකරන යම් අධ්‍යක්ෂින් ප්‍රමාණයක් එකතු කරලා දෙනවා වෙන්න පුළුවන්. දැන් ඒක ගිහිල්ලා තියෙනවා සැටි කෝඩින් උගන්නනවා හිරගවල් වල. හිරගවල් වල කෝඩින් උගන්නනවා. ඒ කියන්නේ පරිගණක තාක්ෂණයේ බැක් එන්ඩ් එක හිරගෙදරදී උගන්නනවා. සමහර විට ස්කූල් ඩ්‍රොප් අවුට්. ඉස්කෝලේ සමහරට ජූනියර් ස්කූල් එකෙන් පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. සමාජයේ හරි ඔපචුනිටි එකක් හම්බෙලා නැහැ. ඒ හින්දා හොරෙක් වෙලා මංකොල්ලකාරයෙක් වෙලා හිරේට වැටෙන කෙනෙක් ඊට පස්සේ ඔයා හිතන්න කෝඩින් ඉගෙනගෙන එළියට එන්න කියලා මිනිහට ජොබ් මාකට් එකේ දොරවල් අරින්න පටන් ගන්නවා. මේක තව කාරණා තියෙනවා. එයා පුනරුත්ථාපනය වෙලා මොකක් හරි හැකියාවක් වර්ධනය කරගෙන එළියට එනකොට අර සමාජයේ තියෙන සාමාන්‍ය අදහස් ටික තියෙනවනේ. ඕකුන් හිරේ විලංගුවේ ගියේ උන් ඕකුන් ගන්න හොඳ නැහැ මායිමකට කියලා හිතන එකත් අපි ටික ටික වෙනස් කරන්න ට්‍රයි කරන්න ඕනේ. ඉතින් ඒක සමහරට මීඩියා වලින් ආර්ට් වලින් අරවැම් මේවැම් කරන්න පුළුවන්. ඇති ඒවටත් මහන්සි වෙන්න ඕනේ. එහෙම තමයි අපි මේ අපි සකස් කරලා තියෙන යහපත් සමාජ පැවැත්මෙන් එළියට වැටෙන මිනිස්සුන්ව නැවත ඒ සමාජ සැකැස්ම ඇතුළට ගන්න තමයි විදි හදා ගන්න ඕනේ. මිනිස්සුන් ඒකෙන් එළියට දාලා පැත්තකට කරලා තියන්න නෙවෙයි
1: කියනවා වගේ නෙවෙයි. ඉතින් ඒක මාර මහන්සියක් අරගෙන කරන්න ඕන
0: වැඩක්. අමාරු වැඩක් සහ
1: ප්‍රතිඵල ටිකක් කාලෙකින් අපිට ගන්න
0: වෙන වැඩක් සහ සිහියෙන් බුද්ධියෙන් කරන්න ඕන වැඩක්. මිනිසුන්ව චූන් කරන්න හරි දේශපාලන වාසි ගන්න හරි මැජික් පෙන්නලා වීරයෙක් වෙන්න හරි කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඉවසීමෙන් හෙමින් කරන්න ඕන වැඩ. හුඟක් වැඩ දිනු හැම ඉවසීමෙන් හෙමින් කරන්න ඕන වැඩ.
1: වාහනයක් ගන්න යද්දි ඉවසීමෙන් තමයි වාහනයක් ගන්න ඕනේ. හිතලා බලලා දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා රැවටෙන්නතෝ වාහනයක් ගන්න ඕනේ. ඉතින් මාලබේ පුංචි කාර් නිවසට ගියොත් ඔයා රැවටෙන්නේ නැහැ කවදාවත්. මොකද එතන තියෙන්නේ හොඳ වාහන. සහ ඔයා හිතන්නේ කොහාගේ වාහනේ විකුණ ගන්න ඕනේ. එතකොටත් ඔබ යන්න ඕනේ හොඳම තැනක් තමයි මාලබේ පුංචි කාර් නිවස කියලා. කියන්නේ ඒගොල්ලෝ මූලික තත්ත්ව පරීක්ෂාවක් කරන වාහනේ මාලබේ පුංචි කාර් නිවස ඇතුළට ගන්න යනවා. අනිත් එක තමයි වාහනයක් ගන්න යනකොට තක්සේරු සේවා, එතකොට ඉන්ෂුරන්ස් පහසුකම්, ලීස් පහසුකම්, මේ හැම දෙයක්මත් මාලබේ පුංචි කාර් නිවස තුලම තියෙනවා. එතකොට අපිට හරි ලේසි වාහනයක් ගන්න ගියට පස්සේ ඒ අනෙක් ටිකත් කරගෙනම වාහනේ අරගෙන එළියට බහින්න පුළුවන්. අනිත් එක තමයි වාහනේ ලියකියවිලි පැත්තෙන් ගත්තොත් රෙජිස්ටර් කරපු වාහනයක් නම් ඒකේ ලියකියවිලි හොඳට තියෙනවද, නීත්‍යානුකූල විදිහට තියෙනවද කියලා බලලා තමයි වාහනේ ඒගොල්ලෝ තව කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි අපි ඔබට කියන්නේ වගකීමක් විශ්වාසයක් තියෙන තැනක් තමයි මාලබේ පුංචි කාර් නිවස. එතෙන්ට ගිහිල්ලා ඔබේ වාහනේ ගන්න. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පරමාලබේ.
0: ඒ වගේම තව කල්පනාවෙන් කරන්න ඕන වැඩක් තමයි තමන්ගේ තියෙන වත්කම් කළමනාකරණය කරගන්න එක. ඒක හොඳට ඉගෙනගෙන කරන්න ඕන වැඩක්. මේ දවස්වල චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා ඕගොල්ලෝ ඕනම කෙනෙකුට ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගෙන් මූල්‍ය කළමනාකරණය ඉගෙන ගන්න. ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු කියලා කියන්නේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් YouTube channel කරන, ඒවට සම්මාන දිනාගෙන තියෙන මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එයාගෙන් මේ වැඩේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන චාන්ස් එක තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනය විසින් මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. මේ කෝස් එකේ 23 බැච් එක මේ දවස්වල බඳව ගන්නවා. මේ 23 බැච් එකට ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බරයට WhatsApp පණිවිඩයක් හරි දුරකථන ඇමතුමක් හරි දුන්නොත්
1: 0777117465 මකලා අපි අරකට මතක් කරමු. හෙට කියන අගෝස්තු 15 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ශැංග්‍රිලා හෝටල් එකේ, කොළඹ තියෙන ශැංග්‍රිලා හෝටල් එකේ ඒගොල්ලෝ කරන
0: විශේෂ දේශයක් නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක්,
1: ඩිජිටල් මාකටිං ඕපන් ඩේ. මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්, නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. එතනදී ඔයාට ව්‍යාපාරයක් කොහොමද පටන් ගන්නෙ, ආදායම් වැඩි කරගන්නේ කොහොමද, විකුණුම් වැඩි කරගන්නේ කොහොමද, හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්නේ, ඔය වගේ එකිනෙකිනොකි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ ගොඩාක් දේවල් ඔයාට එදාට දැනගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ කොළඹ ශැංග්‍රිලා හෝටල් එකේ අගෝස්තු 15, කියන්නේ හෙට උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්.
2: හද ගැස්මට සියත
3: Siyatha Between Lady Miss World Sri Lanka 2026
4: Title Sponsor
5: ඔබ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestic Lanka Tiles
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: ඇඟිලි කවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
3: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: 98.2 98.4
6: පන්නේවාගේ කමුකොකේ ඕෆ්‍රේක් නෑවාගේ පතිමුරේ ස්පයින මචං.
5: අද විතරයි සිකුරාදා සියත දිවයින පුරා.

0: රයිට් හවස හයා මාරටත් ළඟයි ප්‍රවෘති හන්ඩක්
1: තියනවා.
0: කලිට කලි ගිට අපි මේ අකුලන්න බැර
1: කරලා යන්න
0: ප්‍රවෘති දිගාරන්න මෙතන අපි මේ අකුලන්න බැරයි යන්න හදන්න. තව ලස්සන දෙයක් ලෝක දැන් තියෙන ප්‍රවණතාවයක් සිරකරුවන් පුනරුත්ථාපනය සම්බන්ධය ඒගොල්ලංව කලා කටයුතු වලට සම්බන්ධ කරනවා.
1: නටන්න, ගයන්න, රඟපාන්න, චිත්‍රාඳින්න.
0: අන්න හරි. විශේෂ දෙකක් ඔය අන්තිමට කිව්ව දෙක. රඟපාන්නයි
1: චිත්‍රාඳින්න.
0: ඒගොල්ලෝ මියුසික් උගන්නන ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් තියෙනවා. මේ මියුසික් උගන්නන වැඩේ ටිකක් කලින් ඉඳන් තිබුණා. ඒ කියන්නේ සිරකාරයෝ එකතු කරගෙන සින්දු කියන සුබසාධන වැඩසටහන් අරව මේවා ලෝකේ තැන් තැන් වල තිබුණා. හැබැයි මේ අලුත් ප්‍රවණතාවයක් මේ අය තියට එකට සම්බන්ධ කරගන්නවා රඟපාන.
1: ඒ
0: කියන්නේ හිරගෙදර ඇතුලේ තියට එකක් තියෙනවා සමහර හිරගෙවල් වල. එතන කවුරු හරි ආටිස් කෙනෙක් ඉඳගෙන නාට්‍ය හදනවා. ඒ නාට්‍ය වලට එකතු කරගන්නේ රඟපාන්නේ සිරකරු වෙන කෙනෙකුට, ඒ කියන්නේ වෙන අයෙකුගේ චරිතයක් Taman විසින් රඟ දක්වා පෙන්නනවා කියන එකේදී අනිවාර්යෙන්ම ට්‍රිගර් වෙන කැලලක් තියෙනවා එම්පති කියන එක.
1: දැන්
0: මට ඔයාව රඟපාලා පෙන්නන්න මං ඔයාව තේරුම් ගන්න ඕනේ. ඒ සිරකරුවෙක්ව අරගෙන එයාට වෙන චරිතයක් රඟපාන්න කියලා කිව්වම එයා උත්සාහ කරනවා ඒ චරිතය තේරුම් ගන්න. ඒ හැකියාව, ඒ ප්‍රැක්ටිස් එක එයාගේ සාමාන්‍ය ජීවිතයට ඇප්ලයි කළාම එයාට පුළුවන් වෙනවා එයාගේ ළඟ ඉන්න, එයාගේ අවට ඉන්න මිනිස්සුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක මේ يعني ඉතාලම දැනුවත්ව යොදා ගන්න උපක්‍රමයක් සිරකරුවන් පුනරුත්ථාපනය සම්බන්ධයෙන්. ඒ වගේම තව එකක් තමයි මේ චිත්‍ර අඳින්න ඒ අයව යොමු කරන එක. මොකද ඒක ඉතාම සරල හැඟීම් වල ඉඳන් ඉතාම සංකීර්ණ හැඟීම් සමුදායන් දක්වා එයාගේම විදිහකට එළියට දාන්න, එක්ස්ප්‍රෙස් කරන්න එයාව පුරුදු වෙනවා. ගොඩාක් වෙලාවට ඔය කියනවා අපරාධ චින්තනය කියන එක හැදෙන්නේ ඇතුලේ දේවල් හිර කරගෙන ඉන්න එකත් එක්ක පාලනය කළ නොහැකි එක්තරා මොහොතකදී හැමදේම පුපුරා යන්න පුළුවන්. ඒතකොට තමයි ඇතුලේ ඉන්න සතා
1: එළියට
0: එන්නේ. ඉතින් ඒ වෙනුවට ඊට වඩා මුදු සුමුදු ක්‍රමමගින් තමන්ගේ ඇතුලේ කැකෑරෙන හැඟීම් එළියට දාන්න මේ අයට පුරුදු කරන චිත්‍ර කලාව වගේ දේවල් හරහා. ඒක හරි ලස්සනයි අතර මගේ ලෝකේ සමහර එළඹුම් සමහර තැන්වල මිනිස්සු විසින්ම ඕගනයිස්සලා කරන සමහර වැඩ හරිම අගය කළ යුතු ලස්සන දේවල්. ඒව අරන් ඇවිල්ලා අපි ඔය කියනවා ඒ කනේ වැදිලා මේ කනේ
1: යනවා.
0: ඒක ගණන් ගන්න.
1: ඒ කියන්නේ ලෝකෙ කොච්චර උදාහරණ තියෙනවද ප්‍රායෝගික උදාහරණ. ඇයි ලංකාවට ඒවා ඇප්ලයි කරන්න බැරි?
0: ඔහොම නෙවෙයි, සමහර ඒවා පයින් ගගහ කිව්වත් කවුරුත් ගණන් ගන්නේ නැහැ.
1: අයියෝ මකලෝ.
0: දර ඔය හිතන්නේ ඇයි අපි මේවා කියන්නේ? මං ඇයි මේවා ඇවිල්ලා කියන්නේ?
1: ප්‍රෝග්‍රෑම් එක කරන් යන්නේ.
0: ඕ මේක කලේ නැත්නම් අර විද්‍යාව බයිනවා. ගීල් දෙන්නක.
1: මම සම්මි.
0: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වාහන මත පැනූ 50% අධිභාරය යළි දීර්ඝ කරයි. 22 සංශෝධන ලැබන අඟහරුවාදා මැති සභයට කටුනායක ඉදිකිරීම නොවැම්බරයට පෙර. ඩඩ්ලි රජයේ තීරණයට එකඟ වේ. ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ගැටුම හෙට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666
1: වාහන ආනයන බදු මත රජයේ විසින් හෙට දිනේ දක්වා පනවා තිබූ 50% අධිභාරය ලැබෙන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබෙනවා. එනුව හෙට දිනේ සිට දෙසැම්බර් මාස 31 වන දින තෙක් වූ කාල සීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුවනු ඇත. මෙම නියමය පසුගිය මැයි මාස 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවනු ඇත. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. පාර්ලිමේන්තුව ලබන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැන්වීමට යෝජිතයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිපා මහනාම හේවා සඳහන් කළේ.
2: න්‍යාය පත්‍රයේ ඇතුළත් කළ දින සිට දින 14ක කාලයක් ජනතාවට ලැබෙනවා. මේ සම්බන්ධව මූලික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කරන්න මේක අභියෝගපත් කරන්න මේ සම්බන්ධව කිසිම සාකච්ඡාවක් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ තුල විවාද කරන්න බෑ. මොකද ඒක දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සංගමයේ දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රසාදය පළ කළා. එක් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විපක්ෂ ඇතුළු පාර්ශ්ව පළකරන විරෝධය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාක්‍රට් සැතට් වයිඩ් පිළිගෙන ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට පෙර ලබා දී ඇති නියෝග පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එමෙන්ම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ සරල භාෂාවෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර අධිකරණයේ වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අවම කිරීම සඳහා පියවරගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහුගේ බව සඳහන් කළේ උත්සවයකට එක්කමින්
3: අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමත මණ්ඩලද අපි හඳුන්වලා දීලා තිබෙනවා. එහි පළමු අධ්‍යයන ලෙස කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගලන දිස්ත්‍රික්ක 6 විශේෂ මූල්‍ය ආරවුල් සමත මණ්ඩල පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ තුලින් බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක්ම නෙවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන් සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබා දීමයි. ඒ සඳහා තාක්ෂණයද අපි භාවිතා කළ යුතුයි. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව සමත මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් ඩිස්පියුට් ඩේටා මැනේජ්මන්ට් සිස්ටම් එකක් ස්ථාපනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.
1: රාජ්‍ය නිලධාරීන් විසින් ලේඛනවල සුදුසු කටයුතු පිණිස යන සටහනේදීම සම්පූර්ණයෙන් අත්හිටුවීමේ කාලය එළඹ ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පවසනවා. ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු ලේඛනයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම සටහන යොදා අංශ කිහිපයක් වෙත යොමු කර තිබූ බවයි. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පසුගිය 31 වනදා මරණ දඬුවම නියම කරනු ලැබුවා. ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසේ පාස්කුවරු දින ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැරහැරීම සහ ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට බැරිදිකරුවන් කරමින් තීන්දුව ලබා දුන්නා. මේ පිළිබඳ කොළඹ පැවති උත්සවයකදී අදහස් පළ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්.
4: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ නිලධාරි නොසලකිල්ල අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසයේ අපි ප්‍රථම වතාවට එවැනිඩුවක් ගොනු කරේ නීති විරෝධී නොකර හැරීමකින් අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිටපු පොලිස්පතිවරයාටත් අපි අධිචෝදනාව 855ක් ගොනු කරා. ඒතර මරණ දඬුවම තමයි අපි එක ඉල්ලා සිටියේ. හිටපු පොලිස්පතිවරයා නඩුව පැමිණ මෙහෙම මමයි. ඒකෙදි තොරතුරක් ඉන්නේ 4 වෙනිදා. ඒ 4 වෙනිදා තොරතුර ඔහුට sannivedanaya කරනවා රාජ බුද්ධ ප්‍රධානි විසින් ලිඛිතවම අප්‍රේල් 9 වෙනිදා. අනිවිඩේ පොලිස්පතිවරයා පාෂන් 4කට අරනවා. ප්‍රභු ආරක්ෂක අංශය ඔය විතර CF එකේ කමරාන්ට වගේ 4කට අරනවා. ඔහු දාන එක සටහනයි. FNA සුදුසු කටයුතු පිණිස අපි රාජ්‍ය සේවය අපි හරි ප්‍රිය කරන එදුමක් තමයි මේ FNA කියන එක. දැන් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන පැමිණියා හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහත්මයා. ඔහු කියනවා එය FNA සටහනකින් පමණක් යොමු කළ බෑ. ඒක යවුවාම ඒ යවන කෙනාගේ පළපුරුද්ද බුද්ධිය සහ තීරණ ගැනීම ශක්තිය තමයි ඔබ මේ කටයුත්ත කරන්නේ. ඔබතුමන්ලත් යවනවා නම් එහෙම සටහන් යොදනවා නම් එය සම්පූර්ණ නැවැත්වීමේ කාලය අවිල්ල තියෙනවා.
1: රාජ්‍ය නිලධාරීන්ට නීති විරෝධී උපදේශක් හෝ නියෝගයක් ලැබුණොත් ඒ පිළිබඳ සටහන් තැබිය යුතු බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ.
4: දැන් මම බාරව ඉන්නවා FCID කියලා ආයතනය. දැන් මේ අංශයට එන්නේ දේශපාලකයන් විසින් විවිධ කාලවකවානුවල කළ වංචා සහ දූෂණ අපරාධමේ චෝදනාවන්. ඒ ගොනුවල තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ තීරණ ගැනීමේ කටයුත්ත බොහොමයක් කළ තියෙන රාජ නිලධාරීන් විසින්. කිසිම දේශපාලකයේ තමුන්ගේ සටහනක් පවා එම ලේඛනවල නොතබන්න ප්‍රවේශම් වෙලා තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරු අතිරේක ලේකම්වරු වෙලගේ ප්‍රකාශල කියලා තියෙනවා අපිට ඒ කියන පුද්ගලයා බී කියන පුද්ගලයා තමයි මේ උපදෙස් ලබා දුන්නේ. නමුත් වශයෙන්ට වශයෙන් දේශපාලකයා කියනවා මම ඒ උපදෙස් දුන්නේ නැහැ. ඒතර ඔබට දෙනවා නම් නීති විරෝධී නියෝගයක්. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වක්කීම ගත යුත්තේ අපි. එසේනම් ඒ උපදෙස් ලැබුණේ කාගෙන්ද? හොඳ ඒක ප්‍රකාශ කරේ කියලා සටහන් කරන්න කිසිදු ආකාරයක පැකිලීමක් තියෙන අවශ්‍ය නැහැ.
1: රාජ්‍ය නිලධාරී නීතිය පිළිබඳ දැනුවත් භාවයකින් සිටිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර පැවසුවේ.
5: ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා විදිහට නීති ක්‍රියාත්මක කරනකොට සංවිඥානික වෙන්න ඕනේ අර සමාජ දේශපාලන ඒ ඇතුලේ තමයි තීරණ ගන්න තිත වෙන්නේ. හැබැයි ඒ සංවිඥානික බව ඇති කරගන්න පුළුවන් ඉන්නේ නීතිය ගැන දැනන් හිටියොත් තමයි. ඒක නැත්තම් අතිරේක සොලිසිටර් ජෙනරාල් තුමා කිව්වා වගේ තමන් කරන නොකර හැරීම ඊට පස්සේ ඒක තමන්ගේ පැත්තට ආපසු කරකෙන්න පුළුවන්. මෙහෙම ගියොත් එමෙ ඇඩ්මිනිස්ට්‍රේටර්ස් නැත්තම් රජයේ නිලධාරීන් අර නීතිඥයන් විය යුතු තරමටම නීතිය දැනන් සිටිය යුතුද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. මොකද ඒ තරම් ඒ නෛතික කාරණාවන් එක්ක බැඳිලා ඉන්න කණ්ඩායමක් වෙන නිසා.
1: ජනතාව ලබා දුන් ජනවරඹට පටහැනි වාණ්ඩුව කටයුතු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
6: ජනාධිපතිවරයා තමගේ ක්‍රියාදාමය ජනතාව ඉදිරියේ තබන්නේ පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් කිරීමේ අරමුණ පදනම් කර. ඇත්ත වශයෙන්ම ජනතාවගේ ජනවරම ලැබුණු පද්ධතියේ වෙනස වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුළුල් ලෙස සංශෝධනය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ ජනතාවට ලබා කිසිම ආකාරයක ඉසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කර
1: ජනාධිපති අධිකරණය ස්වාධීනත්වයට හානි සිදු කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
7: වචනේ කෙසේ වෙතත් මෙතන ගැටලුව ක්‍රියාව. ජනාධිපතිවරයා පැහැදිලිවම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා. ජනාධිපතිවරයා කියනවා විෂයපතේ පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. අපි දැනගන්න කැමති මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? රටේ නීතිඥ සංගමයේ එකට විරුද්ධයි නා. ගරු විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නා. පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ආසියාතික නීතිඥ සංගමයේ UN එක මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන ආකාරයෙන් හැකියි කියන කාරණේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුවත් කරලා තියෙනවා නම් මේ ජනාධිපතිවරයාට ගන්න අවධානම පිළිබඳව නම් මට හිතා ගන්න බෑ.
1: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පැවසුවේ අධ්‍යක්ෂීම් සහිත වෙනසුරුවරුන් ගොඩකැසී ඇති නඩු අවසන් කර ගැනීමට විශාල ශක්තියක් වනු ඇති බවයි.
8: අධ්‍යක්ෂීම් සහිත වැඩි සංඛ්‍යාවක් වෙච්ච වෙනසුරුවරුන් මේ නඩු විශාල සංඛ්‍යාවක් වේගෙන් අහනකොට මේ වැඩේ ඉක්මනින් අවසන්. ඒ විතරක් නෙමෙයි අපි අමුගල් නඩු අහන්න ශාලාත් ඕනේනේ, අධිකරණත් ඕනේ. අර ඇමතිලගේ බංගල කට්ටිය දස්වල සැපට හිටපුවා. දැන් අපිව පාවිච්චි කරන්නේ නැහැ. මාදන මුදලින් තමයි ඒව නඩත්තු කරන්නේ. ඒගොල්ලෝ සැපට හිටි. ඒවා අපි අධිකරණ වලට දීලා දී. නඩු අහන තැනුත් වැඩි, නඩු අහන විනිසුරුවරුත් වැඩි, ඉන්න විනිසුරුවන්ගේ අධ්‍යක්ෂීමුත් වැඩි.
1: අමානුෂික ලෙස පහර දීපාලු ස්ථානයක දමාගේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හාලියල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා වත්තේගම පොලිසියට සැකකාරිය සහ සැකකරු බහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ පහර කෑමට ලක්වූ දැරිය සැත්කමක් සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි. අමානුෂික ලෙස පහරදී වත්තේගම ප්‍රදේශයේ පාලු ස්ථානයක අවුරුදු 4ක දැරියක් අතරමං කර පලා ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේදී. පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් පැමිණ ඊයේ පෙරවරු 7ට පමණ සැකකරුවන් මෙම දැරියම ස්ථානයේ දමා ගොස් ඇති බවට අනාවරණය වූ බවයි. CCTV පටිගත කිරීමවල ඒ සටහන් නැති බවද පොලිසිය ප්‍රකාශ කළා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන්නේ දරුවන්ගේ බාරකාරීත්වය පිළිබඳව බවයි එහි නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ සංජීවනි අබේකෝන් පැවසුවේ.
9: ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව පැමිණිලි තමයි වැඩිපුරම ලැබෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි මාසෙකට 600-1007 අතර ලැබෙනවා. නමුත් මේ ජූනි ජූලි මාසවලදී අපිට වාර්තා වෙන පැමිණිලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 1100 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ පැමිණිලි අතරින් සාමාන්‍යයෙන් ගත්තහම වැඩිපුරම වාර්තා වෙන්නේ ළමයින්ව නොසලකා හැරීම, අත්හැර දැමීම, ඒ වගේම ළමයින්ව ශාරීරිකව මානසිකව හිංසනවලට ලක් කිරීම සහ භාරකරුවන් විසින්, ඒ කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන අය කියන්නේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, තාවකාලික භාරකරුවන් වෙන්න පුළුවන්, නැත්නම් පාසලට ගියාම විදුහල්පතිවරු ගුරුවරු වෙන්න පුළුවන්. මේ වගේ ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පැවරී ඇති අයගෙන්ම ළමයින්ව ශාරීරික හා මානසික හිංසනවලට ලක්වීම පිළිබඳ පැමිණිලි තමයි අපිට වැඩි වශයෙන් ලැබෙන්නේ.
1: රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට සූදානම් බව ප්‍රකට සහල් මෝල් ව්‍යාපාරික ඩටි සිරිසේන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සවයක් අමතමින්.
10: රජය විවිධ යෝජනා කරත් පියවත්තාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසපුවාම අපිට තියෙන හා සම්බන්ධව ගැටලු පිටමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි හෙට උදේ සිට රජයේ සහතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා. අද උදේ ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා.
1: කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පැවසුවේ ගොවිතැන් කිරීමට ගොවි ජනතාවට නිසි උනන්දුවක් නොමැති බවයි.
11: ඊළඟට තනි තනි ගොවි මහත්තුරු වුණත් දක්වන උනන්දුවේ අඩුවකුත් තියෙනවා. සමහර අයට කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒකට උත්තරයක් විදිහට තමයි අපි දැන් යෝජනා කරලා තියෙන්නේ ගොවීන්ගේ සමාගම් හදන්න ඕනේ. එතකොට ඒ සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා, කාර්ය මණ්ඩලය ඉන්නවා, ගොවීන්ගේ සමාගමෙන් වැටුප් ගන්නවා, මේ කටයුතු පහළට ගෙනියනවා. ඒ වගේ ක්‍රමයක් නිර්මාණය නොකර තනි තනි ගොවියට අමාරුයි මේ දැනුම උරා ගන්න.
1: වීවකාවෙන් ගොවින් ඉවත් කිරීමේ උපක්‍රමයක් අමාත්‍යවරයා විසින් සිදු කරමින් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ප්‍රකාශ කළා.
12: ජලික සමාගම් ආවයි කියලා ගොවියාගේ මේ නිෂ්පාදන ටික විකුණා ගන්න නිසි ආස්තන්නට මිලක් නැතුව නිෂ්පාදන පිරිවැය අඩු කරන්න බෑ. දැන් මේ කියන්නේ සමාගම අරා තාක්ෂණික අවශ්‍ය දැනුම ගොවියාට දෙන්න ඕනේ කියලා. හැබැයි අපි විශ්වාස කරන්නේ මේ දැනට බන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අමාත්‍යාංශයේ යටතේ ලාල්කාන්ත අමාත්‍යවරයා නොදන්නවද දන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සේවාවක් තියෙනවා කෘෂිකර්ම උපදේශකවරුන්. ඒ වගේ තමයි ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තියෙන ලංකා පුරාම වීදිච්ච ජාලයක් තියෙනවා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ 551.
1: කටුනායක ගුවන්තොටුපලේ දෙවන මගේ පරයන්ත ඉදිකිරීම ලබන නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්ුණේ ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හාරා ෂොහි සහ බරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතරයි. ඉදිකිරීම අත්හිටුවා තිබූ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන් රජය එකඟතාවය පළ කර තිබුණා. ඊට අවශ්‍ය අමතර ණය පහසුකම් ලබා ගැනීම මේ වන විට පවතින අවසන් අදියරේ. තෝරාගත් ඉදිකිරීම් සමාගම සමග සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි බරයි සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර QR කේත අනුව ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් පවත්වාගෙන යන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කලබනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඔත්තේ ඉරටේ දින අනුව ඉන්ධන නිකුත් කිරීම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි.
12: ඔත්තේ ඉරට කියන එක මුලින්ම ආවේ පෝලිම් ඇති වුණොත් ඒක අවම කරගැනීමේ අදහසින්. එතකොට ඒක දැන්ට පවත්වාගෙන යනවා. මේ වෙනකොට ඒක පවත්වාගෙන යන්න ඕනද නැද්ද කියන පොඩි සාකච්ඡාවක් තියෙනවා. QR කේතේ කොහොමද පවත්වාගෙන යනවා? ඔත්තේ ඉරට ඒක සම්බන්ධයෙන් මේ වෙනකොට යම් අදහස් තියෙනවා. නමුත් රජු වශයෙන් රජයේ පැත්තෙන් එහෙම අපිට මුකුත් අදහසක් දෙන්නේ නැහැ. ඒක නැති කරන්නද කියන එක සම්බන්ධයෙන්
1: හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් රුපියල් කෝටි ගණනක දේපල අත්පත් කර ගැනීමේ සිද්ධියත් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකාරිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බින්දනී සූර්යාරච්චි හෙවත් පොඩ්ඩි නෙමති සැකකාරියයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ විසේ. හෙරොයින් ජාවාරම තුලින් රුපියල් 1,850,000කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාරිය නීති විරෝධී ලෙස උපයාගත් කොළඹ පිහිටි නිවාස 3ක්, වෙළඳසැල් 3ක් සහ බැංකු ගිණුම් 6ක් ක්‍රියා විරහිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නිරිතදිග ප්‍රංශයේ පැතිරී යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටාර 1100ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවලින් ඉවත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යා 525ක්. ලැව් ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ බටෙන් 500 දෙනෙකු පමණ යොදවා ඇති බවයි ප්‍රංශයේ නිවේදනය කළේ.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගයේ සියත ටීවී ඔස්සේ සජීවීව විකාශය කිරීම සඳහා සියලු කටයුතු සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ ධනංජයද සිල්වායි. ඉන්දියා කණ්ඩායමේ නායකත්වයට ශුක්මන් ගිල් පත් කළා. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 46ක්. ඉන් තරග 22ක් ජයගෙන ඇති ඉන්දියාවයි. තරග 7ක් ශ්‍රී ලංකාව ජයගත්තා. මෙවර ශ්‍රී ලංකා සංචිතේ කඩලු රැකීම සඳහා සුදුසුම ක්‍රීඩකයා නිරෝෂන් දික්වැල්ල බව නායක ධනංජය දසිල්ලා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී.
13: දික්වැල්ලට ටෙස්ට් සංචිතයෙන් එළියට යන්න උනේ කුසල් මෙන්ඩිස් නම්බර 7ට ආපු හින්දා. ඉතින් මම හිතනවා කුසල් මෙන්ඩිස් ඒ ස්ථානයේ ගොඩක් හොඳ සෙල්ලම් කරා අන්තිම අවුරුදු කිහිපය. ඉතින් මම හිතනවා යාර එතනින් අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා අතුරට එන්න. ඉතින් ගාල්ලේ සෙල්ලම් කරද්දී අවශ්‍යම දේ තමයි හොඳම ග්ලව් වර්ක් එක තියෙන එකනා කීප් කරන එක. ඉතින් සිලෙක්ටර්ස්ලා එක්කයි කෝච් එක්කයි කතා කරලා ගත්ත ඩිසිෂන් එකක්. ඉතින් ඒගොල්ලොත් ඇග්‍රි වුණා. මොකද ඔව් අපිට අවස්ථාවක් දෙන්න තිබුණා තව කිහිප දෙනෙකුට. නමුත් හොඳම ග්ලව් වර්ක් එක තියෙන එකනා විදිහට දික්වැල්ල සෑහෙන ඉදිරියට ආවයි අවස්ථාවේ.
1: හෙට පැවැත්වෙන දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගයයි. යලි සිරස්තල. වාහන මත පැනූ 50%ක අධිභාරය යලි දීර්ඝ කරයි. 22 වන සංශෝධනය ලබන අඟහරුවාදා මැති සභයට. කටුනායක ඉදිකිරීම් නොවැම්බරයට පෙර. ඩඩ්ලි රජයේ තීරණයට එකඟ වෙයි. ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ගැටුම හෙට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: මල්ලිගේ වොයිස් එකේ තියෙනවා කියන්න තේරෙන්නේ නැති මැජික් එකක්.
2: ලංකාවේ අපිට හිටපු මියුසික් ලෙජන්ඩ් කෙනෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි.
3: ඔහුගේ ජීවිත කතාවෙන් හැදුන එදා රෑ මූවි එක ඩිරෙක්ට් කරන්නේ අරුණ ජයවර්ධන.
2: මූවි එක ගැන වැඩි විස්තර එයා අපිට මෙහෙම කිව්වා.
4: ඉස්කෝලේ යන කාලේ අපේ දරුණු කාලේ අපි මිල්ටන් දැකලා තියෙනවා, මිල්ටන් සින්දු අහලා තියෙනවා. අපි සෙටල් වුණේ ඒ සින්දු වලින් ගොඩක් වෙලාවට. එහෙම කෙනෙක්ගේ ජීවන චරිතය අපිට එහෙම නිර්මාණයෙන් කරන්න ලැබෙයි කියලා මම තවදාවත් හිතුවේ නැහැ. ඒක වෙන්නේ දෙකක් අපි වැයගත්තට කියන්න පුළුවන්.
5: ගුවන් තොටුපළේ දීමා
3: එදාරා කියන්නේ ලොකු ක්‍රූ එකක් හිටපු වැඩක් නේද?
4: අපිට දෙන්න ලොකුම තෝරා ගැනීම තමයි මිලිටරි චරිත කෝඩ් කරන්නේ කියන එක. එතනදී අපි ප්‍රශාන්ත තෝරගත්තා. ප්‍රධාන චරිත රඟපාන නළුවලියන් 56ක් විතර ඉන්නවා. අපි ඒක නම් වෙන ඔක්කොම ගත්තොත් නළුවලියන් 1100ක් වගේ මිනිස් චිත්‍රපට රඟපාන. මේක දැවැත් චිත්‍රපටයක්.
2: ෆිල්ම් එකේ සින්දු කීයක් තියෙනවද?
4: සිංහල ගීත 26ක්, හින්දි ගීත 4ක්, අසල ගීත 30ක් තියෙනවා. මේ ගීත 26ක මිත්‍ර මාගස් මහත්මයා ගායනා කරපු ගීත. ඒ ගීත අපි සියල්ලම නැවත නව සංගීත සංයෝජනයකින් තමයි ඉදිරිපත් කරන්නේ. මම ගන්නේ සියල්ල කරේ ප්‍රවීණම සංගීත අධ්‍යක්ෂකවරු සුරේෂ් පාලියද්ද.
5: සුලංගේ පාවි ඇවිත් යාවි.
3: රිලීසින් ඩේට් එකත් වෙනස් වුණා නේද?
4: මේ තියෙන ඉන්දුමත් එක්ක අපිට මේ දැන් සැප්තැම්බර් 18 දිවයින පුරා තියෙන සිට මාසාලාට සිත්පටි එනවා.
5: මානිසාඹ නොපිරු පිරුම්
0: Talk of the Town.
6: හද ගැස්මට සියත
7: මුද්‍රා කරද්දි පෙන වගේ යනවද?
8: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
7: සමහර අවස්ථාවලදී මුද්‍රා පිට කරද්දී මුද්‍රාවල සුදු පැහැති පෙන වගේ ස්වභාවයක් තියෙන පුළුවන්. මෙවැනි තත්ත්වයක් දිගටම පවතිනවා නම් ඒ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. මේන් ප්‍රධාන තැනක් ගන්නවා මුද්‍රා සමග ප්‍රෝටීන පිටවීම. දීවැඩිය රෝගයේදී එවාගිම අධිරුධිර පීඩනයේදීත් වකුගඩුවලට හානියක් සිදු වී තිබෙන විට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තාවකාලිකව ඔබ අධික ලෙස ව්‍යායාම කිරීමේදී උණ රෝගේ උත්සන්න වූ අවස්ථාවකදීත් මෙවැනි තත්ත්වයක් තාවකාලිකව ඔබට ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් දිගු කාලයක් තිස්සේ පැවතීමත් ඊට අමතරව මෙවැනි තත්ත්වයක් සමගම ඔබගේ මුහුණ සහ වලුළු කර ප්‍රදේශයේ ඉදිමීමක් තිබෙනවා නම්, ඔබගේ රුධිර පීඩනය වැඩි යගයක තිබෙනවා නම්, ඒ වගේම ඔබගේ මුත්‍රා පිටවීමේ ප්‍රමාණය අඩුවක් තිබෙනවා නම්, ඔබට අසාමාන්‍ය විදිහට මහන්සි ස්වභාවයක් දැනෙනවා නම්, ඒ වගේම ඔබගේ බර අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
8: ඔබේ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
6: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's leasing, විශ්වාසී ප්‍රමුඛයා.
7: මොකෝ මේ තරහින්?
8: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
8: සුපර්මෙට්.
7: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: ඇසිට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් මාර්ග කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.
10: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුද්දතාවා.
11: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
12: බිග් බිග් දිනුමයි බොනන්සා බොනන්සා.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: සිංහගිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
16: සමහරු එන්නේ සද්ද අහලා.
17: තව සමහරු එන්නේ සුවඳට.
16: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
17: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026. 2026.
16: Motor Show.
17: Lifestyle Expo.
16: Construction Expo.
17: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
18: Heads is the call, heads it is.
0: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි.
19: Indian Tour of Sri Lanka.
0: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
4: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔසේ.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020 98.2 98.4 සියත

රාත්‍රී 7යි විනාඩි 5යි. මන් දන්නවා හිත් කොහේ තිබ්බත් මේ වෙලාවට සියතහන හිත් ගොඩායි කියලා. එන්න අද ෆ්‍රයිඩේ ලස්සන ප්ලේලිස්ට් එකක් එක්ක රෑ 9 වෙනකන් ඔයාට පුළුවන් විශ්මිත් එක්ක ෆ්‍රයිඩේ හැපනින් කරගන්නනේ. 0711982894 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔය සියත ටියුන් කරන්නන් ඉන්නේ හරිද?

0: දැන්වලව රාත්‍රී 7:08.
1: හද ගැස්මට සියත. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තියෙන්නේ කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
3: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
2: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
6: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපේ ලෙඩාව කොහොමාරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
1: උදැසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
8: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
14: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
17: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Danasu du kotigena e disne
1: danen anna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
4: 98.2 98.4 සියත

මිසිස් පෙරේරලා ගොඩයි නේ දනේ? සියතහන් ඉන්නේ කියලා මැසජ් එකක් කියවලා තියෙනවා තවත් පෙරේරා කෙනෙක්. මේ පෙරේරා නම් ඉන්නේ වැලිසර. හැබැයි මේ වෙලාවෙ ඉන්නේ මිස්ටර් පෙරේරා ඉන්නේ නාවල. Thank you Anushka වගේ මැසේජ් එකට. එතකොට චන්ද්‍රා අන්ටි මගේ ෆුල් නේම් එකම දන්නවනේ බොලේ. විශ්මි නිමාෂා පුතේ. එයත් අපි වහගෙන ඉන්නේ. හැමදාමත් සියතට දෙන ආදරයට ගොඩක් ස්තුතියි ආන්ටි. ෆ්‍රයිඩේ කොහොමද ආන්ටිට දැනෙන්නේ? කියන්න බලන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං උඹට පෙන්වන්න නැති ඔපෙර හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත් බට
15: real mapate experience එකකට නැල්වත් බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
17: සතුට රස ගොනු මුසු වෙන කැමවල රස සුරකින
18: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
19: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
6: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
13: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
15: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන්න try කළා.
8: මට link pass පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි. 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රටපුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොටයන්න ඉවත් වෙනු.
3: කිරිපත් කොට රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත් කොට ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
4: සමහරු එන්නේ සද්ද අහලා.
5: තව සමහරු එන්නේ සුවඳට.
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
6: Down South in the morning.
5: Go International Expo 2026.
4: Motor Show,
5: Lifestyle Expo,
4: Construction Expo,
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
4: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

චන්න හදන්නේ වත්සැප් එක පැත්තට කවුද සියතහන් ඉඳල මැසජ සව් කියල බලන්න. ඔන්න ඉතින් ලස්සන ලස්සන දේවල් වලින් ලස්සනට හිතන කෙනෙක් තමයි ජගත් කියන්නේ. ජගත්ගේ මැසජ් එකත් අද හරිම ලස්සනයි. ලස්සනට හිනාවෙන, ලස්සනට කතා කරන, ලස්සන කෙල්ලේ, ලස්සන රාත්‍රිය, ලස්සන කරන්න ලස්සන හඳක් තියෙන, ලස්සන ගායකුගේ ලස්සන සින්දුවක්. ලස්සන වෙලා යන දෙන්නකෝ. හම්මෝ ලස්සන. හොඳයි නේද මේ වොයිස් එක? හොඳයි නේද මේ සින්දුව? කියන්න බලන්න. Thank you so much චකත් ඔයාගේ මැසේජ් එකට. එතකොට රණුක thank you සියතහන් ඉන්නවට මැසේජ් එකක් දාලා තියන්න.

0: සිය තහංගින වෙලාවරාත්‍රී 7:50.
1: හද ගැස්මට සියත.
2: සියත පාත්‍රේ විතසා.
3: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුව කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොමහරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශය බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභහරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
2: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: බිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020.
2: අපිව තල්ලු වුණාම කොනකට, අපිව හේත්තු වුණාම බිත්තියකට, පාට්ටම වැඩ කරන්න පටන් ගන්නවා. අපි කැලේදි දාලාපු අපේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් කොහොම හරි කරලා එල්ලිලා ඉන්නයි යකෝ. අන්න ඒ ස්ටේට් එකට ආවම ඉනියට ඕන දෙයක් කරන්න.
3: ඒ කියන්නේ මැරෙන්න තියෙන බයටත් වඩා නේද?
2: මැරෙන්න තියෙන බයට වඩා මැරෙන්න තියෙන බය වරද්දගෙන එනවා ජීවත් වෙන්න තියෙන උමනාව. දැන් බලන්නකෝ අපි දැන් බෑයකේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පවා මට එන අදයක් නේ. මම නිකන් හනීප නැහැ වගේ නේ මේ ප්‍රෝග්‍රෑම්
3: එක. මැරෙන්න හිතනවා.
2: මැරෙන්න හිතනවානේ.
3: ඒකට පරයා යනවා ජීවත් වෙන්න තියෙන ආසාව.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළවේ පුංචිකාර නිවස
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණයේ කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076-56-78-78-4.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
8: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
9: සිංගිරි ඕගස් මොනන්සා සෑම්සන් හයිසෙන්ස් පැනසොනික් කැම්බියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
5: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සීල් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.75
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
11: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි
12: Indian tour of Sri Lanka.
11: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
13: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
11: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
14: 98.2 98.4 සියත.

රාත්‍රී 8යි විනාඩි 8යි ඇවිත් තින්නේ ෆ්‍රයිඩේ සියත FM මහන් ඉන්න විශ්මිත් එක්ක හන් ඉන්න දෙවනි පැයට එන්න මැසේජ් එකක් තියන්න වැරදික ලස්සනට කරගන්නත් ඕනේ ඔළුව නිදහසේ තියාගන්නත් ඕනේ ආස දේවල් කන්න බොන්නත් ඕනේ හැබැයි හැම දෙකින්ම පරිස්සමින් තේරුණාද එන්න තව පැයක් තියෙනවා මැසේජ් එකක් දාලා තියන්න ඉතින්

0: දැන් වෙලාවරාත්‍රිය 8යි විනාඩිය 11යි.
1: හද ගැස්මට සියත

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙනවා. හැම රතවහනදාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථනය කරන් යන්න ඕනේ. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම දාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් දාරියෙක් මේ පහසුකම් නැංගල පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම් අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂර ලකුණු ප්‍රමාවෙදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා ගියකන වැඩියනුව ලකුණු අඩීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 0712 2 0727 777.
5: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
13: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍යරුව ගොබ්බයා.
17: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී 3.
18: 98.2 98.4
19: පන්නේ වගේ කමුකකේ
20: ඔප්‍රේක් නැවගේ
21: පතිමුරේ
22: ස්පයිඩර් මචං
23: අද විතරයි සිකුරාදා.
24: සියත දෙවයින පුරා.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා, ධර්මයේ සිහි කරා. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදීනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මය ඇහුණට පස්සේ සසර බය, කර්ම, කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න, වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න. මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: සමහරු එන්නේ සද්ද අහලා,
4: තව සමහරු එන්නේ සුවඳට,
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
5: Go International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
8: සියත දිවයින පුරා.

සිින්දු ටිකක් එකදිගට අහන්නත් ඕනේ. හැබැයි වෙලාවච්චුට මතක් කරන්න රාත්‍රි 8 විනාඩි 40යි. ඒත් එක්කම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. කවුද මේ වෙලාවේ සියත FM අහන් ඉන්නේ කියලා බලන්න. බැලුවා බැලුවා. නිමේෂ්, thank you so much ඔයාගේ message එකට. ඔයාගේ පවුල කැටියවත් එකතු කරගන්නවා. ඒත් එක්කම මමත් ඉන්නවා. කවුද මේ රාගම ඉඳන් නම ඉක්මනට type කරන්න බලන්න. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පිරියන්දලින් අපේ සුභාෂිනී සහ පවුලේ අය. විශ්මිට ආදරෙයිලු. මමත් ආදරෙයි ඉතින් අනේ. කට්ටියවම එකතු කරගන්නවා මේ වෙලාවේ සියත FM මහන් ඉන්න. මෙන්න මේ සින්දුවට.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 48යි.
1: හද ගැස්මට සියත. සියත පත්‍රේ විතසා.
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තම කෙළින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති අනුරකුමාර් දිසානායක පැවසීය. බැලුවාම කොමහරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශය බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභාරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම ගන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: Big Lane සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: අපිව තල්ලුනාම කොනකට අපිව හේත්තුනාම බිත්තියකට පාට්ටම වැඩ කරන්න පටන් ගන්නවා. අපි කැලේදි දාලාපු අපේ සර්වයිවල් ඉන්ස්ටි කොහොම හරි කරලා එල්ලිලා ඉන්නෝයි ජකෝ. අන්න ඒ ස්ටේට් එකට ආවම ඉනේවට ඕන දෙයක් කරන්න.
3: ඒ කියන්නේ මැරෙන්න තියෙන බයටත් වඩා නේද?
2: මැරෙන්න තියෙන බයට වඩා මැරෙන්න තියෙන බය වරද්දගෙන එනවා ජීවත් වෙන්න තියෙන උමනාව. දැන් බලන්නකෝ අපි දැන් ඩයක්කමේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පවා මට එන අදයන්නේ මට නිකන් හනීප නැහැ වගේ නේ මේ ප්‍රෝග්‍රෑම්
3: එක. මැරෙන්න හිතනවා.
2: මැරෙන්න හිතනවානේ.
3: ඒකට පරයා යනවා ජීවත් වෙන්න තියෙන ආසාව.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
7: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි නායක වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න Asset Line Finance 0114 700 IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
8: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candia තුළ ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: Big දිනුමයි Bonanza Bonanza
10: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණුයි.
12: Indian Tour of Sri Lanka.
11: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
13: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔසේ.
11: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
13: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: සහස් ලංකාවට වෙලා කොහොමදන්නේ මම හොයාගත්තේ.
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
16: ලොකේ කොනේ කොහේ හෝ Friday වන සියතම
17: අනුවතයි 0.2 අනුවතයි 0.4
18: සියත
17: සියත දෙවයින පුරා

එහෙනම් ගුඩ් නයිට්. වීකෙන්ඩ් එක කැමති විදිහට ස්පෙන්ඩ් කරන්න ඕනේ, තේරුණාද? දුලාන්, ඔයාගේ රික්වෙස්ට් එක අද මට දෙන්න බැරි වෙනවා. හැබැයි අපි බලමු ඉස්සරහට. ටිකටම සියත FM අහගෙන ඉන්න ලස්සන්ට වැරටික් කරගන්න හැමදේම පරිස්සමින්. විශ්මියාදරේ.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහන්‍ය ධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම ධාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න ආය පොලිස් ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතෙන් අයිතියක්. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම අඳුන්ලා දුන්නේ. ඒකයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසල් ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: Luna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karan, 0.718, 492, 492. 0.71, 132, 77.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: සිංහගිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
15: Theater Tele දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: සඳුදා
15: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත TV 3.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මය සිහි කරා. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදීනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මය ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න. මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: සමහරු එන්නේ සද්ද අහලා,
4: තව සමහරු එන්නේ සුවඳට,
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
5: Gol International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Gol International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM
8: 98.2, 98.4
9: පන්නේවගේ කමුකොකේ
10: ප්‍රේක්
9: නෑවගේ
10: පතිමුරේ
11: ස්පයින මචං
9: අද විතරයි සිකුරාදා
8: සියත දෙවයින පුරා.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති අනුරකුමාර දිසානායක පැවසීය. බැලුවාම කොහොම හරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමේ සභාපතිවරයාත් කරන ප්‍රකාශ බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභාරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: යෝ

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: හෙට උදේ 8ට
3: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ
4: මේ පොඩි වලියක්කින් මගේ අති මිනිහෙක්ගේ අතක් කැපුණ සර්
3: මොකක් අතේ කොයි හරියද කැපුණේ
4: අත දෙකටම කැපුණා
3: මොකද්ද
5: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
6: අපිව තල්ලුනාම කොනකට අපිව හේත්තුනාම බිත්තියකට පාට්ටම වැඩ කරන්න පටන් ගන්නවා අපි කැලේදි දාලාපු අපේ සර්වයිවල් ඉන්ස්ටි කොහොම හරි කරලා එල්ලිලා ඉන්නොයි ජකෝ අන්න ඒ ස්ටේට් එකට ආවම ඉනේවට ඕන දෙයක් කරන්න
7: ඒ කියන්නේ මැරෙන්න තියෙන බයටත් වඩා නේද
6: මැරෙන්න තියෙන බයට වඩා මැරෙන්න තියෙන බය වරද්දගෙන එනවා ජීවත් වෙන්න තියෙන උමනාව දැන් බලන්නකෝ අපි දැන් ගායකමේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පවා මට එන අදයන්නේ මට නිකන් හනීප නැහැ වගේ නේ මේ
7: ප්‍රෝග්‍රෑම් එක මැරෙන්න හිතනවා
6: මැරෙන්න හිතනවානේ
7: ඒකට පරයා යනවා ජීවත් වෙන්න තියෙන ආසාව
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
11: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් මාර්ග කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අදමෙන්න අදම ආරන් යන්න අමතන්න 011147
12: සිංගිරි ඕගස්ට් මොනන්සා Samsung Hisense Panasonic Cambia තුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි.
9: සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.70.455.11.
14: Heads the call, heads it in.
10: ජයග්‍රහණය තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ උනත් සටන තියුණොයි.
15: Indian tour of Sri Lanka.
10: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
9: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
1: 98.2 98.4 සියත.

දහයයි විනාඩි දහයයි හද ගැස්මට සියත

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ෆ්‍රයිඩ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: 98.1 98.4
1: පන්නේවාගේ කමුකුකේ
2: ඔප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්පයිනේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

රාත්‍රී 11 විනාඩි 9යි. හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: Luna, da sutu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theatre teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ නැහැ සර්.
3: දකින හේන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
8: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම
9: අනුවටයි 0.2 අනුවටයි 0.4
10: සියත සිකුරාදා
9: සියත දෙව

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා
3: අඩා ලොල්ලි සොල්ලංගා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Это у Беата-то.
1: කොමද කොටකාලකි දැන් වැරදි වැද සේරම නතර කරලා කිව්වට මොකොමේ කූඩුවේ
2: මේ පොඩි වලියක්කින් මගේ අති මිනිහෙක්කේ අතක් කැපුල සර්.
1: මොකක් අතේ කොයි හරිද කැපුලි?
2: අත දෙකටම කැපුලා.
1: මොකක්ද
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
4: සඳගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නේද. ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
6: සින්දු සියොත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චම්කාරේ.
6: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
8: කිරිපත්කඩ රන් කෙරුවා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
9: ලොකේ කොනේ කොහේ හෝ Friday
6: one listen see it the 98.4
10: සියත
6: සිකුරාදා සියත දිවයින පුරා

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: රාත්‍රි 11 විනාඩි 52යි. හද ගැස්මට සියත.
1: සියත පතරේ විදහස.
2: අවදානම් නම් කරන්න එපා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අවදානමක් ඇත්නම් එය නොකරන ලෙස ජනාධිපතිවරයා වෙත තමා කෙලින්ම ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ඊයේ පැවසුවා කියලා වාර්තා කරනවා. අධිකරණ පද්ධතියේ වෙනස කිරීමේදී ඇතිවන අවදානම ගැනීමට තමන් සූදානම් යයි ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක පැවසීය. බැලුවාම කොහොම හරි සාකච්ඡාව පවතින කලින් මොහොත සහ සාකච්ඡාව දැන් පැවතියට පසු මොහොත අරගෙන බැලුවොත් සාකච්ඡාවෙන් මුකුත්ම වෙලා නැහැ. සාකච්ඡාවෙන් පස්සේ නීතිඥ සංගමයේ සභාපතිවරයාත් කරන ප්‍රකාශය බැලුවාම ඒ අය පොඩ්ඩක්වත් ඒ සාකච්ඡාවෙන් එහාට මෙහාට වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගමන් ඒ සභාරු ඒ සාකච්ඡාව සාර්ථකයි කියලා කියනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ඒක සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ කියලා.
1: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: මිඩ්ලේන් සමගින් හෙට උදේ 10ට
1: සියත 2020
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
3: ජයග්‍රහණය
0: තීරණය කරන කාසියක දෙපැත්ත. දිනුම පෙරදුම කාගේ වුණත් සටන තියුණුයි.
4: Indian tour of Sri Lanka.
0: අතු පන්දුවෙන් ජයග්‍රහණය තීරණය කරන්න.
2: පළමු තරගය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
5: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family.
6: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
5: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

Sadıhan Sirte. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

අරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසා

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයේ

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

පූසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.